0: 95 FM 93.7 Lakhana Radio ITN
1: වෙලාවදී 5යි විනාඩි 37යි.
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TBS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalaya
1: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහර සඳදිය දහර
0: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මිනිස්සු එක්ක තෝරගන්න

0: ආතරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකන දවල් එකේ ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්.
1: අයිබෝවන්, සුබ දවසක්. දවසක් තාත කෙනෙක් තමන්ගේ අවුරුදු 10ක පුංචි පුතාට කියනවා දවස ඉවර වෙනකොට රුපියල් 100ක් හොයන්න ඕන කියලා. පුතා පුදුමුණා. මට තාම අවුරුදු 10යි. මං කොහොමද රුපියල් 100ක් හොයන්නේ? පුතා තාත්තගෙන් අහනවා. ඔයා උත්සාහ කරන රුපියල් 100ක් හොයන්න. එහෙම කියලා තාත්තා වැඩට ගියා. පුතා අම්මා ළඟට යනවා. අම්මේ, මං තාම පුංචි, මට පාරවල් ගන්න යන්න බැහැනේ. රුපියල් 100ක් කොහොමද හොයාගන්නේ? අම්මා හිනා වෙලා පුතාව ළඟට අරගෙන, ඔයා ඒකන වද වෙන්න එපා, මං ඔයාට රුපියල් 100ක් දෙන්නම් කියලා පුතාට රුපියල් 100ක් දුන්නා. තාත්තා රෑ වෙලා ගෙදර ආවා. ඇවිල්ලා පුතාගෙන් ඇහුවා, රුපියල් 100 හොයාගත්තද? ඔව්, මේ තියෙන්නේ. පුතා අම්මා දුන්න රුපියල් 100 තාත්තට දුන්නා. තාත්තා ඒ සල්ලි අරගෙන ගිනි උතුනට දාලා පිලිස්සුවා. පුතා දුකෙන් වගේම තරහෙන් අම්මා කවර දුවල ගිහලා මේ ගැන කිව්වා. ඔයාට මොකද වෙලා තියෙන්නේ? අම්මා පුදුමෙන් ඇහුවා. ඔයාට ඔච්චර කේන්ති, ඔයාද මෙයාට රුපියල් 100 දුන්නේ? තාත්තා අහනවා. අම්මට කට උතර නැහැ. තාත්තා පුතාව ළඟට අරගෙන ආපහු කියනවා, ඔයා හෙට රුපියල් 100ක් හොයන්න ඕනේ. හැබැයි අම්මගෙන් ඉල්ලන්න බෑ. ඊළඟ දවසේ තාත්තා වැරට ගියාම පුතා අම්මගෙන් ආයෙමත් සල්ලි ඉල්ලනවා. බෑ පුතේ, තාත්තා ඒ සල්ලිත් ගිනි තියයි. අම්මා ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ පුතා එහා ගෙදර ඉන්න ආච්චම්මගෙන් නන්දගෙන් සල්ලි එකතු කරලා රුපියල් 100ක් හදා ගන්නවා. තාත්තර ඇවිල්ලා අහනවා, රුපියල් 100ක් හැවුවද? පුතා තමන් ඉල්ලගත රුපියල් 100 තාත්තට දෙනවා. තාත්තා ඒකත් කෙලින්ම ගිනි උතුනට දානවා. පුතා අඬන්න ගන්නවා. අම්මා මොකුත් කියන්නේ නැහැ. තාත්තා කතා කරනවා, මං දන්නවා අම්මා ඔයාට සල්ලි දුන්නේ නැහැ කියලා. හැබැයි මං දන්නවා ඔයා ඒ රුපියල් 100 හැවුවේ නැහැ කියලා. මේ අහන ඔයා හෙට රුපියල් 100ක් හොයන්න ඕනේ. තාත්තා එහෙම කියලා ඊළඟ දවසේ වැඩට යනවා. පුතා අසල්වැසියන්ගේ ගෙවල් වලට ගිහිල්ලා දොරට තට්ටු කරලා අහනවා, ඔයාලට මොනවහරි වැඩක් තියෙනවද කරගන්න? මං ඒවා ටික කරලා දෙන්නම්. හැබැයි මට සල්ලි ඕනේ කියලා. දවස අවසානයේදී කෙනෙක් ඔහුට මල් පෝච්චි වගයක් තියෙන තැනකින් තවත් තැනකට මාරු කරන්න යෝජනා කරනවා. ඒක මල් පෝච්චියකට රුපියල් 5 ගානේ දෙන්නම් කියලා එයා පොරොන්දු වෙනවා. ඉතින් මේ අවුරුදු 10 පුතා ඒ මල් පෝච්චි ටික අයිතිකාරයා කියන තැනට ගිහින් දෙනවා. තාත්තා හැන්දෑවේ ගෙදර ඇවිල්ලා ආයෙමත් රුපියල් 100 ගැන පුතාගෙන් අහනවා. ඔයාද සල්ලි හැව්වද? නැහැ, රුපියල් 100ක්ම හොයන්න බැරි වුණා. හැබැයි මම රුපියල් 75ක් හැව්වා කියලා පුතා තාත්තට කියලා ඒ සල්ලි ටික තාත්තට දෙනවා. තාත්තා ඒ සල්ලි ටිකත් අරගෙන ගිනි උතුර ගාවට යනවා. පුතා දුවගෙන ගිහිල්ලා තාත්තගේ අතෙන් අල්ලනවා. අනේ ඔය සල්ලි නම් විසි කරන්න එපා. පුතා තාත්තගේ අත අල්ලගෙන බැගහපත් වෙනවා. ඔහුගේ ඇස් වලින් කඳුළු කඩා හැලනවා. තාත්තා සල්ලි ටික පුතාගේ අතට දීලා පුතාව වැළඳ ගන්නවා. ඔහු කියනවා, පුතේ මං දන්නවා ඔයා අතන ඇත්තටම මහන්සි වෙලා සල්ලි හොයලා තියෙනවා කියලා. ඒකයි ඔයාට ඒවා මං ගිනි තියන්න හදද්දී රිදුනේ. මොකද ඔයා දන්නවා දැන් සල්ලි හොයන්න කෙනෙක් කොච්චර මහන්සි වෙන්න ඕනේද කියලා. ඔයා අද තමයි සල්ලි වල වටිනාකම හරියටම දන්න මනුස්සයෙක් වුණේ කියලා. තේරෙනවා නේද? ඔබ හම්බ කරන හැම සතයකටම සාධාරණයක් වෙන විදිහට වැඩ කරන්න. ඒ ආඩම්බරකම ඔබ ඔබේ රැකියාවට ණය නැති මනුස්සයෙක් බවට පත් කරනවා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmi.
3: වෙලාව 6:02.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලකන මොනින් ඉස්සල්.
0: ලකන Radio ITN.

0: අයිබන් සුබදසන ක්ෂේත්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද මැයි මාසයේ 29 වෙනිදා සිකුරාදා දවසේදී අපි උදෑසන මේ විදිහට හමුවන්නේ ආරාධනා කරන ඔබට ෆෙමනු 3.5 ෆෙමනු 3.7 ලකන මෝනින් නිවුස් අලට එකතු වෙන අයිබන් සුබදසනක් මේකලා
1: අයිබන් ගයන් සුබදසනක්
0: අද සෝදානම් ජාතික ධාරාවේ

0: තුළ වාර්තා කළ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේ අනෙකුත් ප්‍රවෘත්ති වලට අපි අවධානය යොමු කරන්න මේ අද දිනමින පුවත්පත ප්‍රධාන සරස්තලය වාර්තා කළ තිබෙන විදිහ. රජයේ මුද්‍රණාලය රාජ්‍ය මාධ්‍ය අත්‍යවශ්‍ය සේවා කරයි ජනපතිගෙන් විශේෂ ගැසට්ටුවක්. අද උපාලිකරුණරත්නයි වාර්තාව ගෙනෙන්නේ දිනමින පුවත්පත වෙනුවෙන්. අපි බලමු තුල්පිටුවලට අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. අද දිනමින පුවත්පතේ තුල්පිටුවලයි මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු සඳහන් කළ දුන්න උපාලිකරුණරත්න ගෙන වාර්තාව. සේවා රසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි භාගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා ඉන්ධන කඩ තෙල් නිෂ්පාදන ගැස් මහා බෙදාහැරීම රෝහල් බෙහෙත්ශාලා මගී හෝ බහණ්ඩ ප්‍රවාහනය මෙන්ම රජ්‍ය මුද්‍රණාලය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ඇතුළත් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දෙත්වා සුලිකුණාටුව හේතුවෙන් ඇති වූ පසු ආපදා තත්ත්වය සලකා සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බහදා සහ එකී සේවාවන්ට අවහිරයක් වූ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගැනීමෙන් පහත උපලේඛනයන් සඳහන් සේවා අත්‍යවශ්‍ය සේවා බවට මෙම නියාමනයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමාරනායක මහතාගේ අත්සනින් ඒ රාත්‍රියේදී මෙම අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් අද දිනමින පුවත්පත සඳහන් කර තිබෙන්නේ.
1: Let's move to the Daily News newspaper. EFF provided economic resilience. IMF said approves $695 million fifth and sixth tranches. For the more in detail, IMF Deputy Managing Director and Acting Chairman Kenji Okamura stated that the progress achieved through Sri Lanka's ongoing economic reforms program has strengthened the country's economic resilience despite global and domestic challenges. Let's see more details about it in Sinhala Giha.
0: අපි අවධානය යොමු කරනවා දිනමින පුවත්පතට. හත් දවසේදී වාර්තා කළ තිබෙන ප්‍රවෘත්තියට මහින්ද අලුත් ගෙදර ජයසිරි මුණසිංහයි වාර්තාව ගෙනෙන්නේ. IMF අරමුදලින් ඩොලර් බිලියන 695ක් පස්වැනි 6 වෙනි සමාලෝචන සාර්ථකව අවසන් කියලා අද දිනමින පුවත්පත වාර්තා කළා තියෙන්නේ. ඒ වුණාට ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තිබුණා. මේක අපි ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සරස්තලයට අවධානය යොමු කරමු.
1: ඔගේ හඳ ලංකාදීප පුවත්පත සඳහන් කරන්නේ වියදම පියවෙන්නේ නැහැ, ලයිට් බිල වැඩි කළා මදි, තෙල් මිලෙනුත් පාඩුයි. IMF කියයි අද විමුක්ති රුද්‍රිගෝයි වාර්තාව අරගෙන එන්නේ.
0: අපි දිනමින පුවත්පතේ මේ සටහනට අවධානය යොමු කළා. ලංකාදීප පුවත්පතේ සටහනට අවධානය යොමු කරමු. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වාගෙන යන ලද පස්වැනි සහ 6 වෙනි සමාලෝචනය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් නිදහස් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අනුමණ්ඩලය අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව මෙම 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන අනුමත කිරීමට එහි විධායක මණ්ඩලය පෙරේදා රැස්ව තිබෙන අතර එනෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට අදාළව 5 වෙනි හා 6 වෙනි ඒකාබද්ධ සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇති අතර එනෝ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 695ක පමණ මුදලක් ලබා ගැනීමට අවස්ථාව හිමිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා කියලයි දිනමින පුවත්පත සටහන් කළ තිබුණේ. අපි දැන් අවධානය යොමු කරමු ලංකාදීප පුවත්පතට.
1: ඔගේ හඳ සඳහන් කළ තිනෝ විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට වැයවන මුදල නැවත අය කරගත හැකි ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ ඉලක්කය ශ්‍රී ලංකාව ජනවාරි මාසයේ සිට සපුරා නොමැති බවත් ඉහළ පිරිවැයක් තිබියදීත් විදුලිය ගාස්තුව සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් නොකිරීම එයට හේතුව බවයි මෙරට පිළිබඳ කාර්යමණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ කියලා තමයි සඳහන් කළ තිනේ. මේ ගිහන් ඔබ සඳහන් කරපු පුවතත් අද ලංකාදීප පුවත්පතේ සඳහන් කළ තිනා. 5 වෙනි සහ 6 වෙනි වාරික සම්මතයි IMF වලින් තවත් ඩොලර් මිලියන 600 95ක් කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ ලයිට් බිල වැඩි කළා මදි කියන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සටහන් කරලා තිබුණා. මේ දෙවැනි කාර්තුව සඳහා පසුගිය මාර්තු 31 වෙනිදා අනුමතකඩ 10.9% ගාස්තු වැඩි කිරීමෙන් ඉහළ ගිය ඉන්ධන මිල සහ බලශක්ති සංයුතියේ අපේක්ෂිත වෙනස සම්පූර්ණයෙන්ම පිළිඹු නොවන බවද එහි සඳහන් වෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන්නේ. විදුලිය ඒකකයක් උත්පාදනය කිරීමට වැය වෙන මුදලට නැවත අයකරගත හැකි ගාස්තු ක්‍රමයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කරුණු ආවරණය වන පරිදි ගාස්තු සංශෝධන යෝජනාවක් පවතින ගාස්තු ක්‍රමවේදයකට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් වනු ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පතේ සටහන.
0: මේ සම්බන්ධන දවසේදී දෙවෙනි පුවත්පතත් වාර්තා කළ තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 695ක් ශාම් නුවන් ගණේ වත්තයි වාර්තාව ගෙනෙන්නේ. ඒ වගේම තවත් ප්‍රවෘත්තියකට අපි අවධානය යොමු කරනවා. දිවයින පුවත්පතේ මේ වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය 3%ට බසි IMF පුරෝකතනය කරයි කියලා අද සඳහන් කළා තිබෙනේ. මේ වසරේ ආර්ථික වර්ධනය 3% දක්වා මන්දගාමී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකතනය කර තිබෙනවා. IMF විධායක මණ්ඩලය පසුගියදා සාකච්ඡාවෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ සහ වැඩබලන ප්‍රධානී කෙන්ජි ඔකමුරා මහතා නිකුත් කළ ප්‍රකාශය සඳහන් වෙලා තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් අභියෝගාත්මක තත්ත්වයේ මැදි ඕද ශ්‍රී ලංකා විසින් විස්තර ණය පහසුකම යටතේ වැඩසටහන අඛණ්ඩව ශක්තිමත්ව ලෙස ක්‍රියාත්මක කර තිබෙනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ලැබුණු ප්‍රතිලාභ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව ආරක්ෂා කර ගැනීමට උපකාරී වී තිබෙනවා කියලත් සඳහන් කළ තිබෙනවා. මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වූ මාස 48ක විස්තීර්ණය පහසුකම යටතේ සිදු කළ පසුන හා 6 වන එකබද සමාලෝචනය සම්පූර්ණ කරන ලද බවත් අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබෙනවා. කොම නමුත් 2026 වසරේ ආර්ථික වර්ධනය 3% දක්වා මන්දගාමී වනු ඇතැයිද පුරෝකථනය කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දෙවෙනි පුවත්පත සටහන් කර තිබෙනවා.
1: ව්‍යවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ ගෙන තොරතුරු වලට. අද සඳහන් කළ තිනෝ පෙර පාසල් අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය සඳහන් කළා. ඒ අකුරැස්ස මාලිම්බඩ දෙනිපිටිය සහ අතුරලිය යන කොට්ටාසවල පෙර පාසල් ලියාපදිංචි කිරීමේ සහතිකය ලබා දීමේ අවස්ථාවට එක් වෙමින්
2: විස්සයි 27 වර්ෂයටත් අපි අනිවාර්යෙන්ම අයවැය යෝජනාවලදී මේක වැඩි කිරීම සඳහා මම ගාන කියලා ගිහිලා ඔයගොල්ලෝ අමාරු දාන්න මම කැමති නෑ. අනිවාර්යෙන් අපි මේ පෙරපාසල් ගුරු දීමනාව වැඩි කිරීම සඳහා වන සාකච්ඡාවක දැන් දෙවැනි එක ඔබ මේ සමස්ත ලංකාවේම පළාත් 9ම එකම ගුරු ප්‍රතිපත්තියක අධ්‍යාපන ප්‍රතිපත්තියකට පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිපත්තියකට එක විෂයමාලාවකට අරගෙන මේ වැඩසටහන ඒ වගේම ඔබට දායක විශ්‍රාම වැටුවක් ආරම්භ කිරීම වෙනුවෙන් අපි දැන් මේක සාකච්ඡා කරමින් යනවා.
0: Morning News Alert. ලක්කන Morning News Alert හංගන වෙලාව මතක කරන්නම් වෙලාව 06:00යි.
1: විනාඩි 16යි.

0: වර්ණවත් වූවත් සුවඳ නැත්නම් නිෂ්ඵල වන්නේ යම්සේද, එසේම නොපිලිපදින්නාට තෙවලා බුදුදහමින් පළක් නොවන්නේය.
1: Just as a flower is beautiful but without scent, fruitless are the fine words of him who does not act.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 La Kanda Radio.

0: වෙලව දසන හයයි විනාඩි විසි හයයි අපි සූදනම් තවත් ප්‍රවෘති කිහිපයකට අවධානයමු කරන දෙන්න දවසදී ඡායරූප සහිත වාර්තා කළ තියෙනවා මේ කලා මේ වෙසක් පොහොය හෙට රටපුරා දන්සල් 15,000ක් ඒ වගේම තොරණ අද ඡායරූප සහිතව දිනමිනු පුවත්පත සටහන් කළ තිබුණා අපිට කොටුව තොරණ ඒ වගේම ග්‍රෑන්ඩ් පාස් තොටලංග දෙමටගොඩ බබලපිටිය ගම්පහ සහ හෝමාගම යන තොරන් කිහිපයක ඡායරූප සහිතව ද සුලෝචන ගමගේ සහ සුදත් මලවීර සුදත් නිශාන්ත ගින වාර්තාවේ සටහන් දෙවෙනි පුවත්පතත් අද සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා තියෙනවා.
1: ඔව් ගහන අද තොරතුරු සටහන් කළා තිනා සියලුම පුවත්පත් වගේ මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරන්නේ පාරමිතා බල පූජිත වූ බුද්ධ දිවාකරයානෝ. මෙම පින්තූරවල සිරස්තලයක් ලෙස පාරමිතා බල පූජිත වූ බුද්ධ දිවාකරයානෝ ගීතයේ මුල් පේලිය රචනා කළ පණ්ඩිත අමරදේවයන් සහ ආචාර්ය නන්දා මාලිනී ගැයූ ඒ ගීතයත් අද සඳහන් කරලා තියෙන අප යොදාගත්තේ 1962 මෙරට නිපද වූ පළමු වර්ණ චිත්‍රපටයේ වූ රන්මුතු දූව ඇරඹෙද්දී එදා මෙවැනිම තොරණ පෙළක් සමගින් එම ගීතයේ පසුබිමින් අපට අසන්නට ලැබීම සිහිපත් කරමිනි කියලා අවුරුදු ගණනාවකට එහා අතීතයක් පිළිබඳව සටහන් කරමින් අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. ඒත් එක්කම අද සඳහන් කළ තියෙනවා කොළඹ සහ අවට නගරවල වෙසක් තොරණ 25ක් වෙසක් කලාප රැසක් දන්සැල් 523ක් බැතිගී ප්‍රසංගත් ඒ අතර කියලා යද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ගෙනෙන්නේ වාර්තාව මේ කොළඹ සහ අවට නගරවල විස්තර පමණයි අද දිවයින පුවත්පතේ සටහන් වෙන්නේ. ඒත් එක්කම දිවයින පුවත්පත සටහන් කරන වෙසක් පුන් 15ක පොහෝ දිනය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් අපේ ඊට කලින් අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ අතුල් පිටුවලට.
0: බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වී මහා පිරිනිවන් පෑම යන තෙමගුල සිහි කරන වෙසක් පුන් පොහොය දිනය හෙටටයේදී තිබෙන එනිමිත්තෙන් කොළඹ සහ තදාසන නගරාශ්‍රිතව තොරණ 30කට අධික සංඛ්‍යාවක් මෙවර ඉදිකර ඇති අතර වෙසක් කලාප වෙසක් කූඩු මෙන්ම දන්සල් 15,000කට අධික සංඛ්‍යාවක් රට පුරා මෙවර පැවැත්වෙනවා. විශේෂයෙන්ම මෙවර විසත් සමයේ කාගේ අවධානය යොමු වී ඇත්තේ බොරල් ප්‍රදේශය වෙතයි. බොරල් ප්‍රදේශයේ මෙවර ඉදිකර ඇති වෙසක් තොරණ කොළඹ නගරයේ උසම තොරණ වනු ඇතැයිද බොහෝ දින අනාවැකි පළ කර තිබෙනවා. තාක්ෂණය සහ කලාත්මක බව එක්තැන් කරමින් නිමවා ඇති මෙම තොරණේ ඇති විශේෂ අංගය වන්නේ තොරණ මධ්‍ය ඉදිරිපත් කරන සජීව රූකඩ සංදර්ශනයයි. කිරිවත්ගොඩ පිටකොටුව මාළඹේ මහරගම ගොඩගම හූමාගම ග්‍රෑන්ඩ් පාස් කොස්ක සන්දිය දෙමටගොඩ තොටලංග පිළියන්දල වෙල්ලන්විල ප්‍රදේශවල දර්ශනීය තොරණ ඉදිකර තිබෙන අතර ගම්පහ තොරණද කිහිපයක් ඉදිකර තිබෙනවා. කොළඹ බේරේ වැව අවට හුණුපිටිය ගාලුමෝදොර මාතර කළුතර දැදිගම අම්පාර ගම්පහ පදිය තලාව මොරවක බුත්තල වේයන්ගොඩ ඇතුළු රටපුරා ප්‍රදේශ රැසක් වෙසක් කලාපද සංවිධානය කර තිබෙනවා. මෙවර බුද්ධ රශ්මි වෙසක් කලාපය යටතේ කොළඹ මාතර ඇතුළු ප්‍රදේශ රැසක විශාල තොරණ ඩිජිටල් තොරණ සහ ආලෝක සැරසෙන විශාල ප්‍රමාණයක් ඉදිකර ඇති බව සංවිධායකවරු සඳහන් කරනවා. එසේම මෙවර වෙසක් උත්සවයේ විශේෂත්වයක් ලෙස LED සහ ඩිජිටල් ආලෝක තාක්ෂණය භාවිත කළ තොරණ පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කරලද තොරණ ජාතක කතා තේමා කරගත් දැවැන්ත තොරණ වැඩි වශයෙන් දැකිය හැකි බවත් අද වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා. එතකම මේකලා දැන් මේ දන්සල් සමයත් සමග ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා. මෙවර මේ වන විටත් දිවයින පුරා දන්සල් 15,000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තියෙනවා කියලා. වර්තමාන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බෝවන රෝග කිහිපයක් වාර්තා වන බැවින් දන්සල් සංවිධායකයින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සටහන් කර තිබෙන්නේ.
1: එතකම ගහන දිවයින පුවත්පතේ සටහන් කළ තියෙන මේ සේරංකඩ බීම දන්සල තහනම් කරලා තියෙනවා කියලා මේ සම්බන්ධයෙන් අද වැඩිදුර තොරතුරු සටහන් වෙන වාශින සත්‍යප්‍රියයි වාර්තාව ගෙනින්නේ. දන්සල් පැවැත්වීමට පනවා ඇති මාර්ගෝපදේශ කඩ කරමින් ඊයේ දිනේ සේරංකඩ නවෝදයා පාසල ඉදිරිපිටදී පැවැත්වීමට සූදානම් කර තිබූ බීම දන්සලක් පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ANK අත්නායක මහතාගේ නියෝගයෙන් තහනම් කර තිබෙනවා. සේරංකඩ එක්තරා ආයතනයක් මගින් මෙම දන්සල පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබී තිබුණත් මුලින් පාන් දන්සලක් ලෙස පැවැත්වීමට පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඉල්ලීම් ලිපියක් ලබා දී ඇතත් දන්සල් මාර්ගෝපදේශ සැසියටවත් මෙම පෙර පාසලේ කිසිවෙකු සහභාගී වී නැති බැවින් අවසරයකින් තොරව පැවැත්වීමට සූදානම් කළ දන්සලක් ලෙස මෙය තහනම් කිරීමට පදියතලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මේ පියවර අරගෙන තියෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
0: සෞඛ්‍ය උපදෙස් පිළි නොපැද්දොත් දන්සල් අවලංගුයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරන ප්‍රදීප් කුමාරයි අද වාර්තාවගෙන එන්නේ. වෙසක් පුර පසළොස්වක පොහොය දිනේ නිමිත්තෙන් පවත්වන දන්සල් දී ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුව පවත්වන ලෙසත් එසේ නොමැති දන්සල් අකමැත්තෙන් වුවද අවලංගු කිරීමට සිදුවන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් සභාපති V.M. අමිත් කුමාර මහතා සඳහන් කරනවා කියලා දිනමින පුවත්පත අද සටහන් කර තිබෙනවා. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරු නැවත හමුවෙමු ලක්කන මෝනින් නිවුස් වලට. ඒක ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් වලට එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක කරනම් වෙලාව දැස්සන 6යි
1: විනාඩි 32යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඬ.

0: බලෞදසන හය විනාඩි 32 අපේ සූදානම් දවසේදී ඊයේ දවසේ දිනු මදලද ජාතික ලොතරැයි මණ්ඩලයේ හැලොතරැයි පත්තල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ මේ මාසේ 28 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේ. ඒ දවසේදී මහජන සම්පත ක්‍රියාත්මකුණේ ජයග්‍රහි 6203 වන දින බාරය විදිහට ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ R ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක සටහන් වන අංක 8 අංක 9 අංක 7 අංක 4 අංක 1 සහ අවසානයේ අංක 7.
1: ගොවිසත 4445 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ ක්‍රියාත්මකුණ ටී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂර බවට පත් වුනේ. ජයග්‍රහි අංක 27 අංක 33 අංක 43 සහ අවසානයේ අංක 70 විදිහටයි සටහන් වෙන්නේ.
0: එතකම මෙගාපවය දවසේදී ක්‍රියාත්මකුණේ ජයග්‍රහි 2551 වන දිනුම් වාරයේ විදිහට ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය සටහන් වෙනවා. කේ ඉංග්‍රීසි අක්ෂරය විදිහට ජයග්‍රහි සුපිරි අංක 5, එතකම ජයග්‍රහි අංක 27 අංක 47 අංක 61 සහ අවසානයේ අංක 70.
1: දන නිධානය 2233 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණේ යූ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙනකොට ජයග්‍රහි අංක 23 අංක 63 අංක 68 සහ අවසානයේ අංක 69 විදිහටයි සටහන් වෙන්නේ.
0: අද සම්පත ජයග්‍රහි 778 වන දිනුම් වාරිය දවසේදී ක්‍රියාත්මකුණ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ R ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක සටහන් වන අංක 7 අංක 4 අංක 1 සහ අවසානයේ අංක 7.
1: අද සම්පත හිම වෙනකොට NBA ජය ලොතරැයි සටහන් වෙන්නේ. NLB ජය 471 වන ජයග්‍රහි දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ ඊ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ජයග්‍රහි අංක 2 අංක 7 අංක 1 සහ අවසානයේ අංක 6 විදිහටයි සටහන් වෙන්නේ.
0: NLB සුබදවසක්. ජයග්‍රහි 319 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුණ ජයග්‍රහි ලග්න සංකේතයේ විදිහට බලන්න ඔබේ ලොතරැයි පත සටහන් වෙලා තිබෙනවද කියලා කටක ලග්න සංකේතය. එතකම ජයග්‍රහි අංක සටහන් වනවා අංක 13 අංක 18 සහ අවසානයේ අංක 67. NLB සුබදවසක්. ජයග්‍රහි 319 වන දිනුම් වාරයේ ජයග්‍රහි ප්‍රවර්ධන අංකයේ බවට පත් වුණේ අංක 1955. ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකර මෝර්නින් න්ියුස් වලට හංගින වෙලාව මතක කරනම් වෙලාව උදැසන 6:35.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වෙන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711
3: ITN ලක්හඬ පූජා
1: සම්බු

0: වැනිදා සිට ජුනි 3 වෙනිදා දක්වා
1: පිළියම් පෙළ පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න

0: plastik, polietin neti ve sakkole lak.
1: Dansel sanvidhayakavaruni polietin, lunchet, plastik kop bahavit kirim. Pahasu uat, bahavitin pasu parisaret ekvimin siduvan පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධානය කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.
2: රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකේ.
3: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ලෞදසරහය විනාඩි 42යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ කලාමේ දැන් මේ දවස්වලදී අර වැඩිදැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලක්කන ප්‍රවෘත්ති ආශ්‍රය වාර්තා කළ තිබුණා. ඒ වගේම අනෙකුත් ප්‍රවෘත්ති තත් දවස්වලදී මම දැක්ක පුවත්පත් ගණනාවක මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබුණා. අද දෙවෙනි පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබුණා. කළුතර ඝාතනය ප්‍රේම දඩයමක්ද ව්‍යාපාරිකයාට වෙඩි තබා මරලා ඝාතකයන් පලා ගිය මෝටර් රථය නෑබඩ දමා ගිහින් එමන්ත රන්දුණු නෝමන් පලිහවඩන සහ කළුතර සුනිල් ගෙනන වාර්තාවද දින දිවයින පුවත්පත වෙනුවෙන් අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට.
1: Man shot dead in Kalutara South. For the more detail, a man riding a scooter-type motorcycle was killed in a shooting incident that took place on the Mosque Road in the Vettumankada area in Kalutara South yesterday morning. Let's see more details about it in Sinhala.
0: අපි අවධානය යොමු කරමු මේකල ලක්කන ප්‍රවෘත්ති අංශයට. කළුතර දකුණ වෙට්ටුමකඩ පල්ලියපාර ප්‍රදේශයේදී උදැසන සිදු කළ වෙඩිතැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කරන වාහන දෙකක් පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සෙද්දෙන් මිය ගිය පුද්ගලයා අතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩිතැබීම සිදු කර ඇති අතර සෙද්දිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් මහතා මෙසේ අදහස් පළ කළා.
2: මේ වෙඩි තැබීමේදී වයස අවුරුදු 38ක ෂෙන් කළුතර දකුණ පදිංචිකරුවෙකු අවාසනාවන්ත ලෙස මිය ගිහිලා තියෙනවා. මරණකරු ව්‍යාපාරිකයෙක් හැටියට මේ වන විට හඳුනාගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් මෙම වෙඩි තැබීම විශේෂයෙන් සංවිධානාත්මක අපරාධ හා සම්බන්ධ අපරාධයක් ද, එහෙම නැත්නම් පුද්ගලික ඉදිරිවාදිකම් පිරිමසා ගන්න කරන අපරාධයක්ද, එහෙම නැත්නම් ව්‍යාපාරික වශයෙන් තිබෙච්ච අපරාධයක්ද යන්න මේ සියලුම පරීක්ෂණ මේ වන විට කණ්ඩායම් තුනකින් කළුතර දකුණ කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ අධීක්ෂණයට ආරම්භ කළා තියෙනවා.
0: එතක මේකලා මේ සම්බන්ධයෙන් අදවසේදී තොරතුරු සඳහන් කළ තිබෙන අතුල් පිටුවල දිවෙන පුවත්පතේ මෙහිදී ඝාතනයට ලක් වූ පුද්ගලයා 43 හැවිරිදි වියේ පසුවන කළුතර උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවෙකු. මොහු ඊයේ උදෑසන හජ් උත්සවයේ වෙනුවෙන් වෙට්ටුමකඩේ පිහිටි මුස්ලිම් පල්ලිය වෙත ගොස් ආපසු යතුරුපැදියෙන් සේ නිවස බලා යමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක් වෙනවා. මෝටර් රථයකින් පැමිණි පාතාල කුලී ඝාතකයන් පිරිස කළුතර වෙට්ටුමකඩේ මාර්ගයේ මගහරස් කර යතුරුපැදිය නතර කර එහි පැමිණි මුස්ලිම් ජාතිකයන්ට වෙඩි තබා පලා ගොස් ඇති අතර වෙඩි ප්‍රහාරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගඩු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙසේ ඝාතනයට ලක් වූ පුද්ගලයා මස් පිණිස ගවයන් මිලදීගෙන විකිණීමේ ව්‍යාපාරය කරගෙන ගිය අයකු බව පොලිසිය සඳහන් කරනවා. මෙම පුද්ගලයා සිය ළඟම ඥාතියෙකු වන ඉම්රාන් නැමති අයකු සමග කාලයක පටන් මෙම ආරවුල පැවති බවද විමර්ශන වලින් හෙළිවේ තිබෙනවා. ඉම්රාන් නැමතා කළුතර පාතාලයේ ප්‍රබලයෙකු බව කියන නවීන්ගේ සමීපතම ගෝලයෙක්. මෙම ඝාතනය සිදු වීමට පෙර දින නම් 27 වන දා රාත්‍රියේදී මෙම ප්‍රහාරය සඳහා පැමිණි මෝටර් රථ ඉම්රාන්ගේ නිවස අසලන අතර කර තිබූ බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය සඳහන් කරනවා. ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් පලාගේ මෝටර් රථය නෑබඩ ප්‍රදේශයේ මහමග අතර දමා ගොස් තිබියදී පොලිසිය විසින් නියදහවල් සොයාගෙන තිබෙනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කළ තිබෙනවා. මේ සම්බන්ධයෙන් CCTV කැමරා පොලිසිය විසින් පරීක්ෂා කරන ලද අතර බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති සචිව මැදවත් මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා කියලත් අද වැඩිදුර
1: Let's move to the Daily News newspaper. Police working to bringing 89 organized criminals back. 70 suspects repatriated from 2024 up to today. For the more details, Sri Lanka police are working towards bringing 89 organized criminals back to the country that have been issued red warrants and are hiding overseas, engaged in various crimes and operating drug trafficking syndicates in the country. Let's see more details about it in Sinhala.
0: අද සම්බන්ධයෙන් සෑම පුවත්පතක්ම පාහේම තොරතුරු වාර්තා කළ තිබුණාද දිනමින පුවත්පත සටහන් කළ තිබුණා. මේ කළා මේ අරාබි යුද්ධ වීඩියෝ කළ ශ්‍රී ලාංකිකයන් හතක් පිටුවහල් කරලා කියලා දිනමින පුවත්පත සටහන් කළ තිබුණා. දිවයින පුවත්පත සටහන් කළ තිබුණේ ඩුබාය් වලින් පිටුවහල් කළ තවත් 7 දෙනෙකු ඇදිවත පිටින් දිවයිනට චෝදනා. ඉරානයට පක්ෂපාතී පුවත් ප්‍රචාරය කිරීම, ඩුබාය් රාජ්‍යයට එල්ලව ගුවන් ප්‍රහාර වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදා හැරීම, සියලු වටිනා භාණ්ඩ ඩුබාය් පොලිසිය අරන්ඩු කියලා තත් දවසේදී හේමන්ත රන්දුණු සහ කටුනායක TKG කපිල ගෙනන වාර්තාවේ සටහන් වල තිබුණා. ලක්ෂණ ප්‍රවෘත්ති අංශයට අපි අවධානය යොමු කරමු.
1: එක්සත් අරාබි එමීර් රාජ්‍ය රඳවාගෙන සිටි සැකකරුවන් 8 දෙනෙකු මෙරටට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුඩ්ලර් මහතා සඳහන් කළා. ඔවුන් මෙරට අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ බවයි ඔහු පවසන්නේ.
2: ලෝකයේ ඩුබයි සහ සාජාවල විවිධ වූ අපරාධයන් සඳහා රඳවාගෙන සිටි සැකකරුවන් 8 දෙනෙක් විශේෂයෙන් පොලිස් ප්‍රතිතුමාගේ ඍජු අධීක්ෂණය හරහා ඒ වගේම බුද්ධි මෙහෙයුමක් කරහා අපිට මේ 8 දෙනාත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කළා. මෙම සැකකරුවන් අතරින් 3 දෙනෙක් සංවිධානාත්මක අපරාධ කරුවන් සමග දැඩි ලෙස සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් එරට සිට මෙරට රාද මෙහෙයූ කල්ලියක් හැටියට හඳුනාගෙන තිනවා. මෙම සැකකරුවන්ගෙන් 2 දෙනෙක් මහපරිමාණ මද්‍රව්‍ය ජාවාරමෙහි නිරත වෙච්ච 2 දෙනෙක් හැටියට හඳුනාගෙන තිනවා. තවත් 3 දෙනෙක් මේ රටේ විවිධ අපරාධයන් සඳහා සම්බන්ධ වූ අය හැටියට අපි හඳුනාගෙන තිනවා. මේ රටේ අපරාධ සිදු කරලා වෙනත් රටවලට ගිහිල්ලා විශේෂණ අධිකරණයේ මඟ හැරලා සැඟවී සිට අපරාධ මෙහෙවන කිසිවක් සඳහා අපි ඉද ප්‍රස්තාව සලසා දෙන්නේ නැති බව මේ අවස්ථාවේදී නැවත නැවතත් අපි අවධාරණය කරනවා. ඔබ දන්නවා 2024, 2025, 2026 මේ වසර තුනේදීම අපිට රතු නිවේදනය හරහා මෙරටට ගෙන්වා ගත්ත අපි සැකකරුවන් 32 දෙනෙක්. ඒ වගේම විවිධ රටවල් සමග සම්බන්ධ වෙලා අපිට හැකියාව ලැබිලා තිනවා මේ වන විට විවිධ අපරාධ සඳහා අවශ්‍ය කරන තවත් සැකකරුවන් 70 දෙනෙක් අපි ලංකාවට ගෙන්වාගෙන තිනවා මේ වන විට. ඒ වගේම තවත් රතු නිවේදන 89ක් සඳහා අපි ඉතාමත් පැහැදිලිව සූදානමින් සිටිනවා. විවිධ රාජ්‍යයන් අතර සම්බන්ධ වෙලා ඉතිරි 89 දෙනාත් අපි ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරලා තිනවා. එනිසා අපි නැවතත් මතක් කරනවා විශේෂයෙන් විදේශයක ඉන්න අපේ හිත මිතුරන් පුරවැසියන් ඔබ දන්නායක සිටිනම් සැකකරුවෙක් සිටිනම් ශ්‍රී ලංකා පොලිසියට අපිට දැනුම් දෙන්න.
3: Morning News Alert.
0: ලකන Morning News Alert හංගන වෙලාව දක්කරනම් වෙලාව 06:00.
1: විනාඩි 50යි.

0: taşıma paha. Anı tunay taşıma hata.
1: Lakın anı, lakın anı, lakın anı.
0: Lakanda Radio ITN.
2: Vela udasana hayay vinadi panas dekai.
3: NLP hadahana. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: Around the World. වලව දසන 6 විනාඩි 53යි අපි සූදානම් දවසේදී පතරවල විදේශ තුරුතුරු මොනවද කියලා හොයලා බලන්න දවසේදී අපිට කිනවා ප්‍රවීණ විදේශ පුවත් විශ්ලේෂක චන්ද්‍ර මාර්සිංහ ලකන ප්‍රවෘත්තිංශයේ සහකාර කල්පනාකරුතුමන් අපි එතුමන් සමගින් තමයි දවසේදී විදේශ පිටුවට යන සූදානම් සිටි අයබෝන් සුබදසනක වතුමන්ට
1: අයබෝන් සුබදසන ගයන් මේකලා
2: අයබෝන්
0: දැන් දෙවෙනි ලංකාදීප පුවත්පතේ සටහන් වෙලා තිබුණා හොමෝස් අරින්න ඉරානයේ එකඟ වෙයි දින 60ක සටන් විරාමයක් කියලා. දිනමින පුවත්පත සටහන් කළා තිබෙන්නේ වෙනම ප්‍රවෘත්තියක්. දිනමින පුවත්පත සටහන් කළා තිබෙන්නේ පිටපිට දෙවෙනි වරට ඇමරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක් කියලා. මෙහෙම ප්‍රවෘත්ති දෙකක් තමයි අද දවසේදී වාර්තා කළා තියෙන මේ පුවත්පත්වල.
1: ඔව් පිටපිට දෙවෙනි වතාවටත් කියන්නේ දවස් 3ක් ඇතුළත දෙවරක් ඉරානයට ඇමරිකාව ප්‍රහාර එල්ල කළා. ඒ පිළිපෙළ දිනුවා. තව ඒ ප්‍රවෘත්තිය නිවැරදි. ඊට පස්සේ අනෙත් ප්‍රවෘත්තිය ඉරානයේ එකඟ වුණා සහ දින 60ක සටන් විරාමයකට. ඒකත් නිවැරදි. නමුත් තවත් කරුණු තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය ප්‍රහාරෙන් අනතුරුව ඉරානය සහ ඇමරිකා කියන දෙපාර්ශ්වයේ සාකච්ඡා කරුවන් එකතු වෙලා කතා බහ කරලා තියෙනවා. ඔවුන් දවස් 60ක සටන් විරාමයකට එළඹීමේ මූලික ප්‍රවේශයකට ආවා. හැබැයි ඒ දවස් 60ේ සටන් විරාමයට අනිවාර්යෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය ලැබිය යුතුයි. මෙතෙක් ඔහුගේ අනුමැතිය ලැබුණේ නැහැ. උපජනාධිපතිවරයා කියනවා තවත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් නිශ්චිත එකගතාවකට හෝ තෘප්තිමත් භාවයකට පැමිණලා නැති නිසා තවමත් එකඟ වෙන්න හැකියාවක් නැහැ කියලා. දැන් අප්‍රේල් 8 ඉඳලා තමයි සටන් විරාමය පටන් ගත්තේ. එදා සිට ආරම්භ කරපු සටන් විරාමයේ දින 60ක් දීර්ඝ කරන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ. කොහොම වුණත් උපජනාධිපති ජේඩී වැන්ස් කියන විදිහකට ගිවිසුමකට එන්න කලින් එකඟ විය යුතු කාරණා කිහිපයක් තියෙනවා. අර සඳහන් වෙලා තියෙන හෝම සමුද්‍ර සන්ධි විවෘත කිරීම වගේම දැන් බරපතල අවධානය ලක් වෙලා තියෙනවා යුරේනියම් බලගැන්වීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ යුරේනියම් බලගැන්වීම හරහා තමයි න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කිරීමට මූලික ප්‍රවේශය එන්නේ. මේ කාරණා පිළිබඳව තවමත් නිශ්චිත එකගතාවකට ආපු නැති නිසා ඔය කියන කාරණා දෙකම තවමත් හරියටම සිද්ධ වෙලා නැහැ. කොහොම වෙතත් ඔවුන් උත්සාහ කරනවා එකගතාවකට එන්න. කොහොමනම් මේ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ඉරානයේ පැත්තෙන් තවමත් කිසිම ප්‍රතිචාරයක් නැහැ. ඔය ප්‍රවෘත්ති දවල මන්දරින් තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉරානයේ මේකට තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඔවුන් දෙපාර්ශ්වය තවමත් මත දෙකක ඉන්නේ. ඒ අතරතුර අපිට දැනගන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයේ අසාධු ලේඛනයට ඇතුළත් කරලා තියෙනවා. නැත්නම් බ්ලැක් ලිස්ට් කරලා තියෙනවා. ඒකට හේතුව ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය කියන කාරණේ පදනම් කරගෙන තමයි අසාධු ලේඛනයට ඇතුළත් කරලා තියෙන්නේ. ඊශ්‍රායල් බන්ධනාගාරවල වගේම රැඳව මධ්‍යස්ථානවල ඉන්න පලස්තීන රැඳවියන්ට ප්‍රචණ්ඩත්වයට මොහොත දෙන සිද්ධ වෙලා තියෙනවා කියලා ජග සංවිධානය කියනවා. මේ චෝදනාව මේට පෙර ගාසා තීරයට ආධාර ලබා දෙන්න ආපු විදේශීය කණ්ඩායම් පවා ඉදිරිපත් කළා තියෙනවා. තවත් අවස්ථා ගණනාවකදීම ඊශ්‍රායල් මේ චෝදනාව එල්ල වුණා. ඒ මත පදනම තමයි ඔවුන් බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නේ ලිංගික ප්‍රචණ්ඩත්වය කියන කාරණේ. කියන්නේ යුද්ධය අතරතුර සිදුවන හිංසන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්. හැබැයි ඊශ්‍රායලයේ මේ චෝදනා ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඔවුන් කියන්නේ එවැනි දේවල් ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් සංවිධානයට සම්බන්ධ කරලා ඊශ්‍රායලයේ චෝදනා එල්ල කිරීම පිළිගත නොහැකි කියලා ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා. ඔය විදිහට තමයි මේ ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් සහ මේ වර්තමාන ගැටුම් අතරතුර එල්ල වෙන චෝදනා සහ මේ ජග සංවිධානයේ ප්‍රතිචාරය සඳහන් වෙන්නේ.
0: හොඳයි. බෙහෙන් ස්තුතියි චන්දන මාර්සිංහ මහතා දවසදී අපිත් එක්ක එකතු වෙලා වෙදස් පුවත් විශ්ලේෂණය කරාට. අපි යන හදන්නේ ක්‍රීඩා පිටුවට. මොනවද වාර්තා වෙන ක්‍රීඩා තොරතුරු කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
2: අද සඳහන් කළ දින පුවත්පත් ගණනාවකම අභිෂේකාගෙන් ශ්‍රී ලංකාවට ආසියානු රන් පදක්කමක්. අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරලා තිනවා. සදෙව් ඔමෙල් සහ සමිඳුත් අවසන් තරගවලට කියලා ආසියානු අවුරුදු 20-15 යොවුන් මල්ල ක්‍රීඩා ශූරතාවලදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම හිමි කර දීමට තරුෂි අභිෂේකා සමත් වුණා. ඊයේ හොංකොං හි කයිටෙක් යොවුන් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ මෙම තරගාවලියට මීටර 1500 ඉසව්වෙන් එක් වූ 18 හැවිරිදි තරුෂි හේවත් තරුෂි අභිෂේකා පොඩි තරුෂි හේවත් තරුෂි අභිෂේකා මිනිත්තු 4යි තප්පර 31යි .42කින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා කියලා ඒගේ චාරූපිකුත් සමගින් අද තොරතුරු සටහන් වෙනවා.
0: අපි ක්‍රීඩා පිටුවෙන් යන හදන්නේ පත්තරවල වාර්තා කළ තියෙන කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: කාටුන්ස්
2: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද මෙහිම සඳහන් වෙනවා. රුපියලක් මැරබාන් රුපියලත් මැරබාණ්ඩයක් බං. ඒකනේ මාරුවෙන් මාරුවට විපක්ෂයයි ආණ්ඩුවයි සතුරු කරනවා කියන තමයි සඳහන් කරලා තියෙන්නේ.
0: අද දිවෙන පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනිය ප්‍රවේශමෙන් හෙමින් ඉදිරියට යා යුතුයි කියලා මහ බැංකු අධිපති කියනවා. පටන් ගත්තේ මීටර් 100 දුවන්න වගේනේ කියලායි අද ශ්‍රී සමයන් කාටුනෙන් කියලා තියෙන්නේ.
2: ලංකාදීප පුවත්පතේ පංකජ රවින්දගේ සලදම් කාටුනියත් අද රුපියල ගැනම තමයි සඳහන් කරලා තියෙන්නේ. අපිත් රුපියල වගේ ඇයි උඹලත් පාවෙනවද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්ක අද ලංකාදීප පුවත්පතේ සටහන් කරලා තියෙනවා.
0: අපි දිවෙන පුවත්පතේ ඕනෝකයි තත්ත්වය අනුරාධගේ ඕනෝකයි තත්ත්වයේ කාටුනෙන් අපි ලකන මෝනින් නිවුස් වලට නිමා කරනවා. IMF එකේ වාරිකය හිමි වින 695 කිය ඩොලර් මිලියන ඒවත් ගිනුමකට දාගන්න එන හැකර්ලත් බලන් ඇත ඇඟිලි ගැන අද අනුරාධගේ ඕනෝකයි තත්ත්වයේ කාටුනෙන් සඳහන් කළ දෙන්නේ මේ සම්බන්ධයෙන්. අපි ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් නිමා කරනවා. ඊට ප්‍රථමව මතක් කරන්න තිබෙනවා මේකලා තවත් පොඩි පණිවිඩයක්. අදවසේදී මේ ධාතු ප්‍රදර්ශනය සම්බන්ධයෙන් අද වාර්තාක් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි තොරතුරු සඳහන් කරන්න ඕන.
2: ඔගයන් ඔබ කිව්ව වගේ සේරුවාවිල මංගල රජ මහ විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සල්වක්න ජාතුන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ස්වාධීන රූපවාහිනී ආයතන පරිශ්‍රයට වැඩමවීමේ පින්කම අද උදෑසන 10 සිට පැවැත්වීමට නියමිතයි. ඒ උතුම් පූජාව සියැසින් දැක වැඳ පුදා ගැනීමට අද උදෑසන 10 සිට 12 දක්වා ඔබට අවස්ථාව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා දැක බලා ගැනීම සඳහා සුදුවතින් සැරසී සැදැහැසිතින් අද දිනේදී උදෑසන 10 සිට 12 දක්වා ස්වාධීන රූපවාහිනී ආයතන පරිශ්‍රයට පැමිණෙන්න කියලා අපි ඔබටත් සැදැහැසිතින් ගෞරවයෙන් ආරාධනා කරනවා.
0: වාසනාවන්ත
2: සුබ සතියන්තයක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.
2: Good morning, වෙලාව 7:06.
3: වෙලාව ඔබ වෙත ගෙනාවා.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමහ ්‍යාරය විතුන් ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ටේ වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අද මතන්න බිත්වය කැකැ හැයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජකරවන ගොවිබිමට කතිම සූරය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝට පම්ස් අදම අවතන්න 0271 711 1.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණුරෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

පහළ ලංකාවටම ලක්න පෙරනෝවරු. Good morning සූදාසන කුදේ 7යි විනාඩි 8යි වෙලාව. හදා අපි මේ 29 වෙනිදා මුණ ගැහෙන්නේ සූදාසනක. ඉතින් වෙසක් පෝයට තව හරියටම පැය කීපයයි තියෙන්නේ වෙසක් පෝය දිනේ උදා වෙන්නේ. ඒ බව පේනවනේ නේද? අපි පාරේට යනකොට නේද එළියට බැස්සම සෝෂල් මීඩියා වලට ගියත් ඕනම තැනක විහාර විහාරස්ථානවල තියෙන සූදානම, ඒ වගේම ගෙවල් වල මේ හැමදේම, මේ විශේෂම මේ වෙසක් උත්සවය වෙනුවෙන් සූදානම් වෙනකොට විශේෂම මතක් කරන්න ඕනේ වෙසක් කූඩු.

0: වගේම මේ දජ ඒ වගේම තව වෙසක් සරසිලි එක්ක තමන්ගේ ජීවනෝපාය කීයක් හරි හොයාගන්න
1: නෑ මං මේ බැලුවා මොනවද කියන්නේ කියලා.
0: මම මේ කිව්වේ මේ වෙසක් උත්සවයේ එක්කම අපිට මේ මතක් වෙන හිම නැත්තම් අපිට මේ කරලියේ පේන්නේ ඉන්න චරිතයක් තමයි ඔය වෙසක් සැරසිලියෙන් විකුණන නේද?
1: ඔව්නේ.
0: ඒ වෙලඳ ප්‍රජාව ඉතින් ඒ අය මේ අන්තිම මොහොතෙත් උත්සාහ කරනවා කීයක් හරි
1: එක වෙසක් කූඩුවක් හරි
0: විකුණ ගන්න. ඉතින් අර සමහර තැන්වල මෙහෙම එකක් තියෙනවා මේ මොකද අවුරුද්දටම සමහර විට ඒ අය මේ වගේ දෙයකින් උපයන ගානකින් ජීවත් වෙන අයත් ඉන්නවා. එහෙම නැත්නම් අවුරුද්දේ මේ කාලවල වෙන කිසියම් රැකියාවක් කරන ගමන් මේ කාලෙදී මේකට නේද මූලිකත්වය දීලා එහෙම කටයුතු කරන අය ඉන්නවා. ඒ කොහොම වුණත් වෙසක් කූඩුවක් ගෙදර හදන්න ඕනේ. ඒක හැබැයි එක පැත්තෙන් ගත්තම අපි එහෙම කියනකොට අනිත් පැත්තෙන්
1: තව කෙනෙක්ට උදව්වක් නේද?
0: වෙසක් කූඩුවක් විකුණන කෙනෙකුට ඒක වෙන මේ මෙව එකක් තියෙනවා.
1: එකක් හදලා එකක් පිටින් ගන්න.
0: හරි. එහෙමනම් අද අපේ ITN පරිශ්‍රයත් එහෙමයි. ඒ කියන්නේ වෙසක් හසිරියෙන් ආලෝකමත් වෙලා තියෙන්නේ.
1: සහ සර්වඥ ධාතු ප්‍රදර්ශනයකුත් අද දවසේදී සිද්ධ වෙනවා අපේ මේ ITN පරිශ්‍රයේදී නේද?
0: සේරුවාවිල මංගල රජමහා විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා සෝදින රූපాయని ආයතන පරිශ්‍රයේ වැඩමවල මේ පින්කම අද උදෑසන 10 ඉඳලා මේ සියසින් දැක වන්දනාමාන කරන්න අවස්ථාවක් දීලා
1: තියෙනවා.
0: ඉතින් අපි ආරාධනා කරනවා ITN අහල පහල මේ අවට ඉන්න කෙනෙක් නම් වාට පුළුවන්කමක් තියෙනවා ඔය උදේ 10 සහ 12 කියන කාලයේ අතරතුර ITN පරිශ්‍රයට එන්න සුදුවතින් සර්සලාවිල්ලා සලැස්තින් ඇවිල්ලා මේ ධාතුන් වහන්සේලා මැද පුදා ගන්න කියලා.
1: ඔන්නේ ආරාධනාවත් කරන අතරතුර අපි මෝර්නින් ඩ්‍රයිව් එක එහෙනම් පටන් ගන්නවා. උදේ 7:00 විනාඩි 11යි දැන් වෙලාව.

ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: වාර්තාපිට වාර්තා පමණ කෝටි අටේ එන්නල්වී දනටිතහනය ලොතුරැයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතාන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.

0: නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපයේ සජීව තොරතුරු ලක්හඬ
1: බැතිබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි

0: හතයි විනාඩි 23යි වෙලාව. කෝල් ගහනවා මගේ යාළුවෝ එක දිගට.
1: ඒකෝ.
0: දන්සලේ සල්ලි ලිස්ට් එකට ලිව්වට දෙන්න බෑ.
1: ආ කට්ටිද පයින්නවා නේද?
0: එහෙම තියනවනේ.
1: ඔව් ලොකු ගණන් ලියනවා අරයට වැඩි දෙන්න ඕන කියලා.
0: මේ නෑ කොහොම හරි ඒක දෙන්න. ඒ කියන්නේ දන්සලකට කීයක් හරි ලිව්වම පොඩි පොඩි පොඩි ගමේ ඉන්න පොඩි කොල්ල කුරුට්ටු ටික කරන පොඩි පොඩි දන්සල් තියෙන්නේ.
1: බීම දන්සල් නේද?
0: දන්සල් සීන් සම්බල
1: බෙලිමල් දන්සල් ඕවනේ.
0: ඒ වගේ ඒවාට ලිව්වම ඒව ලියලා දෙන්නේ නැති වුනහම අනික ලියන්නේ පොඩි ගානක්. ඔව්. මේ මේ අන්තිම පැය කීපේ මාර ප්‍රශ්නෙකට ඒ පොඩි කොල්ලෝ ටික මූණ දෙනවා.
1: අහහ දැන් ඒ ළමයි ටික ඔළුවෙන් හදාගෙන ඉන්නේ ආශිර්වාද මාමාගේ ගෙදරින් අච්චර ගානක් හම්බෙනවා.
0: ඔව් සමහර විට දැන් ළඟ තියෙන ගමේ කඩෙන් බඩු ටිකක් ගෙනල්ලා තියෙන්නේ දැන් මිල ගෙවා ගන්න ඕනේ අදහස් වෙනකන්.
1: අහහ
0: නැත්තම් දන්සල දෙන්න වෙන්නේ ණයට.
1: අන්න ඒකනේ.
0: එහෙමත් ප්‍රශ්න
1: තියෙනවා.
0: ඔය අතරේ ව්‍යාපාරික ප්‍රජාව මේ වෙලාවේ ඒගොල්ලන්ට පුළුවන් විදියට ගොඩක් වෙලාවට එක එක දැන් අපි ගත්තොත් එහෙම පිළියන්දල ව්‍යාපාරික එක
1: වෙළඳ සංගමේ
0: ආ ඒ වගේ ඒවා දැන් අපේ පූජා වෙසක් කලාපයේ එක එකතු වෙලා ඉන්නවා.
1: ඔව්.
0: එතකොට ඒ වගේ හැම නගරයකම ඉන්න මර අපි කියන්නේ ඇති හැකි අය සෑහෙන දායකත්වයක් දෙනවා මේ වගේ කාලවල.
1: අනිවාර්යෙන්. දානපතියෝ කියලා අපි
0: කියන්නේ. ඔව්. ඒගොල්ලෝ අවුරුද්දක් තිස්සේ හම්බ කරගන්න දේවල් වලින් විවිධ ව්‍යාපෘති සමාජ සේවා නම් මන එහෙම ඒවත් කරලා.
1: ඔව්.
0: කියක් හරි මේ වගේ වෙලාවට වැඩිපුර සමහර විට මුළු ටවුන් එකේම දාන මේ සරසිල්ල වෙසක් සරසිල්ල එක ව්‍යාපාරිකෙක් පාර අරගෙන
1: තියෙනවා.
0: ඉතින් ඒ වැත්තටම සමහරලාට කියලා පෝස්ටර් ගහලා දැන්වීම් දාලා ප්‍රසිද්ධිය උදෙසා කරන දේවල් නෙවෙයි. ඉතින් ඒගොල්ලෝ වගේ අපි විශේෂයෙන් මතක් කරන්න ඕනි. අද වගේ දවසක එහෙම නැත්තම් හෙට අනිද්දා මේ ඉදිරි
1: සතිය
0: වෙසක් අසිරි අපිට දෙනකොට ඒ දායකත්වය දෙන අය ගැන අපි මතක් කරන්න ඕනේ. ඔබ හරිම පරිත්‍යාගශීලී. ඒ නිසා තමයි ඔබට එහෙම ලස්සන සුන්දර අදහසක් නේද
1: ඔය හිතට පහළ වෙලා තියෙන්නේ.
0: දැන් ඔය ඊයේ අපි කිව්වා නේද ව්‍යාපාරික එහෙම නැත්තම් මොකක් හරි ආයතනයක් කාලයක් තිස්සේ නේද එකම භාණ්ඩයක් ගැන පාරිභෝගිකයාගේ විශ්වාසය හදා ගන්නවා නම් ඒක බ්‍රෑන්ඩ් එකක් කියලා.
1: අනිවාර්යයෙන්.
0: ඒ බ්‍රෑන්ඩ් එක හැදිලා තියෙන්නෙම බ්‍රෑන්ඩ් එකක් හැදෙන්නෙම විශ්වාසය මත. ඒ ප්‍රොඩක්ට් එකේ තියෙන ගුණාත්මක බව
1: quality එක.
0: ඔය ඊට පස්සේ අපි කියන මේ ප්‍රයිස් එක වෙන්න පුළුවන් නේ. විශ්වාසය කියන එක ගොඩනගන්න කාලයක් යනවා. අවුරුදු 70ක් තිස්සේ ක්‍රිමරාජ කියන නම අපේ ඔළුවේ හදලා තියෙනවා. අපිට මොකක් හරි අසනීපයක් තියෙනවා නම්
1: මේ ලෙඩේට මේ බෙහෙත.
0: ඒ කියන්නේ විවිධත්වයක් තියෙන නිෂ්පාදන රසක්.
1: ඔබ දන්න අවුරුදු 75කට ආසන්න කාලයක් තිස්සේ ගුණාත්මක ආයුර්වේද ඖෂධ ඔබට හඳුන්වා දුන්න හොඳම තැන තමයි ක්‍රිමිරාජ කියලා කියන්නේ. ඉතින් ඒ ක්‍රිමිරාජ නිෂ්පාදන අතර කුරුලෑ සුවය, ක්‍රිමිරාජ කරල් ගුලි, වැල්මී පැණිය, මහා අග්‍රරාජ කසාය, ක්‍රිමිරාජ පේයාව මේ ආදී වශයෙන් ඖෂධ රසක් ඔබට හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ හැම ඖෂධයක්ම සිරසයක් ස්වභාවික නිෂ්පාදන. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන සුපිරි වෙළඳ සැලෙන්, එහෙම නැත්නම් ගේ ගාව තියෙන වෙළඳ සැලේ උනත් ක්‍රිමිරාජ නිෂ්පාදන තියෙනවා. අවශ්‍ය විදියට මිලදී ගන්න පුළුවන්. වැඩි විස්තර මොනවා හරි දැනගන්න 011 2 753 889 මේක තමයි හරියටම දුරකථන අංකේ 011 2 753 889 හරිනේ? ඇයි ඇයි එහෙම තමයි ඉතින්. ඒත් වරදිනවනම් මේ වරදින්න විදියක් නැද්ද?
0: ඔය නම්බර් එක වරදින්න විදියක් නැහැ. ක්‍රිමිරාජ කියන නමත් එක්ක අවුරුදු 70 ගානක් ෆෝන් ආපු කාලේ ඉඳලා
1: ඒකනේ
0: නම්බර් එක. ඔව්
1: හරි, මේ නම්බර් එකට කතා කරලා විස්තර දැනගන්න පුළුවන්.
0: ඒ වගේ මතක් කරනවා විජය නිෂ්පාදන ගැන, කැම රස කරන විජය නිෂ්පාදන. ඉතින් ටිකක් අර අපි කියන්නේ gedara 3-4 දිනකට වෙනවා වගේ නෙමෙයිනේ. දාස් ගානකට කන්න දෙන දන්සලක එහෙම යන උයනකොට සමහර විට දැන් හදන සීනි සම්බෝලේ හවසට හදනකොට රස වෙනස් වෙනවා. මොකද ඔතන කෝකියෝ වැඩිනේ.
1: අන්න ඒකනේ.
0: අර කියනෝනේ කෝකියෝ ගොඩක් ආම වැඩි අවුල් වෙනවා කියලා. සුප් එක අවුල් වුණා කියලා කියන්නේ ඉංග්‍රීසි කියමනක්
1: තියෙනවා.
0: ඒ වගේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒකට දාන නේද අපි කියමු මේ කුළුබඩුවල
1: හරි
0: ප්‍රමිතිය එකයි නම්, එහෙම නැත්නම් ප්‍රමාණ එකයි නම් ඕක ඒ රසටම ගන්න පුළුවන්
1: අනිවාර්යෙන්. ඒ නිසා ප්‍රමිතියක් තියෙන කුළුබඩු ටික ගන්න. ඒ වෙනුවෙන් තමයි අපි ඔබට විජය නිෂ්පාදනය ගැන කියන්නේ. අවුරුදු ගාණක් තිස්සේ අපේ රසය රටේ සැමට බෙදෙන ගමන් ජාත්‍යන්තර වෙළඳපොළටත් මේ රස බෙදන්නේ විජය නිෂ්පාදන. ඒ නිසා වෙළඳපොළෙන් විජය නිෂ්පාදන ගන්නකොට නම බලලා ගන්න ඔබ ගන්නේ නිවැරදි විජය නිෂ්පාදනද කියලා. මොකද ව්‍යාජ අනුකරණ වෙළඳපොළේ දැන් තියෙනවා. ඒ නිසා ඔබ ඒවට රැවටෙන්න පුළුවන්. ඒ නිසායි විජය ලාංඡනය තියෙනවද කියලා බලලම ඔබට විජය නිෂ්පාදන ගන්න කියලා අපි යෝජනා
0: හදාන ලොතරයි ජාතික ලොතරයි මණ්ඩලයෙන් රුපියල් 40කින් ඔයාගේ ජීවිතය වෙනස් කරනවා.
1: ඔයාගේ ලග්නෙත් එක්ක ජය අංක ටික ගලප ගත්තොත් අද දවසේ හදානක් ගත්තොත් ඔන්න සුපිරි වාසනාවන්තයෙක් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඔයාටත් chance එක තියෙනවා.

0: ඔබමා හමුවේ නම් එකම වතාවක් එකම කතාවක් යලිත් කියන්නට.
1: තේරුමක් නැහනේ.
0: දන්සල් වඳින්න යනකොට වෙසක් බලන්න යනකොට සමහර ඇස් අපේ නෙත ගැටෙනවා. ආයි හම්බෙන්නේ ඊළඟ වෙසක්.
1: අහුවෙන්න නම් එපා.
0: මේ ඔයාලට එහෙම අද්දකින් නැද්ද?
1: නෑ.
0: තිබුණත් කියන්නේ.
1: අපි ගියේ කන්නනේ.
0: මට එහෙම තිබුණා සමහර වෙබ්බුවෙන් අපේ ඔය ගංගාරාම වෙසක් කලාප එහෙම ගිහිල්ලා. සමහර තිය හම්බෙනවනේ අපේ කාලේ තරුණ කාලේ මම මේ කියන්නේ. හරිද?
1: මේ අවුරුදු බර ගානකට කලින්
0: ඉතින්. ගානකට කලින් ගියා වෙසක් කලාපවලදී ඉතින් හම්බෙනවා.
1: හරි.
0: ඉතින් දැකලා බලලා hina වෙලා ඊට පස්සේ සමහරලාට අපි අපේ ස්ටිකර් එහෙමත් ගැහුවානේ. අපේ ප්‍රොමෝෂන් ස්ටිකර් ඒවා ඉතින් අපි ඒගොල්ලන්ගේ වාහන වල අලවල සමහර කෙනෙකුට ස්ටිකර් එක අතට දෙනවා ගෙදර ගිහිල්ලා වාහනේ අලව ගන්න නංගි මේ කියලා දෙනකොට සමහර අය නම්බර් එකත් එක්ක ඔකනේ මේ ප්‍රශ්නේ. ඊට පස්සේ දවස් දෙක තුනකට පස්සේ කෝල් එකක් එනවා. කෝල් එකක් ආම හෙලෝ ඔව් අයියා එදා ස්ටිකර් එක දුන්නේ
1: මොන නංගිද?
0: ඔව් අයියා පුළුවන් නම් කියන්න බලන්න මං කොයියෙක් කියලා.
1: හරි අයියට ඒ වෙලේ තමයි තරු පෙන්න ගන්නේ.
0: කීයක් නම් දුන්නා?
1: ඒකනේ.
0: හරි මේ
1: එහෙම ඒවා තියෙනවා ඉතින්
0: ඒක. විනීතව හැසිරෙන්න එසක් කලාපවල.
1: අහහ
0: ඒ ඒ කාලේ වෙච්චේ වායි වෙන්න තියන්න එපා.
1: ඇයි?
0: ඒක කියලා.
1: පේනවනේ දැන් වෙලා තියෙන්නේ.
0: 7 විනාඩි 32 කියලා.
1: හරි අපි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔබ වාසනාවන්තයෙක් කරපු ටිකට් පත්වල ඔබ ඊයේ ගත්ත ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික බලන්න යන්නේ මහජන සම්පත 6203 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය R ජය අංක අංක 8 අංක 9 අංක 7 අංක 4 අංක 1 සහ අංක 7 ගොවිසෙත T අක්ෂරය තමයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වුණේ ජය අංක අංක 27 අංක 47 අංක 61 සහ අංක 70 මෙගා පවර් සුපිරි අංකය අංක 5 ධන නිධානය කොහොමද කියලා බලන්නයි යන්නේ. ධන නිධානය ටිකට් එකේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය U ජය අංක අංක 23 අංක 63 අංක 68 සහ අංක 69 හඳහන අපි කියපු ටිකට් එක ඊයේ ඔබ ගත්තා නම් ඔන්න ධනු ලග්නේ තමයි ජයග්‍රහී ලග්නේ වෙලා තියෙන්නේ. ජය අංක අංක 8 අංක 18 අංක 47 සහ අංක 54 අද සම්පත ආරක්ෂරයත් එක්ක අංක 7 අංක 4 අංක 1 සහ අංක 7 NLB ජය ඊ අක්ෂරයත් එක්ක අංක 2 අංක 7 අංක 1 සහ අංක 6 සුබ දවසක් කටක ලග්නයත් එක්ක අංක 13 අංක 18 අංක 67 ඔබට වාසනාව ගේනවා. ඉතින් වැඩි වැඩියෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වලින් ඔබට කෝටි ගණනින් ලක්ෂ ගණනින් තෑගි දිනා ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් මිලදී ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. අපි කිව්වනේ හඳහන ගන්න කියලා. දැන් ඊයේ ගත්ත හඳහන ජයග්‍රහී ලග්නේ වෙලා තියෙන්නේ ධනු. අද මොන ලග්නේ වෙයිද දන්නේ නැහැ නිසා ඔබේ ලග්නෙත් එක්ක ගලපගෙන ඔන්න හඳහන වැඩි වැඩියෙන් මිලදී ගන්න.

0: හතයි විනාඩි 38යි.
1: මේ දැන් ඔය වෙසක් කාලේ වෙසක් ගැන තමයි අද දවසේ වැඩිපුර කතා කරන්නේ.
0: හිට වෙසක්නේ.
1: ඔව් දැන් වෙසක් කාලෙට අපිට හෙන මේ ඔය තොරන් වල මේ ජාතක කතා වල නම් ඊට පස්සේ විවිධ චරිත නේද? දැන් බලන්න ඔය ඒ කාලේ අපි ඉගෙනගත්ත පොඩි කාලේ ඉඳන් ඉගෙනගත්ත මේ ඔය කියන්නේ බුදු සිරිතත් එක්ක එහෙම නැත්නම් අපි නේද බුදු දහම ඉගෙන ගන්නකොට අපිට හම්බෙච්ච චරිත ගණනාවක් ඉන්නවා. සුනීත සෝපා.
0: හරි.
1: ඊට පස්සේ
0: අඟුලිමාල.
1: අඟුලිමාල්.
0: ඔව්.
1: තව රජ්ජුමාලා.
0: හරි.
1: කේමා බිසව. මේ විවිධ තැන්වල හම්බෙන විවිධ අය.
0: ඔව්.
1: ඊට පස්සේ තව කවුද? ප්‍රධාන වශයෙන් අපි කතා කරන චරිත වලට එහාට ගිහිල්ලා. ඊට පස්සේ නිගණ්ඨනාත පුත්‍ර.
0: හරි.
1: ඊට පස්සේ තව ඒ වගේ වාගේ ඔළුවට එනවා ගොඩක් අය. මේ එදා විශාකා මේ සිටුදුව. ඊට පස්සේ පටාචාර. ඒ වගේ ගොඩක් අය ඉන්නවා. හරි. ඔය වගේ චරිත කොච්චර නම් දැන් ඒ කාලේ අද කාලේ ගැලපුවාම මේ සමාජෙත් ඉන්නවා.
0: ඉන්නවා ඉන්නවා.
1: නේ.
0: අපි ඔය උදාහරණ කියනකොට එහෙම කියන්නේ නේ.
1: ඒ කාලේ අපි ඔය කියවන මේ ඉතිහාස කතාවල අපිට හම්බෙන චරිත අද දවසේ එහෙම නැත්තම් මේ අපි ජීවත් වෙන මේ කාලසෙම අපිට හම්බෙලා නැද්ද? ඕන තරම් අජාසත්තල හම්බෙලා නැද්ද? හම්බෙනවා.
0: ඔව්.
1: ඕන තරම්
0: අඟුලිමාල හම්බෙලා නැද්ද?
1: හම්බෙනවා.
0: සුනීත සෝපාකල
1: ඕන තරම් ඉන්නවා. එතකොට අපි බලන්න මේ ඔය බුද්ධ සාහිත්‍යයත් එක්ක අපිට ඒ කියන්නේ එදා ඒක කතාවක් වුණාට අද වෙනකොට ඒක අත්දැකීමක්.
0: ඔව්.
1: පොඩි කාලේ අපි මේක අහගෙන ඉන්නේ ඒ කතාවේ තියෙන කතා රසයට.
0: අහහ.
1: සුනීතට සෝපාකට උදව් කරපු විදිය.
0: හරි.
1: අද අපිට මේක ප්‍රායෝගිකව කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට හම්බෙන අය අතරේ සුනීතලා ඉන්නවා සෝපාකලා ඉන්නවා.
0: හරි.
1: අපි එදා ඒ අහගත්ත කතාව එහෙම නැත්නම් අපේ ඔළුවට ආපු ඒ අදහසත් එක්ක අද දවස වෙනකොට මේ බුදුදහමේ තියෙන ගොඩාක් දේවල් එක්ක අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා. දැන් මේ බුදුදහමත් එක්ක මේ වෙසක් උත්සවයේ සමරන වෙලාවේ මම අද දවසේ මේ දිනමින පත්‍රයේ ගිය ලිපියක් ආශ්‍රයෙන් කියන දැන් අපි වෙසක් කියලා කියපු ගමන් අපේ ඔළුවට එන්නේ වෙසක් පහන් කූඩුවක් තොරණක් දන්සලක් පහන් පූජාවක්. හැබැයි ඒකමද වෙසක් කියලා
0: කියන්නේ?
1: ඔය දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ ආනන්ද හිමියන්ට බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආනන්දය මල් ගන්ධ ආදී ආමිසයෙන් තථාගතයන් වහන්සේට නියම පූජාවක් සිදු නොවේ. යම් භික්ෂුවක් භික්ෂුණියක් උපාසකයෙක් හෝ උපාසිකාවක් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙන් හැසිරෙන්නේද ඔහු තථාගතයන් වහන්සේට උතුම් පූජාවන් කරති. ඒ කියන්නේ අර බුදුන් වහන්සේ තව තැනක කිව්වේ තව විදිහකට කිව්වේ මේකමනේ
0: මාව දකින්න ඕන නේද?
1: ධර්මය දකින්න. එතකොට කොච්චර මේ අපි මේ වෙලාවේ ඔය වෙසක් සැරසිලි එහෙම නැත්නම් වෙසක් උත්සවයක පවතින දේවල් එක්ක හිටියත් මේක අනිත් දවස් 364 ට කොහොමද අපේ ජීවිතයට සමීප කරගන්නේ
0: අනිවාර්යෙන්
1: කියන කාරණාවන් ගැන වැඩි අවධානයක් දෙන්න පුළුවන්. මොකද ආමිස පූජාවකින් අපිට හම්බෙන්නේ తాවකාලික සතුටක්. ඉතින් හිතේ සැනසීමට එහෙම නැත්නම් සැබෑ විමුක්තියට යන්න ඒක මාර්ගය පාදන්නේ නැහැ. වර්තමානයේ ගොඩාක් වෙලාවට ආමිස පූජාවන්ට තරඟකාරී මට්ටමක්
0: තියෙනවානේ.
1: ඒ කියන්නේ අපි බද්දන්සලක් දෙනවා නම් අපි දෙන්නේ
0: අර ගමේ කට්ටියට වැඩිය හොඳට. ඔව්
1: එහා ගමට වැඩිය හොඳ එකක්. ඒගොල්ලෝ දෙන්නේ සාමාන්‍ය බද්දන්සලක්.
0: එතනක් තියෙන්නේ තරගයක්.
1: අපි දෙනවා ෆ්‍රයිඩ් රයිස් දන්සලක්. අන්න ඒ වගේ. ඉතින් ඒ බොරු ආටෝප වලට නේද?
0: අර තියෙන ඔබ පුදන්නට ගමේ දෙපිලක තරගයක් කියලා.
1: මල් වට්ටියක් වෙන්දේසියක් පන්සලේ ලොකු පින්කමක්. එතන දැන් ප්‍රශ්නයක්.
0: එහෙම
1: කියන්නේ කොහොම වුණත් මේ වෙලාවේ ආර්ථික සහ සමාජීය පීඩනයක් එක්ක අපි ජීවත් වෙන වටපිටාවක් ඇතුලේ ඔය බුදුදහම ඇසුරෙන් අපිට මේ වෙලාවේ මේ හැසියල්ල දරාගෙන නේද? ඉතාලම මේ අපි කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ ගොඩාක් අපිට හැමදේම දැන් වියදම් පැත්තෙන් ගන්න.
0: ඔව්.
1: අපිට එහෙම කරන්න බෑ. හැබැයි මේ වෙලාවේ හරියට මේක
0: කළමනාකරණය කරගන්න ඕනේ.
1: අර සිංගාලෝද සූත්‍රයේ කියනවා වගේ උපේන ධනෙන් කොටසක් නේද? කොටසක්
0: ධනට තිනට නේ.
1: නෑ කෑම බීමට පරිභෝජනේ ඔක්කොමත් එක්ක වගේම ආයෝජනයේට යම් කොටසක් තියාගන්න ඕනේ. ඒ නිසා ආර්ථික අර්බුදේ වගේ වෙලාවක බුදුදහම එක්ක නේද? අපිට යම් අවබෝධයක් අරගෙන ඒ අනුව අනුගත වෙන්න පුළුවන් නම් වටිනවා.
0: අනිවාර්යෙන් ඒකත්
1: මේ වෙලාව විතරක් නෙමෙයි මේ සියල්ල එක්ක අපි මේ තීරුම් ගන්න ඕනේ කාරණාව ගැන මතක් කරේ. මොකද අපිට මේ
0: කාලෙට විතරක් නෙමෙයි ඕක හැම කාලෙටම ජීවිතේට එකතු කරගන්න පුළුවන් කතාවක්.
1: ඔව්. අපි ඒ වුණාට ඒක අමතක කරලා ඉන්නේ. වෙසක් කාලේ වෙසක් සමරනවා.
0: ඔව් අවුරුදු කාලට අවුරුදු සමරනවා.
1: නත්තල හාම නත්තල්.
0: අහහ
1: ඊට පස්සේ තව මොන හරි අවුරුදු මේ මොකක් හරි අවුරුද්ද තියෙන තව විශේෂ. ඒ කාලවල ඒ දවස් විතරයි.
0: අහහ ආය අනාගතයක් ගැන හිතන්නේ
1: නැහැ. ඔර කාන්තා දිනේට කාන්තාව මතක් කරනවා.
0: ඔව්
1: එහෙම නැතුව ඉමු කියන යෝජනාව අද මේ ලිපි ආශ්‍රයෙන් මේ මතක් කරන්න හිතුවේ. ඉතින් ගොඩක් තරුණ පිරිස්වලට
0: මේ හොඳ පාඩමක්. 7:45 දැන් වෙලාව. අපි ධන නිධානය ගැන පොඩ්ඩක් ඔබට මතක් කරලා ඉන්නම්. මොකද ඔබ දන්නවා ධන නිධානයේ ටිකට්පත් හරහා ඔබට දිනන්න තියෙන අවස්ථාවන් වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ තෑගි රටාව එහෙමම තියෙනවා. තව තෑගි ඔන්න එකතු වෙලා තියෙනවා. ඉතින් දැන් Sunday bonus අවස්ථාවෙන් තවත් රුපියල් 10,000ක් දිනා ගන්න තෑගි රසක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඔබ දන්නවා පහුගිය අවුරුදු දෙමාස ගෙවිච්ච මාස කීපය තුළ ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්න. ඒ වගේම ඔබ දන්නා මාර්තු මාසේ පළවෙනිදා තමයි මේ Sunday bonus හරහා මේ කියන තෑගි රටාවත් එකතු වෙලා තියෙන්නේ. ඉතින් එතනිනුත් ත්‍යාගලාභීන් 581 දිනක් බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයට හැකියාව ලැබුණා. ඉතින් ඔබත් වැඩි වැඩියෙන් ධන නිධානයම මිලදී ගන්න.
1: අර කිව්වනේද මේ උපයන ධනයෙන් කොටසක් ආයෝජනය කරන්න ඕනේ කියලා.
0: ඒ වගේ ආයෝජනයක් තමයි
1: මේ වෙලාවේ ඔයාට තියෙන ඔය වියදම් ටික ගැන හිතලා ඉදිරියේදී ඒ වියදම් ටික කළමනාකරණය කරගන්න නම් මේ වෙලාවේ යම් කිසි ගානක් ආයෝජනය කළා වට පුළුවන් නම් නේද? ඒකට යම් විසඳුමක් හොයාගන්න ඔය ඩීප් ටෙක් සෝලා වගේ එකක් හොඳ ආයෝජනයක්.
0: මුළු ජීවිත කාලෙටම සමහරක් විතරනේ. දැන් ඒ මතක් කිරීමත් එක්ක අද දවසේ අනුරාධපුරයේ සිද්ධ වෙන විශේෂ වැඩේ ගැනත් කියන්න ඕන. ඩීප් ටෙක් අනුරාධපුරයට ඇවිල්ලා තියෙනවා. මේ අයගේ නවතම ශාඛාව අද දවසේදී අනුරාධපුරයේ විවෘත වෙනවා. ඉතින් අද එන ඔබට විවෘත කරන දවසේම එන ඔබට භාණ්ඩ මිලදී ගන්නකොට සුවිශේෂී වට්ටම් රසක් දිනා ගන්න චාන්ස් එක තියෙනවා. දැන් ඔබේ ජල පොම්ප වෙන්න පුළුවන්, සූර්ය බල ශක්ති, ඒ වගේම ස්මාර්ට් කෘෂිකාර්මික අවශ්‍යතා, මේ හැමදේම එක තැනකින් කරගන්න ඔන්න අනුරාධපුරයේ ඉන ගොවි මහත්වරුන්ට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් අද දවස විශේෂ දවසක් අනුරාධපුරයේ ඉන ගොවි මහත්වරුන්ට. ඩීප් ටෙක් නවතම ශාඛාව අනුරාධපුර ශ්‍රාවස්තිපුර හොග්ගමුව කියන තැන තමයි විවෘත වෙන්නේ. ඉතින් එන්න කියලා මතක් කරන ඔබට තියෙන ගැටලු කතා කරන්න පුළුවන් ඩීප් ටෙක් සම්බන්ධ කරගෙන.

0: ලකඩ රේඩියෝ ITN
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
4: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
5: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට ₹25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්මන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලකඩ රේඩියෝ ITN.

0: තුනයි.
1: මොකෝ
0: දැන් අවුරුද්දරගේ ලොකු නිවාඩු වන්නේ දවස් දෙකයි නේ නිවාඩු
1: තියෙන්නේ. ඔව් අනේ.
0: හරි. කමන්නේ.
1: කමන්නේ.
0: හැබැයි
1: හැබැයි සතියක් විතර දුන්න නම් වෙසක් සමරන්න තිබ්බා.
0: නේ නේ හිමම. දැන් බලන්න මේ අපේ වෙසක් කලාප ගැන පොඩ්ඩක් කතා කරන්න වෙනවා.
1: අහහ.
0: පූජා වෙසක් කලාපේ.
1: ITN ලක්හඬ පූජා වෙසක් කලාපය. ඔබට පුළුවන් ඔන්න දැන් හෙට දවසේ ඉඳන් අපි සූදානම් ඔබට වෙසක් කලාපේ. දැන් දන්සලකුත් තියෙනවානේ. ඉතින් මේ දන්සලටත් එන්න කියලා මතක් කරනවා. මොකද රෑ 7ට පටන් ගත්තට පස්සේ මැදම රාත්‍රිය වෙනකන් මහා බද්දන්සල ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි තොරන් තියෙනවා, වෙසක් කූඩ් පහන් කූඩු, ඒ වගේම භක්ති ගීත සම්දර්ශන, මේ හැම දෙයක් එක්කම මැයි 3 වෙනිදා වෙනකන් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා. ITN ලක්
0: මැයි 3 වෙනිදා නෙමෙයි,
1: sorry ජූනි. හරිනේ
0: ඔලුව වැදුනද?
1: ජූනි 3 වෙනිදා වෙනකන් ඔන්න ITN ලක්හඬ පූජා වෙසක් කලාපය සියසින් දැක බලා ගන්න අපිත් ඔබට ආරාධනා කරනවා නේ.
0: ඇත්තටම මේ වැඩසටහනේ මම සිහියෙන් ඉන්නවා. නැත්තම් මේ මොනවා කියයිද?
1: එක අංකයක් වරද්දයි නේද? නැත්තම් මාසයක් වරද්දයි?
0: කවුරු හරි එක්කෙනෙක් සිහියෙන් ඉන්නේ කවදද?
1: අන්න ඒකනේ.
0: අස්ගිරිය තියෙනවා ඇඳුම් පැළඳුම් දන්සලක්.
1: ආ.
0: මේ තියෙන්නේ අද ඉඳලා. නෑ අද දවසේ තියෙන්නේ. ඇඳුම් පැළඳුම් කියන්නේ ඔය ගෙවල් වල එහෙම
1: ඔව්
0: තියන රඳින්න බැරි මේව නෙවෙයි.
1: ඔව්.
0: යම් මට්ටමකින් ආයෙ අඳින්න පුළුවන්. ඔය සමහර අය තියෙන එකපාර දෙපාරක් ඇඳලා පස්සේ සමහර විට ඒක
1: අයින් කරනවා නේද?
0: මාදි පාට හරි නෑ.
1: සෙට්
0: නෑ. මේ ස්ටයිල් එක නෙමෙයි මගේ. මේක දැන් අවුට් ඩේටඩ්. ඒ වගේම අර ඒ වගේ ගොඩාක් ඇඳුම් විහාරස්ථානෙට එකතු කළා. ඒ අවට ඉන්න නේද? ඒ අවට ඉන්න කිසියම් ආකාරයෙන් අපි කියමු ආර්ථික වශයෙන් යම් කිසි අපහසුතාවයන්ට තියෙන පත් වෙලා ඉන්න අයට පාසල් දරුවන්ට අන්න ඒ වගේ අයට බෙදා දීමේ පුණ්‍ය කර්මයක්. මේක දන්සලක් කියනවට වැඩිය නේද ඉතාම වටිනා කියන කාරණාවක්. ඉතින් මේක අද දවසේ පැවැත්වෙන අස්ගිරිය තමයි මේක තියෙන්නේ ගෙඩිගේ විහාරයේදී. ඉතින් මේක විශේෂ විදිහේ දන්සලක්. ඉතින් ඒ පරිත්‍යාගශීලීන් පෞගේ දවස් කීපෙම මේකට දායකත්වය දීලා තියෙනවා. සමහරු අලුතින් ඇඳුම් අරගෙන ගිහිල්ලා පරිත්‍යාග කරලා තියෙනවා. ඇතැම් කෙනෙක් පුළුවන් විදියට තමන්ගේ ගෙදර තියෙන ඇඳුමත් දෙකක් ගෙනල්ලා දීලා තියෙනවා. ඒ වගේම පාසල් යන දරුවන්ට අවශ්‍ය කරන මේ පාවහන් මේ ඒ වගේ දේවල් පාසල් නිල ඇඳුම්
1: පොත්පත් නේද?
0: ඔව් පෙළ පොත් එහෙම නේද? ඒ වගේම විශේෂම උසස් පෙළ කරපු අය ওই පන්ති එහෙම ගියපු ටියුට් වගේ දේවලුත් මේක ඇඳුම් පැළඳුම් විතරක් නෙමෙයි තවත් මේහා බැඳුණු තවත් මේ පරිත්‍යාග රසක් සිද්ධ වෙන දවසක්. ඉතින්
1: ඔය වගේ රට පුරාම මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙනවා නේ.
0: අපි කිව්වා අර කොණ්ඩේ කපන අය හෙට නේද අනිද්දා දවස් දෙකේ මේක නිකං කරනවා.
1: හරි.
0: හැබැයි බේරන්න බෑනේ
1: මේ
0: වගේ එකක්. පුළුවන් අය නැති බෙරි අය හැමෝම ගිහිල්ලා ඊට පස්සේ පොලිමේ ඉඳලා මේ වගේ සරප්පු මහන අය එහෙම ඒව කරනවා.
1: අර ඔය බයික් හදන කට්ටිය එහෙම තමන්ට පුළුවන් විදිහට කරලා දෙනව උදව් නේද?
0: තමන්ගේ රැකියාව අනුව සමාජලාවට එහෙම කරන්න පුළුවන් දන්සල් තියෙනවා. ඉතින් මේ වගේ ඒවත් එක්කත් ගොඩාක් අය සම්බන්ධ වෙලා ඉන්නවා. අපි මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අපේ වෙසක් කලාපයේ දැන් රාජ්‍ය වෙසක් කලාපයේ තියෙන්නේ මාතර
1: මිදෙල්ලවල තියගොඩ මිදොල්ලවල පුරාණ රජ මහ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන තමයි ඔන්න ඒ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනදී අපිට දායකත්වයේ දක්වන අයත් අපි මතක් කරන්න ඕන. විශේෂයෙන්ම ආයුර්වේද ඖෂධ සංස්ථාව ගැන අපි කියන්න ඕන. ඔබ දන්න අවුරුදු 57ක නොබිදෙන ජනතා විශ්වාසයක් තියෙන નિયમિત ප්‍රමිතියට ආයුර්වේද නිෂ්පාදන හදන ආයුර්වේද නිෂ්පාදනයේ පුරෝගාමියා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මේ වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා. ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයේ සහ තත්ත්ව පාලන අංශය අධීක්ෂණය යටතේ ආයුර්වේද ඖෂධ සහ නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායාද කරන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව. ඉතින් අපි ඒ මතක් කරේ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය දක්වන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ගැන.
0: ඔය ගැරජ් එකක් එහෙම කරන්න ආයෙත් පුළුවන් හෙට අනිද්දා දවස් දෙක තුනේ නේද? ගැරජ් එකේ වාහනේම නිකන් හදලා දෙයි.
1: පොඩි අවුලකුත් තියෙනවා හැබැයි අපේ වාහනේ.
0: ඇයි?
1: ගිහින් හදාගත්තා නම් ගලින්.
0: ඔව් මෙමයයි. ස්පෙයා පාර්ට්ස් ගෙනියන්න ඕනේ. වැඩ කුලිය නැතුව.
1: එහෙම බෑ ඉතින් නිකන් හදලා දෙන්න ඕනේ.
0: ස්පෙයා පාර්ට්ස් දාලා හදලා දෙන්න
1: බෑ. බෑ බෑ සෑහෙන ගාණක් යනවා.
0: ඒ නිසා මේ අන්න පුළුවන් නම් කරනවා.
1: අපේ අමිලලට එහෙම පුළුවන්.
0: පුළුවන් පුළුවන්. එහෙම පුළුවන්. අන්න ඒ වගේ මං කියන්නේ සමහර මගේ යාළුවෝ එහෙම ඉන්නවා. එහෙම දවසරකවත් පිනක් කරා.
1: උදේ 7:57 දැන්.

0: ඔය සබ් බලන්ඩ ගනින් බර බාගේ බඳින්ඩ අල්දිනද පාරදිගේ පාරේ හරි කලබල යමම් බන්ධ ඔය සබ් බලන්ඩ
1: මේ පාරලඟ එව්වා තියාගන්න එපා.
0: ඔය සින්දුව නිකන් බයිලා ටයිප් එකට ඇහුණට ඕක මේ වෙසක් කාලේ හරියටම ගැලපෙන අපි ඒක හමුද ඒක හන කතාව ඒක හන්නම මෙන්න මේ කතාවෙන් එමු. කවුරු හරි ප්‍රශ්න කරොත් ඇයි ඒ වගේ සින්දුවක් මෙතන ගැහුවේ මේ හරියන්නේ නැහැ නේ කියලා
1: මේ කතාව කියපු නිසා
0: මේක අපි ඒක සාධාරණීකරණය කරන්නේ මේක නම.
1: ඕකේ හරි.
0: දැන් ලංකාවේ පළවෙනි තොරණව දන්නවද?
1: නැහැ.
0: ලංකාවේ පළවෙනි
1: තොටලංග තොරණ.
0: තොටලංග තොරණ.
1: හරි.
0: තොටලංග තොරණ අදට ගත්තොත් අවුරුදු 71ක් පරණයි. ඒ කියන්නේ 1955 තමයි පළවෙනියට මේ තොරණ පෙන්නලා තින්නේ. ඒක දන්නවා ඉතිහාසය ඔබ දන්නවා. ඔය මේ ඒ කාලේ නාගලගම් වීදියේ පදිංචිලා නාගලගම් වීදියේ කොහොම අපිට හරි ජනප්‍රියයිනේ.
1: ඔව්නේ.
0: ඔය කැලණිගඟේ ගම් වතුර මට්ටෝ මයින්
1: මයින්නේ මෙතන ඉන්නේ.
0: මාපකේ තියෙන එතනනේ.
1: ඔව්නේ.
0: නාගලගම් වීදියේ පදිංචිලා හිටපු ධනවත් ව්‍යාපාරිකයෙක් තමයි විල්බර්ට් පෙරේරා. එයාගේ පෞද්ගලික ධනයෙන් තමයි මේක ඉදි කරේ. ඒ 1955 එයා කොහොමත් ගමේ හොඳට කාලා බීලා මේ හොඳට වියදම් කරලා එහෙම හිටපු කෙනෙක්.
1: හරි.
0: පළවෙනි තොරණට වියදම් කරලා තියෙන රුපියල් 7500.
1: දුවමේ දැන් 7500 මොනවද කරන්න පුළුවන්?
0: අඩි 80ක් උසයි.
1: හරි. 80ද 85ද?
0: 80යි. එතකොට විදුලි බුබුලු 25000ක් විතර දාලා
1: තියෙනවා.
0: ඉතින් දැන් මේ අවුරුද්දේ තොරණ තියෙනවා.
1: ඔව්.
0: ඉතින් මේ තොරණ එක්ක බැඳුණු ඉතිහාසයේ බොහොම ලස්සන කතා
1: තියෙනවා.
0: 1986 තුමා මැරෙනවා.
1: ඒ කාලේ මම අහලා තියෙනවා හසින් මල්පවා දාලා තියෙනවා කියලා.
0: දාලා තියෙනවා පළවෙනි තොරණේ කතා වස්තුව තියෙන්නේ මහා භද්‍ර කල්ප කතා වස්තුව. ඒක ලංකාවේ පළවෙනි වතාවර ඉදි කරපු දැවැන්තම තොරණ හින්දා දස දහස් ගණන් පිරිස් මේක නරඹන්න ආවා. ඒ කාලේ හිටපු අග්‍රාමාත්‍යවරයා SWRD මණ්ඩාරනායක මැතිතුමා එතුමා තමයි මේක විවෘත කරන්න
1: ආවේ.
0: ඉතින් අර ඒ වෙලාවේ අර වා කිව්වාගේ ගුවනින් මල් පවා දැම්මා කියලා කියනවා. මේකට පුවක් කොට 300ක් විතර ඕන කරලා තියෙනවා. මේව ගෙනල්ලා තියෙන්නේ රුවන්වැල්ල. ඊට පස්සේ
1: යටියන්තොට
0: මේ වගේ පැත්තේ. එහෙන් කපලා කැලණිගඟට දානවා. මෙහෙන් ඔය දෙමඩ ගොඩ හරියෙන් ගන්නවා. හරි. ඔව් එහෙම තමයි. ගංගේ ගියල්ලා තියෙන්නේ.
1: ප්‍රවාහන මාධ්‍ය ගඟ.
0: ඔව්. සමහරලාට ඒවට උරුපාරු වගේවත් පාවිච්චි කරන්නේ නැති.
1: අර
0: කියනකොට කියලා තියෙන්නේ එහෙම. ගඟට දැම්ම මෙහෙන් ගමු කියලා.
1: හරි. ගඟට කපු ඉනි වගේ.
0: ඒක කොහොමුණත් මේ රටේ විවිධ ප්‍රදේශවලින් දිනපතා සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් මේක බලන්න ඇවිල්ලා
1: තියෙනවා.
0: ඒ කියන්නේ දැන් තොටලඟ තොරණ අද වෙනකොට බලන්නේ ඔය පානදුර, කළුතර, අවිස්සාවේල.
1: ඒ පිටින් ඇවිල්ලා තාම බලන අය ඇතිනේ.
0: මාතර ඉඳන් වගේ. අර ඒ වගේ කාලෙක අර සින්දුවත් එක ගලපල බල යමම් බණ්ඩෝ වෙසබ් බලන්නේ.
1: අහහ.
0: يعني කොළඹ වෙසබ් බලන්න බණ්ඩාව එක්කගෙන එනකොට ඇති වෙන සිදුවීම් එක්ක නේද?
1: දකින්න දේවල් එක්කනේ.
0: ලස්සන සින්දුවක් විදියට මේක අපි අහන්නේ. එතකොට කොහොම නමුත් මේකේ තවත් අපූර්ව සිදුවීමක් තියෙනවා.
1: අහහ.
0: මේ තොරණ බලන්න ඒ කාලේ ඇවිල්ලා තියෙනවා ඒ කාලේ ඔය ලංකාවේ විවිධ ව්‍යාපෘති වලට ඇවිල්ලා හිටපු ජපන්නු. ජපන්නු මේක දැකලා කියලා තියෙනවා
1: අනේ අපේ රටෙත් පෙන්වන්නකෝ මේම තොරණක්.
0: වව් මේක මරු

0: මේක අපේ රටෙත් පෙන්වන්න කියලා.
1: අරංගියානේ.
0: අරංගියා. අරංගියා කියන්නේ තොරණ විතරක් නෙවෙයි. මේකට සම්බන්ධ වෙලා හිටපු කීප දෙනෙකුට ජපානයේ චාරිකාවකුත් හම්බුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තොරණ නිර්මාණය කරපු චිත්‍ර ශිල්පියා, විදුලි කාර්මික, එහෙම නෑන්නේ. මේකට මූලිකත්වයේ ගත්තාය. ඒගොල්ලෝ විතරක් නෙවෙයි තව ටීම් එකක් දාගෙන ගියා. ඊට පස්සේ පෙන්නලා එනකොට දින ගණනාවක් පෙන්නලා එනකොට තෑගි දුන්න කියලා කියනවා. ඉතින් ජපාන එහෙම නැත්තම් අපි කියන්නේ විදේශ රටක පෙන්නපු ලංකාවේ පළවෙනි තොරණ තමයි ඔය තොටලඟ තොරණ කියලා කියන්නේ. ඉතින් මේකත් එක්ක තව තවයි කියන්නේ ලංකාවේ තව ඊට පස්සේ තොරණ බිහි වෙන්න පටන් ගත්තා. නමුත් මේකට මූලිකත්වය ගත්තේ අර කියපු විල්බර්ට් සිඤ්ඤෝ මහත්තයා. අද දවස වෙනකොට එතුමා නැති වුණත් නේද? එතුමාගේ ඊළඟ පරම්පරාව
1: ඒක දිගින් දිගටම අරගෙන එනවා.
0: අරගෙන එනවා. ඕක අවස්ථා කීපයකදී විතරයි පෙන්වන්න බැරි වුණේ. 1971 වර්ෂයේ අප්‍රේල් කැරැල්ල නිසා එකපාරක් පෙන්වන්න බැරි වුණා. ඊට පස්සේ 2019
1: කොවිඩ් නිසාද?
0: නෑ, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඒ ආසන්නම කාලය නිසා පෙන්වුවේ නෑ. ඊට පස්සේ කොවිඩ් නිසාත් පෙන්වන්න බැරි වුණා. ඒ හැරෙන්න අනිකුත් හැම අවුරුද්දකම වගේ මේ තොටලඟ තොරණ පෙන්නලා
1: තියෙනවා.
0: හිතන්න ඒ කාලේ අද කාලේ ගත්තම කාලය සෑහෙන වෙනස්, තාක්ෂණයේ වෙනස් නේද? හැබැයි අදටත් අපි කතා කරනවා තොරණ නම් තොටලඟ තොරණ
1: නේ. ඒකනේ නේ.
0: තව තොරණ තියෙනවා ලංකාවේ. ඉතින් තොටලඟ තොරණ අමතක කරලා තොරණ බලන්න බෑ.
1: බෑ.
0: ඒ නිසා ඔබට මතක් කරනවා
1: පුලංකමක් තියෙනවා නම් මේ පාරත් ඒ තොරණ බලන්න එන්න නේද?
0: අනිවාර්යයෙන්ම සබ් බලන්න යනවා නම් තොටලඟ තොරණත් බලන්න එන්න.
1: හා.
0: උදේ 8:00 විනාඩි 11යි.

0: අටයි විනාඩි 18යි වෙලාව. වෙසක් එකකටත් ගෙදර යනවනේ නේද? කොළඹ ඉන්න රැකියා කරන හැම නේ. වෙසක් මේ දවස්
1: දෙකේ වාඩුවත් එක්ක යනවා ඉතින් ගෙදර.
0: ගෙදර ගිහිල්ලා එනවා. හරි. සමහරු කොළඹින් පිට ගිහිල්ලා එමු නැත්නම් ගෙදරින් පිට ගිහිල්ලා හිටියානම් ඒ අය මේ අද මේ ගෙවෙන පැය කීපයේ තමයි ආයි ගෙදර එන්නේ. අපේ කිතුලයි සංජු මල්ලි දෙන්නත් සූර්ය වැවේ ඉඳන් කොළඹ එන ගමන් කියලා කිව්වා. දෙන්න අපි වහගෙන ඉන්නේ කොහෙ ගියත්.
1: ඔව් නේද? වෙන වැඩක් නෑ. උදේ වැඩ පටන් ගන්න අය නේද
0: යාළුවා. ඉඳලා හිටලා මේ මීටරේ කරගුණනවා.
1: ආහා.
0: මට දැන් මන් දන්නව ඈ.
1: ඔව්.
0: මීටරේ කරගන්නේ.
1: අපිටත් මීටර රෝවා.
0: 10න් පස්සේ මීටරේ කරගනවා.
1: ආහා.
0: හරි.
1: ඕකේ.
0: ඊට පස්සේ ආයි මෙහෙම 24 පැයම අපි වහන්නේ.
1: ඔව්.
0: සමහර යාට අර සෙට් වෙච්ච ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා ලංකාවේ ඒ රේඩියෝ channel වල.
1: ආහා.
0: ඉතින් උදේට අපි ඔළුව අහන්නේ.
1: ආහා.
0: අපි විජය නිෂ්පාදනය මතක් කරමු.
1: අපි විජය නිෂ්පාදන අතර තියෙන විජය කුරක්කම් පිටියක් ගැන ඔබට කියන්නම්. දැන් රොටි හැලප තලප පිට්ටු මේ වගේ දේවල් හදා ගන්නවා නම් නියම කුරක්කම් පිටි පාවිච්චි කරන්න. ඒ වෙනුවෙන් තමයි අපි ඔබට විජය කුරක්කම් පිටි ගැන කියන්නේ. දැන් කුරක්කම් පිටි විතරක් නෙවෙයි සහල් පිටි උඳු පිටි මේ හැමදේම දැන් විජය කියන නමින් ගන්න පුළුවන්. නම බල්ලා ගන්න ව්‍යාජානු කරන වෙළඳපොලේ තියෙන නිසා.
0: ඒ වගේම පැල්ලත් නිෂ්පාදන, පැල්ලත් යෝගට්, බටර්, ඒ වගේම අයිස්ක්‍රීම් වගේ නිෂ්පාදන රසක් තියෙනවා. කිරි පිටි වලට එහාට ගිහලා තව නිෂ්පාදන ගොඩක් තියෙනවා.
1: මේ කිරි ගිතෙල් මේ දේවලුත් ඔබට පැල්වත කියලා නමින් ගන්න පුළුවන්. ළඟම තියෙන අවුට්ලට් එකෙන් ගන්න. එහෙම නැත්නම් දිවෙන පුරා තියෙන සුපිරි වෙළඳසල් වලත් දැන් පැල්වත නිෂ්පාදන තියෙනවා.

0: கீதையா ඔබවිත තිල්න කිරීමේ බැතිබර දායකත්වයා.
1: ඒ සමර අඳුගුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අමෘතා.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: පිළියම් පෙළ පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න ඔබත්

0: පැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමරිතා.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකින්න දෙයක්, අපිටම ඔබ දකින්න පූසෙක්. දැන් ওই පූසා කියන නාමයේ කොයිද තිබුණේ අතීතේ? දැන් මේ මොහොතේ පූසය උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්ක කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිපර

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහය සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනේ දුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනට තහනය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්
2: කවුද ඩොක්ට? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ.
1: හැන්දෑවේ හතර වෙද්දී ටියුන් කරලා තියාගන්න.
4: ඊවනින් ඩ්‍රයිව් විත් චමිත් ඇන්ඩ් චාරු.
1: සම අනුග්‍රහය.
4: රසයේනුත් ඉහළ, ගුණයේනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
1: විජය ප්‍රඩක්ස්, අපේ රසය රටේ සැමට. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස්. අමතන්න 077 777 7374.

0: Good morning, උදෑසනයි විනාඩි 30යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහීවා.
3: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: අටයි විනාඩි 35යි.
1: හරි.
0: කෙනෙක් මහතයි නම් ඒ මහතයි කියලා කියන්නේ යාගේ ශරීර සෞඛ්‍ය එහෙම නැත්නම් අපි කියන යාගේ
1: ඇඟේ සෞඛ්‍ය සම්පන්න ජීවිතය.
0: ඇඟේ හැඩය ගැන. ඇඟේ හැඩය ගැන යා ඊතරම් තැකීමක් නැහැ කියන්නේ. ඒකනේ අපිට නිකන් එකපාරට ඔලුවට සමාල්ලාට හිමම නෙවෙයි. එයාගේ ඇඟේ හෝමෝන් බැලන්ස් එක සම්බන්ධ ප්‍රශ්න වෙන්න පුළුවන් නේද?
1: එයා පරම්පරාව කෙනෙක් මහතයි නන් නේද? එහෙම ඒවා තියෙනවනේ.
0: ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන්. ඔයාගේ හේතු ගොඩක් බලපාන. දැන් මේ දන්සල් සමේ ඔයාගේ කැම්බීම පාලනය ගැන අයයි මතක් කරනවා. විශේෂයෙන්ම නොගැලපෙන දේවල්. දැන් එක දන්සලක් දන්සල් වඳිනවා කියලා නිකේ. දන්සලක් වැඳලා ගිහිල්ලා ඊළඟ එකෙන් ආයි මාළු පාන් ගෙඩියක්
1: කනවා.
0: තව ඉස්සරහට යනවා රොටි එකක් තියෙනවා. රොටිත් කනවා. ඊළඟ එක නූඩල්ස් උත් කනවා.
1: හරි පානුත් තියෙනවා.
0: පැණි බීමත් බොනවා. කෝපිත් බොනවා.
1: ඉතින් මේ කාලේ විතරනේ මහත්තයෝ.
0: ඊට පස්සේ වෙන්නේ එතනින් පස්සේ කිසිම ව්‍යායාමයක්
1: නැහැ.
0: ඔව්. එහේ ගිහිල්ලා
1: ඩයට් කර කර හිටියනම් ඒකත් එතනින් ඉවරයි.
0: ඕම් ඉවර වෙනවා. ඉතින් ඒ නිසා කෑම බීම පාලනය කියන එක මේ කාලෙදිත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මොකද ඔබේ පෙනුම කියන එක ඉතාම වැදගත් සහ පෙනුම වැත්තකින් තියන්න මේ සෞඛ්‍ය අවදානම් වලට ලක් වෙන තියෙන කඩ වැඩි. ඒ නිසා ඉගෙන පොඩ්ඩක් අපි කල්පනාවෙන් ඉමු.
1: අනිවාර්යෙන්.
0: හා
1: දැන් අවුරුදු කාලනේ ආවෙනේ.
0: අපි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කණ්ඩායමත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් මේ වටිනා අවස්ථාව ගැන මතක් කරා පහුගිය කාලෙම.
1: දැන් පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට ඔන්න රැකිය අවස්ථාවක් ඔබට ලබා ගන්න පුළුවන්. දිවයිනේ අංක 1 වීකටීමේ යන්ත්‍ර වෙළඳපොළ වෙත හඳුන්වා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගමේ තමයි පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට ඔන්න රැකිය අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ආකර්ෂණීය වැටුප් සහ දීමන එක්ක ඔබේ ආයුධුම් පත අපි යොමු කරන්න කියලා කිව්ව අමල්ක මැණික් කඩවර මහත්මයාට 0723947 කියන නම්බෙකට ඔබේ අයදුම් පතියමු කරන්න කියලා අපි මතක් කරනවා.
0: ඒ වගේම විජේ නිෂ්පාදන කෑම රස කරන කෘත්‍රිම රසකාරක වර්ණක වගේ දේවල් අඩංගු නැති ප්‍රමිතිය නුදු කුළුබඩු. ඒ නිසා තමයි ලංකාව විතරක් නෙවෙයි ජාත්‍යන්තර මට්ටමේදී දැන් ඒවට ලොකු ඉල්ලුමක් තියෙනවා.
1: ඒ නිසා ඔබ වෙළඳපොලෙන් ගන්නකොට නම් බල්ලා ගන්න. දැන් ජාත්‍යන්තර වෙළඳපොලේ තියෙන නිෂ්පාදන වලත් ඔබට කැමති විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. සෑම නිෂ්පාදනයක්ම වගේ දැන් ජාත්‍යන්තර වෙළඳපොලෙත් විජය කියන නමින් ගන්න පුළුවන්.
0: අද මේ ITN එකවට ඉන්න අයට මේ මතක් කිරීම කරන්නේ පැය භාගයෙන් පැයෙන් වගේ මෙතන ළඟා වෙන්න පුළුවන් දුරක ඉන්නවා නම් ඔබට පුළුවන්කමක් තියෙනවා අද උදෑසන 10 ඉඳලා 12 පමණ වෙනකන් නේද? සේරුවාවිල මංගල රජමහා විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මේ ස්වාධීන රූපවාහිනී ආයතන පරිශ්‍රයේදී වෙනපුදා ගන්න. ඉතින් ඔබට ආරාධනා කරනවා සුදු අතින් සැරසිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඇවිල්ලා ඒ උතුම් අවස්ථාවත් එක්ක ඔබේ සහභාගීත්වය ලබා දෙන්න කියලා.
1: උදේ 8යි විනාඩි 38යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අටයි විනාඩි 45යි. ඔයා දැකලා තියෙනවද කුකුල්ලෝ කිකිලියෝ පියාඹනවා?
1: කුකුල්ලෝ කිකිලියෝ
0: පියාඹනවා.
1: පොඩි දුරක් නිකන් ගිහින් එනවා.
0: ඒගොල්ලන්ට පියාඹන්න පුළුවන්.
1: ඔව්.
0: හැබැයි ඒගොල්ලෝ පියාඹන්නේ නැහැ. කැරපොත්ත පියාඹනවා දැකලා තියෙනවද?
1: අපෝ.
0: ආයි. කියන කොටත් නේ.
1: හා.
0: මම දන්නවද? කුකුලා කිකිලි එයාටත් පියාඹන්න පුළුවන්. හැබැයි තප්පර 10යි එයාට උඩ ඉන්න පුළුවන්.
1: උපරිමනේ.
0: ආ උපරිම ඉන්න පුළුවන් එච්චරයි.
1: ඔව්.
0: වා හිතරේ වැඩියෙන්ම උඩ ඉන්න පක්ෂියා කවුද?
1: වැහිලිහිණියා.
0: වැහිලිහිණියා කොච්චර විතර කාලයක් ඉන්නවද?
1: සැහෙන කාලයක් යට ඉන්න පුළුවන් කියලා මං අහලා තියෙනවා.
0: නැත නැත නැත.
1: එහෙනම්
0: දැන් ඔය අපි යමුකෝ මේ කතාවේ මුලින්ද? ඔය ගෙවල් වල ඉන්න කුකුලන්ට පියාඹන්න පුළුවන් ඇත්තටම තප්පර 10ක් විතර.
1: ඔව්.
0: එතකොට ඊට පස්සේ අපි කියන්නේ කැලෑවල ඉන්න ඔය ගිනි කුකුළු, ඔය වලි කුකුළු, ඒ වගේ ඒගොල්ලන්ට තව පොඩ්ඩක් ඊට වැඩිය පුළුවන්. හරි, ඒ කියන්නේ ඒගොල්ලන්ට පොඩි මේ හොරුවේ ප්‍රශ්නෙකුත් තියනවලු. හරි,
1: අරක නිකන් කන්න බොන්න දීලා තියාගන්න එකනේ.
0: ඔව්. දැන් ඔය සත්ව ලෝකේ ගොඩක්ම අපි කියන්නේ මේ පක්ෂීන් අතරේ උඩින්ම ඉන්න පුළුවන් කෙනා තමයි ඊගල් කියලා කියන්නේ. රාජාලියා.
1: රාජාලියා.
0: එයාට විශේෂ උණුසුම් වායු ධාරා උපයෝගී කරගෙන දින ගණනාවක් තිස්සේ ඉහළ අහසේ ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔතනින් ගත්තම තව ඉන්නවා කීප දෙනෙක්. පරවියට පැය 13ක් ඉන්න පුළුවන්. කපුටට පැය 6ක් ඉන්න පුළුවන්. හරි. රාජාලියට දින 20ක් ඉන්න පුළුවන්. යන්නේ දැන්ට මං කියපු අයගේ වැඩිම.
1: ඔව්.
0: හරි. ඊට පස්සේ තවිනෝ වැහිලිහිණියා. වැහිලිහිණියා තමයි වාකියේ කවුද?
1: මේ කොච්චර?
0: එයා නේද වැඩිම?
1: ඔව්,
0: එයා තමයි වැඩිම. මාස 10ක්. මාස 10ක් එයාට පුළුවන් බිමට බහින්න නැතුව ගුවනෙම ඉන්න.
1: කොහොමද දන්නේ නැන්නේ ඉන්නේ?
0: මාස 10ක් ඉන්නවා කියලා කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි. එතකොට එයා කෑම බීම හොයාගන්නේ කොහොමද? ඔන්න ඔයගේ ප්‍රශ්නත් තියෙනවා.
1: එනවනේ.
0: ඒවා පොඩි පොඩි.
1: එයා විසඳගනි.
0: කෘමි වගේ අයනේ ආහාරයට ගන්න. ඒවත් ගුවනෙම තමයි. ඉතින් සත්ව ලෝකයේ විශේෂම සත්වයෙක් තමයි වැහිලිහිණියා කියලා
1: කියන්නේ.
0: වැහිලිහිණියෙක් දකින්න තියෙන අවස්ථාවත් ටිකක් අඩුයි.
1: ඔව්නේ.
0: මොකද අහස දිහා බැලුවත් පේන නොපෙනෙන ගානේ අහස තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් මේ කාලේ එහෙම ඔය වැස්සලාර පොඩ්ඩක් නේ.
1: ඔව්.
0: පොඩ්ඩක් කලින් අපිට වැහි ගැන යම්කිසි
1: ඇඟවීමක් දෙන්න නේද?
0: වැහිලිහිණියා. ඉතින් සත්ව ලෝකයේ ටිකක් විශේෂ කෙනෙක්. අටයි විනාඩි 48යි. අපි මේ පැය ඉඳලා පැයට යන්න කලින් ඔන්න මතක් කරන්න ඕනේ ඩීප් ටෙක් සෝලා ගැන.
1: ඩීප් ටෙක් සෝලා නවතම ශාඛාව දැන් ඔන්න අද අනුරාධපුරයේදී විවෘත වෙනවා. ඉතින් ඒ අවට ඉන්න ගොවි මහත්වරුන්ට ඔන්න පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් හරහා ඔබේ කෘෂිකාර්මික කටයුතු කොහොමද කරගන්නේ. දැන් ජල පොම්ප ගැන අපි කිව්වා, සූර්ය බල ශක්තිය විතරක් භාවිතා කරලා ජල පොම්ප පාවිච්චි කරන විදිය ගැන කිව්වා, ස්මාර්ට් කෘෂිකාර්මික අවශ්‍යතා මේ හැම දෙයක්ම කතා බහ කරගන්න පුළුවන්. අද දවසේ විවෘත වෙන නවතම ශාඛාවත් එක්ක ඩීප් ටෙක් නවතම ශාඛාව. ඉතින් අද එන ඔබට භාණ්ඩ මිලදී ගන්නකොට සුවිශේෂී වට්ටම් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔබ හැම කෙනෙක්ටම ආරාධනා කරනවා ඩීප් ටෙක් ආයතනයේ එන්න අනුරාධපුරයේදී මේ විදිහට විවෘත වෙන නවතම ශාඛාවට. වැඩි විස්තර දැනගන්න 077 777 7374ට කෝල් එකක් දෙන්න.

0: லகாண்ட ரேடியோ ITN දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
2: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100
3: ශික් ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
5: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සෙත් සුවඳින් පිරේවා.

අතයි විනාඩි 57යි වෙලාව. අපි මේ පැය ඊළඟ පැයට යන්න ඕනේ. යන කලින් මතක් කරන දේවල් දෙකක් තියෙනවා. ඒ තමයි පළවත නිෂ්පාදන, පළවත යෝගට ගන්න කොට බය නැතුව ගන්න. මොකද ඔයාල කිසිම ප්‍රශ්නයක් නැතුව පොඩි එකිනෙකුට උනත් යෝගට එක දෙනකොට ප්‍රවිතියනුත් යෝගට එක දෙනවා නම් පළවත කියන නමින්. එවගේ විජේ නිෂ්පාදන කැමරාස කරන්න. ඒ වගේම තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. විජේ කියන්නේ කුළුබඩු විතරක්ම නෙවෙයි. තවඩම් පැකට් එකක් ගන්න ගියත්, කුරන් කම්පිටි පැකට් එකක් ගන්න ගියත්, ආ තෝසි ගෙදර හදාගන්න, නූඩ්ල්ස් පැකට් එකක්, මේ ඔක්කොම

0: දක්කට ප්‍රවෘති සමකින් මම සමීර කාරියව සම් ප්‍රවෘති සංස්කරණය චන්දන මාරසිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි අටේ NLB දනඩිතහනේ නුතුරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: සේරුවාවිල රජමහ විහාරයේ වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීමට ස්වාධීන රූපවාහිනී පරිශ්‍රය තුළ අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. පෙරවරු 9:30ට තැන්පත් කෙරෙන සර්වඥ ධාතුන් වහන්සේ දහවල් 12:00ට වැඳ පුදා ගැනීමේ හැකියාව පවතිනවා. ඉන් අනතුරුව පස්වරුවේ ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කිරීමටයි නියමිතව තිබෙන්නේ. ඒ පිළිබඳ තොරතුරු ගෙන එන අප නියෝජිත සදීප සෙනවිරත්න.
4: සේරුවාවිල රජමහා විහාරස්ථානයේ සිට මේ අපේ රැඳී ඉන්න පාලුගම මහමෙවුනාසපුවට වැඩම කරවන ලද ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ සහ අපේ රටේ වැඩවිසූ මහරතන් වහන්සේ දිනමකගේ ධාතුන් වහන්සේලා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ වෙත අද දවසේදී වැඩම කරවීමටයි නියමිතව තිබෙන. අපි මේ මොහොත වන විටත් රැඳී ඉන්නේ මේ පාලුගම මහමෙවුනා භවනා අසපුවේදී. තව සුළු මොහොතකින් අපි සර්වඥ ධාතුන් වහන්සේ රැගත් රිය පෙරහැර සමගින් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයේ වෙත පිටත් වීමට සූදානම් ඉන්නවා. මාත් සමගින් මේ අවස්ථාවේදී වැඩ සිටිනවා අප විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ අපේ හාමුදුරනේ විනීත ස්වාමීන් වහන්සේ. අවසරයි, අද වැඩසටහන අපි කොයි වගේද උදෑසන වරුවේ සංවිධානය කරලා තියෙන්නේ? අපි මොන මාර්ග හරහාද ස්වාධීන රූපවාහිනිය වෙත ළඟා වෙන්නට කටයුතු කරන්නේ?
5: තිරුණසන්නයි සිළු දිනාටම නම බුද්ධාය. 2570 වෙන තෙමගොල සිහි කිරීම නිමිති කරගෙන ITN මාධ්‍යාලය හා කැස්බෑව ප්‍රාදේශීය සභාව මහනගර සභාවේ පින්වත් පිරිස එකතු වෙලා මේ උතුම් සරෝජ ධාතුන් වහන්සේලා ඊයේ දිනේදී සේරුවිල රජමහා විහාරයෙන් අපේ මහමෙවුනා භාවනා සපුට පාලුගම දොම්පේ ස්ථානෙට වැඩමවන්නට යෙදුණා. අපි උදෑසන කිරිහාර පූජාව භාගතුන් වහන්සේ ජීවමාන වැඩ සිටිනවා කියන චේතනාව මුල් කරගෙන බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන සිදු කරලා තව සුළු මොහොතකින් අපි මෙතනින් දොම්පිටත් ඊට පස්සේ මල්වාන බියගම කඩුවෙල මාලබේ පස්කොස්සත් පළවත්ත බතරමුල්ල ITN පරිශ්‍රයට ගිනියන්න තමයි අපි ලැහැත් වෙන්නේ. අපි මේ මග හතර ඉන්න සීල දිනාට

0: රහතන් වහන්සේලාට වන්දනාමාන කරගෙන ජීවිතයේ අනන්ත වූ සැප විපාක ගැන දෙන උදාරතුරු බුද්ධ උපස්ථානයක් සංඝ උපස්ථානයක් සිදු කරගන්නට අවස්ථාවක් තියෙනවා. අපි සිළු දෙනාටම ආරාධනා කරනවා අපි යන මාර්ගයේ පුළුවන් හැකි පමණින් තැනින් එකතු වෙලා භාගිතුන් වහන්සේට සරණ ධාතුන් වහන්සේලාට අරහන්තක ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරගෙන පින් සිදු කරගන්නට එන්න කියලා සිළු දෙනාටම තිරුවන් සරණයි නමුතයි.
1: තිරෝසන හැමදෙරණි තිnga අපි මේ රැඳී ඉන්න විහාරස්ථානයේ සිට තව සුළු මොහොතකින් මේ සර්වජ දහතුන් වහන්සේ ස්වාධින් රූපහානි පරිශ්‍රයේ වෙත වැඩම කරවීමටයි නියමිතව තිබෙන්නේ. අපේ රටේ සමස්ත ජනතාවට ආශිර්වාද පතා ස්වාධින් රූපහානි මේ දෙවන්ත ආගමික වැඩසටහන පින්කම සංවිධානය කරන ස්වාධින් රූපහානි 47 වසරක අභිමානවත් සංවත්සරික සැමරුම සමරන්නට නියමිතව ඉන්න මොහොතකයි මෙවන් වූ සුවිශේෂී පින්කම් මාලාවක් සංවිධානය කරන්නට කටයුතු කරන්නේ. ඉදින් හෙටින් නැරඹෙන ITN පූජා සම්බුද්ධ පිළියන්දල නගරයේ කේන්ද්‍ර කරගනිමින් දියත් වෙන ඒ අපගේ වෙසක් කලාපේ හෙට දින සිට තුන්වනදා දක්වා දින 5ක කාලයක් පැවැත්වෙනවා. ඉතින් මේ අද වැඩම කරවුණු ලබන සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ ස්වාධින් රූපවාහිනී පරිශ්‍රයෙන් දහවල් එකට පමණ නැවත වතාවක් පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ වෙත වැඩම කරවීමටයි නියමිතව තිබෙන්නේ. යනුව හෙට උදෑසන සිට අපේ රටේ සුවහසක් බැතිමතුන් හට මේ සර්වජ ධාතුන් වහන්සේ වන්දනාමාන කරගන්නට පිළියන්දල නගරයට පැමිණෙන්නට හැකියාව අවස්ථාව උදා වෙනවා. ඉන් අනතුරුව මේ වෙසක් කලාපයත් එක්කත් ඔබට සම්බන්ධ වෙන්නට හැකියාවක් තිබෙනවා. වෙසක් කූඩු, ඒ වගේම පහන් කූඩු, ඒ වගේම තොරණ, දන්සලාදී බොහෝමයක්, ඒ වගේම ඔබට ඒ ස්ථානයේ බොහෝමයක් සනීපාරක්ෂක කටයුතු ඇතුළු ආරක්ෂාව මාර්ගයේ දෙපස ඒ අවශ්‍ය කරන සහයන් මේ හැමදේම මේ කැස්බෑව මහනග සභාව, ඒ වගේම පිළියන්දල මේ ඉන සියලු දෙනා මේ පිරිස ස්වාධීන රූපහානි මාධ්‍යාලේ රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට උර දෙමින් මේ වැඩ කටයුතු කරන්නටයි සංවිධානය කරන්නේ. ඉතින් අපි ආරාධනා කරනවා අපේ රටේ සුවහසක් ජනතාවට මේ උතුම් වෙසක් මංගල්‍යය වෙනුවෙන් මේ සියලු පින්කම් ආගමික වැඩසටහන් සමගින් සම්බන්ධ වන්නට කියලා.
2: විදුලිය, ඛනිජ තෙල්, ගෑස්, රෝහල් හා ජල සම්පාදන ඇතුළු සේවාවන් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිත්වා සුලිකුණාටු හේතුවෙන් නැති වූ ආපදා තත්ත්වයේ හේතුවෙන් ජනජීවිතය අතාතත්වයට පත් කර ගැනීම සඳහා සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර තිබුණා. එය තවදුරටත් දීර්ඝ කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. දින 60ක සටන් විරාමයක් සඳහා ඇමරිකාව සහ ඉරාන සාකච්ඡාකරුවන් එකඟතාවකට පැමිණ ඇති බව දවල මන්දිරය සඳහන් කරා. කෙසේ වෙතත් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය මෙතෙක් හිමිව නැහැ. අවබෝධතා ගිවිසුමකට ලැබීම සඳහා සාකච්ඡා පැවති බවයි ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට සිදුවන බව ඇමරිකාව පෙන්වා දුන්නා. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN
2: උදේ 9:00 විනාඩි 10යි දැන්.

0: මෝනිින් අප ඊළඟ පැයි හම්බෙන්නේ
1: හිට මෝනිින් නවයි විනාඩි පහළවයි වෙලාව.
0: මේක තමයි අපේ අන්තිම පැය වෙසක් පෝයට කලින් හම්බෙන.
1: ඒකනේ මේ මාසේ හම්බෙන.
0: තව වෙසක් පෝය දෙකයි. තව වෙසක් පෝය තුනයි කියලා එහෙම කියන කතාව තියෙනවනේ. අපේ ලංකාවේ දේශපාලනේ නේද වෙසක් පෝය කියන එක කියන්නේ. අපි පෝය ගැන කතා කරන්නේ මේ දන්සල් වෙසක් කූඩු තොරන් ගැන වුණාට. තව කියනවා සමහරවිට බල පෙරලි ගැන කියනකොට.
1: මෙච්චරයි කියලා.
0: තව වෙසක් පෝය දෙකෙන් අපි මේව කරනවා. අපි මේව කරනවා. එහෙම කියලා.
1: හරි.
0: දැන් මේ යන්නේ 2026 වෙනි අවුරුද්දනේ. ඔයාලට මතකද 2000? ඔය ඉපදුනේ 2000ද?
1: නෑ නෑ. 98 නේ මං.
0: 98. මියංගු 2010. 2010 විතර කාලේ වෙසක් පෝය.
1: ඔව්. ලාවට මතකයක් තියෙනවා.
0: ඩිජිටලයිස් වෙලා නෑ.
1: නෑ.
0: ඒ කියන්නේ දැන් නම් මේ කාලේ ඩිජිටල් තොරන් තියෙනවා. AI ජාතක කතා වස්තු ඇතුළත් නාට්‍ය තියෙනවා.
1: ඔව්.
0: එතකොට පෝස්ට් එකකින් පවා වෙසක් එකකට
1: සුබපතනවා.
0: ඔය 2010 කියලා කියන්නේ Facebook ලංකාවේනේ 2009 නේ.
1: ඔව්.
0: ඒ ආසන්න කාලේ අපි ඇව්වේ ගොඩාක් වෙලාට අපි කාට හරි සුබපැතුම් එකතු කරේ වෙසක් කාඩ් එකකින්. දැන් මේ වෙසක් කාඩ් වලට මොකද වෙලා
1: තියෙන්නේ? වෙසක් කාඩ් ඒ මොනවද?
0: වෙසක් කාඩ්. දැන් වෙසක් කාඩ් එතරම්ම නේද? එහෙට මෙහෙට මාරු වෙන්නේ නැහැ. ඔය දැන් අපේ ගෙදර පොඩි එකා මේ ඊයේ පෙරේද වෙසක් කාඩ් එකක් ගැල්ල විකුණනවා 120යි වෙසක් කාඩ් එක. අපි ඒ කාලේ රුපියල් 5ට 10ට 15ට හොඳම කාඩ් එකක් ගත්තත් රුපියල් 30යි 25යි.
1: ඔව්.
0: මතක ඇති.
1: ඔව් ඇත්ත.
0: එතකොට වෙසක් කාඩ් කියලා කියන්නේ ඒක වෙන මෙව්ව එකක්. හා අසංක විසින් කාව්‍ය වෙත.
1: ඔව්.
0: නේ. එතකොට ඒ වෙසක් කාඩ් එක අපි තව අවුරුද්දක් මාසයක් සමහර විට ළඟ තියාගන්න. දැන් එහෙම එකක් නැහැ. පෝස්ට් එකක් ඇදුවා ඒක WhatsApp කරා.
1: ඔව්.
0: වෙසක් දවසට සුබපැතීම කියලා අමුතුවෙන් කරන හේකුත් නැහැ. නේ. ඉතින් වෙසක් වෙනස් වෙලා හැබැයි දියුණු වටපිටාවකුත් තියෙනවා. දැන් ওই ඩිජිටල් වෙලා කියන තොරන් වල එහෙම ඒ තාක්ෂණික නේද?
1: ඩිජිටල් තොරණ.
0: ඔව් දැන් පාවිච්චි කරන්නේ ගොඩාක් පුවක් ගස් කපන්නේ. ඒ වෙනුවට අර යකඩ වලින් නේ. අර GI පයිප් ද මොනවාද කියන්නේ? ඒ වගේ ඒවා ටිකක් ගැහුවා. එහෙම නැත්නම් අර තව තව සැටලින් වලට ගන්න මෙව්වාගේ ටිකක් ගැහුවා. ඉඳලා හිටලා පුවක් ගහක් කපන තැනුත් නැතුව නෙවෙයි. ඉතින් දන්සලක් උනත් කැනපියක් ගැහුවා. කැනල්ල දන්සල දුන්නා. මේ බත් දන්සල බුෆේ එක ඕඩරේ බාර දුන්නා. නේ. ඉතින් අර උයලා පිහලා ගමේ කට්ටියත් එක්ක එකතු වෙලා දෙන දන්සල් සංස්කෘතිය.
1: ඒ වයිබ් එක දැන් නැහැ.
0: ටිකක් වෙනස් වෙලා. හැබැයි එහෙම තැන් වල තිබුණු ඒ සුහදත්වය, ඒ යාළු මිතුරුකම් ඒවත් නේ.
1: අනිවාර්යෙන්.
0: අපි මතක් කරනවා වැඩිහිටියෝ මේවා දන්නවා. හැබැයි ඉතින් දැන් ඉන්න පොඩි දරුවෝ
1: අපේ කාලේ නම් ඔහොම නෙමේ දන්සල් දුන්නේ කියනවා කියලත් ඇති.
0: ඔව්. ඉතින් ඒ අයට ටිකක් දැන් දුරයි මේ කියන දේවල්. එහෙම කෝඩුවක් හදන්නවත්
1: දන්නේ නැහැ. ඒ වෙසක් මේ අයට එච්චර මේ හම්බෙලා නැතු ඇතිනේ.
0: ඔව් එහෙම එකතු වෙන්නවත් කාලයක් නැහැ ඉතින් නේ.
1: හැම උඹ රස්සාවලට යනවා ඉගෙන ගන්න වැඩ කරනවා මේ
0: දේවල් එක. අවසානයේ කොහොම හරි අපි කොයි විදියට හරි වෙසක් සමරනවා.
1: නවයයි.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN

0: Casa.
1: මතත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී නවයට
4: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පා
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
0: බෙත්පර අනුග්‍රහය
3: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
4: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
6: කෝටිපතියෙක් වෙනවා නම් ධන නිධානය ගන්න ඕන කියලා කිව්වනේ. ඉතින් දැන් Sunday bonus අවස්ථාවත් එක්ක ඔබට දිනන්න තියෙන chance ගන්නත් වැඩි වෙලා තියෙන නිසා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් ගන්නකොට අනිවාර්යෙන් ධන නිධානය ටිකට් පතක් ගන්න කියලා මතක් කරනවා. අපි බලමු ඊයේ ඔබට වාසනාව උදා කරපු මහජන සම්පත 6203 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වුණේ R අක්ෂරය ජය අංක බවට පත් වුණා. අංක 8, අංක 9, අංක 7, අංක 4, අංක 1 සහ අංක 7. ඒ එකම ගොවිසත T අක්ෂරයත් එක්ක අංක 27, අංක 33, අංක 43 සහ අංක 70. මෙගා පවර් K අක්ෂරයත් එක්ක සුපිරි අංකය අංක 5, ජය අංක අංක 27, අංක 47, අංක 61 සහ අංක 70. දර නිදානය U අක්ෂරයත් එක්ක අංක 23, අංක 63, අංක 68 සහ අංක 69. හඳහන ධනු ලග්නයේ තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ. ජය අංක අංක 8, අංක 18, අංක 47 සහ අංක 54. අද සම්පත R අක්ෂරයත් එක්ක අංක 7, අංක 4, අංක 1 සහ අංක 7. NLB ජය E අක්ෂරයත් එක්ක අංක 2, අංක 7, අංක 1 සහ අංක 6. අවසාන වශයෙන් සුබ දවසක් කටක ලග්නයත් එක්ක අංක 13, අංක 18 සහ අංක 67යි ඔබට වාසනාව උදා කරන්නේ. ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් උදේ 9යි විනාඩි 31යි දැන්
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයි NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: සසර මග ගිනි නිවූ මහා කාරුණිකයානෝ අසිරිමත් බුදු ගුණ වරුර
8: පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ.
9: අසහාය ගුණ ඇති උතුම් බුදු රජාණන් වහන්සේ කාම රූප අරූප යන තුන්ලෝ ධාතුවට අයත් නරකය, තිරිසන් අපාය, ප්‍රේත ලොව, අසුර අපාය, මේ මිනිස් ලෝකය, චාතුම් මහරාජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරණිම්මිත වසවත්ති දෙව්ලොව යන කාම ලෝකයද සිව් දැහෙන් වඩා උපදින රූපාවචර බ්‍රහ්ම ලෝකද අරූප ධ්‍යාන වඩා උපදින අරූපාවචර බ්‍රහ්ම ලෝකද මුළු මනින්ම අවබෝධ කරගෙන ඒ සියලු ලෝකවලින් නිදහස් වී වදාළ නිසා ලෝක විදුවනසේක ලෝක විදුවනසේක ලෝක විදුවනසේක.
0: සියල් සිත් නිවාසන සාලන්නට අසිරිමත් බුදු ගුණ වරුණ

0: නවයයි විනාඩි 37යි දැන් වෙලාව.
1: 9:37 අපි දැන් කරන්න තියෙන ආරාධනාව තමයි. ඒ කියන්නේ වෙසක් කලාප දකින්න එන්න. වෙසක් කලාප වෙසක් තොරන් කීයක් තියෙනවද මේ පාර?
0: බුදු අම්මේ අපි බැලුවා තියන කීයක්ද මන්දරෙමට හිතාගන්න බැ මෙච්චර තොරන් කොහොමද පෙන්වන්නේ කියලා.
1: ඔව් දැන්
0: අපි තොට ළඟ තොරණ එන්න පටන් ගත්තේ.
1: තොරණ ගැන කිව්වොත් ලංකාවේ හැම දිස්ත්‍රික්කයකම හැම ටවුන් එකකම තොරන් තියෙනවා. දැන් ගත්තොත් තොට ළඟ තොරණ ගැන අපි උදේ පාන්දර කතා කරා වගේ කොස්ගස් සන්දිය ඊට පස්සේ පෑලියගොඩ ඊට පස්සේ පෑලියගොඩ නවලෝක තොරණ දෙමොටගොඩ තොරණ කැලණිය තොරන් දෙකක් සහිත වෙසක් කලාපයක් තියෙනවා. කැලණි මුල්ල තොරණ කැලණිය වනවාසල තොරණ පෑලියගොඩ වෙසක් කලාපය
0: අපේ පිළියන්දල තොරන් හයක් තියෙනවා.
1: ලේසි නෑ තොරන් හයක් තියෙනවා වෙසක් කලාපෙට. ඊට පස්සේ තලවතුගොඩ තොරණ ඊට පස්සේ බොරැල්ලේ තොරණ BMICH එක ඉස්සරහා තියෙනවා බෙල්ලන්විල තොරණ සහ වෙසක් කලාපයක් තියෙනවා අතුරුගිරිය ගොඩගම මහරගම හෝමාගම කොල්ලුපිටිය.
0: දැන් ඔය හැම එකකම තියෙන එකයිනේ.
1: ඔව්.
0: දැන් අපේ තියෙනවා හයක්.
1: තොරන් හයක්. හරි. එතකොට ඊට පස්සේ ගත්තොත් මේ පාර තොරන් සමහර මේ තැන්වල නැහැ.
0: කියන්නේ
1: පහුගිය කාලේ තිබුණ මේ කාලේ නැති තොරන් කලාප කීපයකුත් තියෙනවා. ඒ කොහොමනත් කොළඹින් පිට කියලාත් නැහැ, කිසිම වෙනසක් නැහැ.
0: ඔව්.
1: වෙහෙර විහාරස්ථාන විශේෂයෙන්ම දායක සභාවල් වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව
0: ප්‍රදේශවාසීන්
1: තරුණ තරුණ ප්‍රජාව මේ හැමෝම එකතු වෙලා සෑහෙන මේ පාර ඉතාම අති උත්කර්ෂවත් විදිහට මේ පාර වෙසක් උත්සවය සමරනවා. මර්දාන තොරණ මේ පාර නැහැ, පුංචි පොරල් එක නැහැ, ඔරුගඩවත්ත පරණ මේ එතන තොරණ නැහැ, ඊට පස්සේ කොට්ටාව තොරණ නැහැ,
0: මාවර මණ්ඩිය තොරණත් නැහැ කියලා තමයි
1: කියන්නේ. රාජකීය එකක් නැහැ. ඔය ලක්කඩ වෙසක් සැරිසර හරහා මේ රටේ ලෝකේ තියෙන ඕනම තැනක තියෙන තොරණක් ගැන මේ දවස් දෙකේදී රාත්‍රියේදී විශේෂම අපේ විශේෂ කණ්ඩායමක් සූදානම් වෙලා ඉන්නවා. මේ තොරණ පැවැත්වෙන වෙසක් කලාප පැවැත්වෙන
0: ඒ ස්ථානවලට ගිහිල්ලා ඔබට තොරතුරු කියන්න නේද?
1: ඒ වගේම තවත් ඔය කියන්නේ නිශ්චිතවම තියනවද නැද්ද කියලා දන්නේ නැති වෙසක් කලාප ගණනාවක් තියෙනවා. ගෝණවල ඊට පස්සේ ගොතටුව අංගොඩේ පැත්ත ඊට පස්සේ ගත්තු දියවන්නා වෙසක් කලාපය අපි ඉතාම සාර්ථකව එක්තරා කාල සීමාවක් අපි මාධ්‍ය අනුග්‍රහය දෙමින් කරා. ඊට පස්සේ යුද හමුදාව, ත්‍රිවිධ හමුදාව, විශේෂයෙන්ම පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මේ අය නිරන්තරයෙන්ම බුදුරශ්මි ජාතික වෙසක් කලාපය වගේ වෙසක් කලාපවල බෞද්ධාලෝක වෙසක් කලාපය ඇතුළු බොහෝ තැන්වල තමන්ගේ වෙසක් නිර්මාණ ඉදිරිපත් කරමින් ඉන්නවා. ඉතින් ඒ වගේම අපි මතක් කරනවා වෙසක් බලන්න යනකොට මේ හැම එකක්ම වාට ආවරණය කරන්න බැරි වුණත් නේද?
0: ඉතින් තාක් දුරකට පුළුවන් වෙන්නේ
1: නේ. ඔව්, ඒ අතරේ පිළියන්දල වෙසක් කලාපෙට එන්න පුරා දවස් පහම පැවැත්වෙන මහා බද්දන්සල සහ තොරණ හයක්, ඒ වගේම පහන් කූඩු පැතිකී සම්දර්ශන,
0: සම්බුද්ධ ධාතු වන්දනාව, මේ හැම දෙයක් එක්කම ඔබට පුළුවන්කම තියෙනවා හෙට දවසේ ඉඳන් ජුනි 3 වෙනකන් පිළියන්දල වෙසක් කලාපයට આવොත් මේ දේවල් සියසින් දැක බලා ගන්න.
1: ඉතින් වෙසක් හසිරිය නරඹන අතරතුරේ අර සාමකාමීව විනය නේද, ගරුකව, ඒ වගේම රථවාහන නීති රීති වලට පොලිසියට සහයෝගය දෙමින් ඒ අවශ්‍ය කරන වටපිටාවත්
0: හදාගන්න කියලා මතක් කරනවා ඔබට.
1: උදේ 9:00 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල්, ත්‍රී වීල්, ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

Lakhanda Radio ITN ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කෙරෙමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කෙරෙමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ඔබට සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ਦੇ ਵਹਿ ਦੋਰ ਗੰਗੇ ਕਲ ਨਹੀਂ ਨਹਦੇ ਮੈਂ ਵੀ ਪੈਨੀਲਾ
1: ਸਮ ਅਨੁਗ੍ਰਹਾਯ
2: ਰੁਪਿਆਲ ਕੋਟੀ 40 ਕੰਮਣੋ ਤੁਨਾਦ ਕਰੰਨ ਬੈਰੀ
3: ਮੇਗਾ ਪਾਵਰ ਟੈਗ ਦੇ ਡਬਲ ਵਿਲਾ
2: ਸੁਪਰ ਟੈਗ ਤੁਨਾ ਪ੍ਰਥਮ ਟੈਗ ਲੱਖ 20 ਲੱਖ ਦੇ ਟੈਗ ਸਮਗ ਸੁਪਰ ਅੰਕੇਟ ਟੈਗ ਮੇਗਾ ਪਾਵਰ
4: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා

0: නවයයි විනාඩි 29යි. නැවය විනාඩි
1: 49යි.
0: අපි යන්න ඕනේ යන්න කලින් මතක් කරන් දේවල් ටිකක් තියෙනවා. පැල්වත්ත නිෂ්පාදන කිරි වීදුරුවක රස බලනකොට ලංකාවේ අපි අපිමානියත් එක්ක පැල්වත්ත නිෂ්පාදන.
1: දැන් ඔබට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන අවුට්ලට් එකෙන් එහෙම නැත්නම් සුපිරි වෙලද සල් වලින් මිලදී ගන්න.
0: ඒ වගේම විජේ නිෂ්පාදන කැම රසකන જાති අතර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. ඒ වගේම ඩෝමා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එක්ක ආඩ කිව්වා මාක්ස්මන් ගෲප් එකට සම්බන්ධ වෙන්න පුළුවන් පුහුණු කාර්මික ශිල්පියෙක් විදියට. මෙන්න මේ නම්බර එකට තමයි කතා කරන්න ඕනේ අපේ අමල්කට.
1: අමල්කට මේ WhatsApp අනුවඩයක් යොමු කරන්න වාගේ 0574324427.
0: ඒ වගේම ක්‍රිමරාජ නිෂ්පාදක ගැන මතක් කරන වාගේ ගෙදර තියෙන මොන නිෂ්පාදක පළක් එකක් කියලා නැහැ නිෂ්පාදක ගොඩක් තියෙනවා. ඔයාගේ ඒ අවශ්‍යතාවයට ඒ රෝගී තත්ත්වයට අදාළව වසර 70ක විශ්වාසය සමග ක්‍රිමරාජ නිෂ්පාදන. ඒ වගේම අපි මතක් කරනවා ආයුර්වේද ඖෂධ සංස්ථාව විශේෂයෙන්ම අපේ රාජ්‍ය වෙසක් කලාපයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාම අතරේ අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙනවා.
1: අවුරුදු 57ක නොබිදෙන ජනතා විශ්වාසයක් තියෙන නියමිත ප්‍රමිතියට ආයුර්වේද නිෂ්පාදන හදන ආයුර්වේද නිෂ්පාදනයේ පුරෝගාමිය තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව කියලා කියන්නේ.
0: එහෙමනම් අපි මේ වෙසක් උත්සවය ඉතාම අපි කියන්නේ උත්කර්ෂවත් සමරමු, බැතිසිතින් සමරමු. ඒකට ඕන කරන වටපිටාව තියෙනවා. කාල ගුණයෙන් පවා කිසිම බාධාවක් පේන තෙක්මානික නැහැ. පොඩි පොඩි වැසි තත්ත්වයන් තියෙනවා. නමුත් අපි කිව්වා වගේ අපි හදාගත්ත නේද පහන් කූඩුව, වෙසක් කූඩුව, එහෙම නැත්නම් තොරණ වෙන්න පුළුවන් ඒවා අවශ්‍ය කරන ආවරණ සහිතව හදලා තියෙනවා. ඉතින් එහෙමනම් පූජා වෙසක් කලාවේදී හමු වෙමු. ඒක තමයි කියන්න තියෙන්නේ.
1: එහෙනම් අපි සමු ගන්නවා. අපි ආයි හම්බෙන්නේ අලුත් මාසික අලුත් දවසක. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක් ඔබට.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

0: FM 93.5 93.7 ලක්කඩ රේඩියෝ ITN
1: වෙලාව පෙර අවුරුදු 6යි.

0: ලක්කඩ ප්‍රවෘතිය සමගින් මම සමීරකාරීව සම්ප්‍රවෘති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: සේරුවාවිල රජමහා විහාරයේ වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීමට ස්වාධීන රූපවාහිනී පරිශ්‍රය තුළ අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. සර්වඥ ධාතුන් වහන්සේ සහ මෙරට වැඩ සිටි රහතන් වහන්සේ දෙනමකගේ ධාතුන් වහන්සේ වැඩම කරවීමේ කටයුතු සිදුවන බවයි අප නියෝජිත සදීප සෙනවිරත්න සඳහන් කළේ.
4: අපි මේ වන විට රැඳී සිටින්නේ දොම්පේ නගර මැදේ. මේ මොහොත වන විට පාලුගම ඒ මහමෙවුන අසපුවේ සිට සර්වඥ ධාතුන් රැගත් මේරිය පෙරහැර මේ වන විට දොම්පේ නගරය පසු කරමින් තමයි ගමන් ගන්නේ. ප්‍රදේශයේ ඉන්න ජනතාව මේරිය පෙරහැර සමගින් එකතු වෙමින් මේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීම සඳහා මේ ස්ථානයට පැමිණෙන ආකාරය තමයි අපිට දකින්නට හැකියාවක් ලැබෙන්නේ. විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ඒ වගේම කිසිදු කරදර බාධා හිරිහැරයකින් තොරව මේ අයුරින් අපිට දකින්නට පුළුවන් ශ්‍රී සම්බුද්ධ සරණ්‍ය ධාතුන් වහන්සේ ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයට වැඩම කරන ආකාරය. මෙරට වැඩවිසු මහරහතන් වහන්සේ දෙනමකගේ ධාතුන් වහන්සේ දෙනමක් මේ ආකාරයෙන්ම මේ බුදුන් වහන්සේගේ සරණ්‍ය ධාතුන් වහන්සේ සමගින්ම වැඩම කරවීමට කටයුතු කරනවා. කෙසේ නමුත් අපි සූදානම් මේ ආකාරයෙන් මාර්ගයේ තිබෙන තොරතුරුත් එක්ක ඒ වගේම අපිට විවිධ ස්ථානවල දන්සල් පවා සංවිධානය කරලා තියෙනවා දකින්නට හැකියාවක් ලැබුණා. රටට වග කියන මාධ්‍ය නාලිකාවක් විදිහට රටට ආශිර්වාද පැතීම මූලික කරගන්නමින් ස්වාධීන රූපවාහිනී මේ දැවැන්ත ආගමික මෙහෙවර මේ පින්කම සිදු කරන්නට අද දවසේදී උර දී තිබෙනවා. අපි සූදානම් ඉදිරියේදී තවත් බොහෝ තොරතුරු ඔබට සමීප කරන්නට දැනට අපි රැඳී සිටින්නේ දොම්පේ නගර මැදේ.
0: සර්වඥ ධාතුන් වහන්සේ සහ රහතන් වහන්සේ දෙනමගේ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයද අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අප නියෝජිත ඉරන්දිකා සෙව්වන්ති.
5: ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ න දුක්ඛතින් ගච්ඡති ධම්මචාරී. බුදුන් වහන්සේ ධම්මපදයේ යමක වගේ මේ ගාථාව සඳහන් කරන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා කියන පණිවිඩය ලබා දෙමින්. ඒ බව මනාව වටහාගත් මාධ්‍ය ආයතනයක් වන ITN අපි ඒ මග අපගේ ප්‍රේක්ෂකයන් යවන්නේත් ඒ වගකීම අපි හොඳින්ම දන්නා හඳුනන නිසාවෙන්. බුදුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ සහ මෙරට වැඩ සිටි රහතන් වහන්සේලා දෙනමකගේ සර්වඥ ධාතුන් වහන්සේලා අද ITN පරිශ්‍රයට වැඩම කරවීමට සියලුම කටයුතු සූදානම්. රටට ජාතියට සෙත්පතා සිදු කරන මේ උතුම් වූ පුණ්‍ය කර්මය සඳහා බැතිබර දායකත්වය කසාකල සමූහ ව්‍යාපාරය.
0: මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගලගෙදර බඹරගහහන්දියෙන් ආරම්භ වෙනවා. ඒ රඹුකන සිට ගලගෙදර දක්වා මෙම ඉදිකිරීම සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරඟකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ලන්සු කැඳවා තිබුණා. කිලෝමීටර 19ක් මෙම අදියරේදී ඉදිකිරීමටයි නියමිතව තිබෙන්නේ. ගාසා භූමියෙන් 70% ප්‍රමාණයක් අත්පත් කරගන්නා ලෙස ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දුන්නා. හමාස් සංවිධානයේ 60% ප්‍රදේශය පාලනය කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ඔවුන්ගේ ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා පියවරගෙන තිබෙනවා. ඊට අනුකූලව කටයුතු කරන බවයි ඊශ්‍රායල් ආරක්ෂක අංශ පෙන්වා දුන්නේ. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: ගුඩ් මෝනි උදේ 10යි විනාඩි 11යි වෙලාව ලකන හાર્ට් බීට් එක එකතු වෙන්න ඉතින් අද දවසේදී අපි මේ විදිහට ලකන හાર્ට් බීට් ආරම්භ කරනවා. මේ මාසේ 29 වෙනිදා සිකුරාදා දවසේදී අපි උදැසනින් ඔබව මේ විදිහට හම්බ වෙන්නේ. ඉතින් හෙට වෙසක් පුණ පසළොස්වක පොහොය දිනේ ලැබෙනවා. ඉතින් මේ වෙනුවෙන් අපි මෙස පූජා ප්‍රතිපත්ති පූජා රසක් සංගධානය කළ තිබුණා. ඒත් එකම දැන් ඊට සමගාමීව අද දවසේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සේරුවාවිල මංගල රජ මහා විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ස්වාධීන රූපවාහිනී ආයතන පරිශ්‍රයට වැඩමවීමේ පින්කම අද උදෑසන 10 සිට පැවැත්වීමට සියලු කටයුතු මේ වෙනුවෙන් සූදානම් කළ තිබෙනවා. ඒ උතුම් පූජාව සියසින් දැක බලා වැඳ පුදා ගැනීමට උදෑසන 10 සිට දහවල් 12 දක්වා ඔබටත් අවස්ථාව තිබෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා සුදුහතින් සැරසී සදහසතින් පැමිණෙන්න කියලා. අද උදෑසන 10 සිට 12 දක්වා ඔබට අවස්ථාව තිබෙනවා මේ ධාතුන් වහන්සේලා සියසින් දැක බලා ගැනීමට. ඉතින් බතරමුල්ල ජයවැන්නගම මේ අපේ ප්‍රදේශවාසීන්ට අපි ආරාධනා කරනවා එන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. අද දවසේදී මේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා දැක බලා ගැනීමට අපි ඔබට අවස්ථාව උදා කරලා දීලා තිබෙනවා. අපි සම්බන්ධයෙන් නැවතම තොරතුරු දැනගන්න සූදානම්. අපි චමිත් ඉන්නවා එහි. ඔහුගෙන් අපි තොරතුරු දැනගන්න සූදානම්. ඉතින් දවසේදී අපි ලකන හાર્ට් බීට් මේ විදිහට ආරම්භ කරනවා. හෙට වෙසක් පොය නිමෙති කරගෙන මන් දන්නවාද ගොඩක් දෙනා ගෙදරට වෙලා කූඩු හදනවා, බල්පැල් එහෙම දානවා නේද? ඒ වගේම තමයි තවත් නොයෙකුත් දේවල් ලෑස්ති කරගෙන තියෙන, විශේෂයෙන්ම තොරණ, වෙසක් කලාප, ඒ වගේම දන්සල් ආදී සංවිධානය කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපි රටටම කියන සූදානම්. ඔබගේ ප්‍රදේශයේ එහෙම නැත්නම් ඔයාගේ ගෙදර තියෙන කූඩුවේ ෆොටෝ එකක් අපිටත් දාන්න. ඒ වගේම දන්සල් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් කියන්න වේලාසන. හරිද? සමහර අය ඉන්නම වේලාසන දන්සල් ටික එහෙම පොඩ්ඩක් කිව්වට පස්සේ රූට් එක හදාගන්න. අපි යන්න මෙන්න මෙහින්. එතකොට මෙතනින් දන්සලක් හම්බ වෙනවා. අපි ඒ දන්සලට ගිහිල්ලා ඒ දන්සලෙන් අනතුරු අපි ඊළඟ දන්සලට යනවා. ඊට පස්සේ ළඟම තියෙන පන්සලට. එහෙමනේ අපේ කට්ටිය හදාගෙන තියෙන්නේ. නෑ, එහෙම නෙමෙයි. හෙට යන්න ඉස්සෙල්ලම අපේ බෞද්ධයන්ගේ උතුම් පොහොය තමයි වෙසක් පොහොය කියලා කියන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ආගමික වතාවත් සියල්ල ඉෂ්ට කරලා මේ වෙසක් නරඹන්න යන්න කියලා. හොඳයි, අපි ලකන හાર્ට් බීට් අපි මේ විදිහට අද දවසේදී ආරම්භ කරනවා. අදත් ලස්සන සින්දුවක් අපි ලෑස්ති කරගෙන තියෙනවා පළවෙනි සින්දුව විදිහට. සින්දුවෙන් අනතුරුව ආපහු හම්බ වෙමු ලකන හાર્ට් බීට් එක. එතක මේ පැතර එන්න පුළුවන් නම්බර් එක මතක් කරගන්න. 07.3935937 07.3935 93.5937 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මේ පැතර මැසේජ් එක දාන්න, මම බලන් ඉන්නවා ඔයා මේ පැතර එනකන්. ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්න. උදේ 10:14
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන.

0: Nikita. ඔබවිත තිල්න කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් දහයකටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

උදදහ විනාඩි 18යි වෙලාව ලකඩ හාර්ට්බීට් වල පළවෙනි පැය ඔයා මාත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්නේ. මේ පැයදී මතක් කරන්න තියෙනවාට පළවත නිෂ්පාදන පිළිබඳව. කියුරියාස්රුද නිෂ්පාදන නම් ලංකාවේ අංකයේ නිෂ්පාදන ඒ පළවත විතරමයි. පළවත නිෂ්පාදන පිළිබඳව මතක් කරද්දී අපේ රටේ අපේම දේශීය කිරිගොවීන්ගෙන් ලබා ගන්නා කිරියස්වන්නෙන් තමයි පළවත නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඔයාලට බය නැතුව මිලදී ගන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක් පළවත කියලා කියන්නේ. පළවත නිෂ්පාදන වල පළවත කිරිපිටියකට හම්බ වෙන ඉතාමත් ඉහළ තැනක් වෙළඳ පොලේ. පළවත කිරිපිටියක මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම ඔයාලට වෙළඳ පොලෙන් මිලදී ගැනීම හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් මම මේ කියන අවුට්ලට් ටික ඉක්මනටම යන්න. ස්ථාන තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටියේ තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පළවත ශාඛාවේ වගේම තමයි රාදපුර මර්දන්කඩවල ශාඛාවත් ආවිනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා පළවත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාලට අපි මතක් කරනවා. උදේ 10 විනාඩි 19 වෙලාව කෙන හાર્ට්බීට් එක ඔයා එකතු වෙලා ඉන්නේ. මේ පැත්තට එක්මන එන්න පුළුවන් නම්බර් එක මතක් කරන්නම්. 07.03.93.5.7 07.03.93.5.7 ඉක්මනට මේ පැත්තට මැසේජ් එක දාන්න. මම බලන් ඉන්නවා මේ පැත්තට.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767479
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව දොරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: එන්න මාරාන්තිකයි. ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකි. ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරතරය.
1: ITN ලක්හඬ පූජා සම්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකිනී

0: සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමජයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.

දෙන බැවින් බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සදහම් දෙසීම සැපයකි. සංඝයාගේ සමගිය සැපයකි. සමගියෙන්

0: ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: උද 10 විනාඩි 32යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හඳහඬ බලා ගන්න
2: හයි බීන්

0: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහතුන වඩින අපේ රස විජේ.
0: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: යාලගේ දන්සලක් තියෙනවලු කඩේ ඉස්සරහා. ඉතින් කවුද දන්සල දෙන සෙට් එක? පොඩ්ඩක් අපිට යාළුවෝ ටිකගේ නම් ටික කියලා එවන්නකෝ. අපි එතකොට කියන්නම් සෙට් එකත් එක්ක එකතු කරලා දෙන දන්සල. එතකොට ඔය පැත්තේ කට්ටියට එන්න පුළුවන් නේ ඔයාලව හොයාගෙන. හරි. යාළුවෝ කට්ටියගේ නම් ටිකක් දාලා තියන්න බුද්ධික මේ පැත්තට. ආයෙත් එකම අපි යන්න හදන්නේ ඩ්‍රින්කෝ පැත්තට. අපේ පුංචි බණ්ඩා ඉන්නවා පහේ කණුවේ. නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ දවසක් වේවා. බින්කුන් කොහමද ඔයාට පරිස්සමෙන් ඉන්න මෙහෙට වහිනවා කරන්න නැතුව තිබ්බා මාවත් එකතු කරගන්න අනේ අජිත් අයියගේ සින්දුවක් දෙන්නකෝ අපේ ගිනිගත්තේ ඉඳලා මැසේජ් එක දාලා තියෙන්නේ කවුද මේ නම දාලා නැහනේ ඒකනේ ඉතින් කරන්නේ බැරි වැඩේ මැසේජ් කියන්නේ නැහැ නේද කියලා මැසේජ් එක දාලා තිනවා මේ කිව්වේ අනේ එහෙම එකපාරම කියන්න බෑනේ හරි ඉතින් ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා සුබදාසනක් වේවා අනුර හිජි පුස්සල්ලා හිජි අනුර අපිට මැසේජ් එක දාලා දෙන්නේ පුස්සල්ලා විදලා ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ කොට්ටාව පැතර යනකොට අපේ ජයමාම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා සුබ දවසක් වේවා සුබ වෙසක් සතියක් වේවා ගිහන් පුතාට ලකින හાર્ට් බීට් හදත් සද්දට මහගෙන ඉන්නවා කොට්ටාව ඉදලා අපි වැඩ කරන ගමන් ඔයා වහගෙන ඉන්නේ ලොකු බොස් ඉන්නවා ඔපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් ඒ වගේම මදුශංක විහංගා ගයානි ගිහන් පුතා අපේ ගේ ළඟ සෞදන්සලක් දෙනවා ඔපුල් කපු මහත්තයා සහ සුපුන් පුතා තමයි දෙන්නේ කොට්ටාව පැපිලිවල පාර තමයි තියෙන්නේ අනිවාර්යෙන් එන්න එහෙනම් අපිට ළඟයිනේ හරිද එහෙනම් අපි ඔන්න හෙට එනවා ජය මාමා තාදුර නෙගතු කරගන්න ලක්ෂණ හાર્ට් බීට් වලට හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා මේ වෙලාවේ අපිට මැසේජ් එක දාලා තියෙන සමන්ත පොතුපිටියේ ඉඳලා තමයි වාද්‍ය පොතුපිටියේ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන සුබ දවසක් වේවා සිතුම් පැතුම් මිටවන ලස්සන දවසක් වේවා ගෙහන් මල්ලි ඔයාට සිරි සුබ වෙසක් මංගල්‍යයක්ම වේවා ඔබ ඇතුළු ඔබගේ පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම ලක්ෂණ ආයතනයේ වැඩ කරන සියලු දෙනාටමත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා මැසේජ් එක දාලා දෙන අපේ සීෂෙල්ස් වල ඉඳන් බණ්ඩාරගම ලංකා ප්‍රදීප ආදරේ වට ආදරේ ලක්ෂණ හැමදාමත් කියලා මැසේජ් එක දාලා තියෙන්නේ ගුඩ් මෝර්නින් අපේ මහේෂ් දුබයි වල ඉඳන් අදත් අහගෙන ඉන්නවා වලසන සින්දුවකට එකතු කරගන්න වයිෆ් නිමේෂා දුව චේනාය සහ අම්මව තාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා ගුඩ් මෝර්නින් අයියා ලස්සන සින්දුවකට අපේවත් එකතු කරගන්න අපේ පැත්තේ වෙසක් එකට ලෑස්ති වෙන ගමන් අපේ නුවරින් ශෂිනි මැසේජ් එක දාලා තියෙන්නේ හැමෝටම වෙසක් මංගල්‍යයක් සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා ශෂිනි මැසේජ් එක දාලා තියෙන්නේ ශෂිනි වවත් ආදරෙන් එකතු කරගන්න ලක්ෂණ හાર્ට් බීට් වලට මම එල්පීඩීයේ කාර්යවසම් මේ පාර වෙසක් එකට සම්බන්ධ මොන හරි මැසේජ් එක දාලා තියෙන්නේ මං අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නම් මේ වෙලාවේ ඒ වගේම KDS සමරසිංහ සේරුවා වෙල ඉඳලා අපි යනවා රත්නපුරේ පැද්දට හැමදාම වගේම අපිව අහගෙන ඉන්න අපේ තමරා කුමාරි මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා හැවත් ආදරෙන් එකතු කරගන්න ඕන මේ වෙලාවේ ඉතින් ඒකනේ තමරා කරන්න බැරි වැඩේ අපි අද ප්ලේලිස්ට් එකක් අරගෙන අවිල තියෙන්නේ ඉතින් මේ ප්ලේලිස්ට් එකේ ඔය සින්දුව නැහැ අපි ට්‍රයි එකක් දෙන්න අනිවාර්යෙන්ම දෙන්න අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ අලව් ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා අපේ උපාලි මැසේජ් එක දාලා තියෙන සින්දුව අහන්න මේ වෙලාවේ එකතු කරගන්නවා අධිපතිතුමිය පද්මිනී මිස් අධිපතිතුමා උදේ කුමාර් සර් අතුළු සමන් අතුළ නේද අතුළ සමන් සමිතා ඒ වගේම නිලන්ති වසන්ති ඇතුළු ඩක්කඩහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අයවඩ සදහන නියමයට කරනවා යේ රොෂෙන් ඩංකොටු ඉදන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා රොෂෙන් මේ වෙලාවේ ලකන හાર્ට් බීට් වලට. ඉතින් එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි යනවා තවත් ලස්සන සින්දුවක් මම ලෑස්ති කරගෙන තියෙනවා ඊළඟට සින්දුවට යන තමයි හදන්නේ. ආරාධනා කරනවා අපිට FM 93.5 FM 93.7 ලකන හાર્ට් බීට් එක එකතු කරලා ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන මෙයන්නම් උදේ 10යි විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: Thunder Radio ITN
1: ලකඩහඩ් විට හංගින වෙලා මතක කරන උදේ 10යි විනාඩි 52යි.
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ
4: හරිටම කියලා තියෙනවානේ. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
5: Evening Drive with Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

අතර කතරේ අතර මග දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නපිටිය ධර්මපාල විද්‍යාලීය බැති

ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: B.
1: වලවදසනද 6:56 අපි සූදානම් දවසේදී ස්වාධින් රූපහානි මාධ්‍යාලයේදී සේරුවාවිල මංගල රජ මහා විහාරයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා ස්වාධින් රූපහානි අතන පරිශ්‍රයට වැඩවීමේ පින්කම අද උදෑසන 10ට සිදු කරන ලබව දැන් එහි නවතම තොරතුරු දැනගන්න අපි සූදානම් අපේ විශේෂ නියෝජිතයා චමිත දානගමගේ හිර ඇද සිටිනවා. චමිත අයබෝන් සුබ දාසනක්.
2: අයිබෝන් ගැහන සුබදසනක්. ඉතින් උතුම් වෛශාඛ්‍ය මංගල්‍යය වෙනුවෙන් හෙට දිනයට යෙදී තිබෙන ලංකාව පුරාම දිවයින පුරාම මේ විවිධාකාරයේ වන්දනාමානයන් වෙනුවෙන් පූජාවන් වෙනුවෙන් සියලු දෑ ලකලෑස්ති වෙන මොහොතක ස්වාධි රූපහානි මාධ්‍යශාලය රටට වග කියන රූපහානි නාලිකා විදියට ලක්හඳු ගුවන් විදුලිය රටට වග කියන ගුවන් විදුලි විදියට අද සුවිශේෂී කටයුත්තක් මේ පරිශ්‍රය තුළ සංවිධානය කර තිබෙනවා. ඒ තමයි සේරුවාවිල රජමහා විහාරයේ වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ සහ එවැගේම ශ්‍රී ලංකාවේ වැඩ සිටි රහතන් වහන්සේලා දෙනමකගේ ධාතුන් වහන්සේලා වැඩම කරවීමේ කටයුත්ත අද උදෑසන තාම සද්භාවයෙන් යුතුව මේ ස්වාධීන රූපහානි මාධ්‍යාල පරිශ්‍රයේ මේ සේවක මණ්ඩලයේ පූර්ණ සහයෝගය ඇතුව සිදු කරන ලැබුවා. ඉතින් මේ වන්දනාමානය බොහොම සුවිශේෂී වන්දනාමානයක්. සේරුවාවිල රජමහා විහාරයට ගිහිල්ලා අපි ධාතුන් වහන්සේ වැඳපුදා ගන්නා හා සමානව අදවසේදී ඔබට පුළුවන් කම තිබෙනවා ස්වාධීන රූපහානි මේ පරිශ්‍රයට ආවදින් මේ වන්දනාමානයට සම්බන්ධ වන්න. ඉතින් මේ අවට වටපිටාව තුළ ඉන්න විශේෂයෙන්ම තලවතුකොඩ, බත්තරමුල්, ඒ වගේම කොට්ටාව සහ මාළඹේ, පන්නිපිටියේ ප්‍රදේශවල ඉන්න ජනතාවට හැකියාව තිබෙනවා පැය දෙකකට ආසන්න කාලයක් ස්වාධීන රූපහානි මාධ්‍යාල පරිශ්‍රය තුළ මේ විශේෂ පීඨිකාවක් මත වඩා හිඳුවන ලද සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන්න කියලා ඒ වෙනුවෙන් සම්බන්ධ වන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් අපි විශේෂයෙන් මතක් කරන්න ඕන වෛශාඛ මංගල්‍ය වෙනුවෙන් මේ ස්වාධීන රූපහානි මාධ්‍යාලය තුළ මේ කටයුත්ත මේ විදිහට සංවිධානය වෙන වගේම අයිටෙන් පූජා වෙසක් කලාපය සංවිධානය වෙනවා පිළියන්දල ප්‍රදේශයේ. ඊට සමගාමීව තමයි අද දවසේදී මේ කටයුත්ත මේ විදිහට අද දවසේ ස්වාධීන රූපහානි මාධ්‍යාල පරිශ්‍රය තුළ සංවිධානය වී තිබෙන්නේ මේ වන්දනාමානයන් සිදු කර ගැනීම වෙනුවෙන්. ඉතින් බොහොම දුර්ලභ සුවිශේෂී අවස්ථාවක් තමයි අද මේ ආයතන වර්ෂයේ සේවක මණ්ඩලයට සහ මේ වටපිටාවේ අවට ගම් නගරවල ඉන්න ජනතාවට උදා වී තිබෙන්නේ. සේරුවාවිල මංගල රජමහා විහාරයේ වැඩ සිටින ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සහ වගේම ශ්‍රී ලංකාවේ වැඩ සිටි රහතන් වහන්සේලා දෙනමකගේ ධාතුන් වන්දනා කර ගැනීමට බොහොම සුවිශේෂී දුර්ලභ අවස්ථාවක් උදා වී තිබෙනවා. ඉතින් මේ අවස්ථාව වෙනුවෙන් සපැමිණෙන්න කියලා අපි වහගෙන ඉන්න මේ ආසන්නයේ ඉන්න සියලුම වැතිමතුන්ට, හිතවතුන්ට අපි තාම ගෞරවයෙන් කාරුණිකව ආරාධනා කර සිටිනවා. පැය දෙකකට ආසන්න කාලයක් තමයි මේ පරිශ්‍රය තුළ මේ ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීම අවස්ථාව තිබෙන්නේ. ඒ නිසා බොහෝ දුරබැහැර සිට පැමිණෙන කෙනෙක්ට එන්න අවස්ථාවක් නොලැබේවි. ඒ නිසා අපි මේ ලබා දෙන පණිවිඩය තම හොඳින් නැහුම් කන්දීලා පැය දෙකකට ආසන්න කාලයක් තිබෙන නිසා මේ අවට වටපිටාවේ ඉන්න නගර ගම් දනවල ඉන්න ජනතාවට හැකියාව තිබෙනවා ස්වාධීන රූපහානි මාධ්‍යාල පරිශ්‍රයට පැමිණලා මේ විශේෂ පීඨිකාවක් මත වඩා හිඳුවා ඉඳින සර්වඥ ධාතුන් වහන්සේ සහ ඒ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීමට අපි තව වේලාවක තොරතුරු කියන සුදානම් මොහොතේ ගියන ලබා දෙන අවස්ථාවට
1: වෙන ස්තුතියි චමිත දානගමගේ. අපේ විශේෂ නියෝජිතයා මේ වෙලාවේ අපිත් එක්ක සජීව සම්බන්ධනේ. අපි පැය ප්‍රවෘත්ති වලින් පස්සේ තවත් මේ පිළිබඳව තවත් වැඩිදුර ඔබ තොරතුරු ඔබ වෙත ගෙනෙන්න සූදානම්. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්හඬ හાર્ට් බීට් එක එකතු වෙන්න.

0: අපි මනු 3.5 අනු 3.7 ලක්කඩ රේඩියෝ ITN
1: වෙලාව පෙරවරු 11:00.

0: ලක්කඩ ප්‍රවෘති සමකින් මම සමීර කාරයව සම්ප්‍රවෘති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයින් පැයපුුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එල්බී තනට තහනය ලොතුරයිය රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රක්ටරය දැන් දෙවනිපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රක්ටරය.
0: බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලට විටින් විට ගිගුරුම් සහිත වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුර, උතුරු මැද ඇතුළු ප්‍රදේශවලට පැයට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළං නැතිවී හැකි බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර වර්ෂාව හේතුවෙන් කළුගඟේ ස්ථාන කිහිපයකින් ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. නෙල්වලා ගංගාවේද ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. බ්ලූ ඔරිජන් ආයතනයේ රොකට්ටු අපූපුරා විනාශ වී තිබෙනවා. ඒ පර්යේෂණ කක්ෂගත කිරීමක් අවස්ථාවේදී ෆ්ලොරිඩා ආශ්‍රිතව මධ්‍යස්ථානයේ විශාල ගින්නක්ින් හටගත් බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. අනතුර හේතුවෙන් ජන ජීවිතයට බලපෑමක් එල්ලව නැහැ. අමෙරිකා අභ්‍යවකාශ බලකාය ඊට කඩිනම් ප්‍රතිචාර දක්වා ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වාතුන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN
2: 11 විනාඩි 4යි.

0: සසර මඟ ගිනිනි වූ මහා කාරුණිකයාණෝ අසිරිමත් බුදු ගුණ වරුර
1: පූජ්‍යපාද කැලණියේ අජිත ස්වාමින් වහන්සේ
2: මානසිකව මෙන්ම කායික වශයෙන්ද මහා පෞරුෂයකින් යුක්ත උතුම් භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය ලෝකයාට දමනය කළ නොහැකි දෙවි මිනිස් තිරිසන්ගත සත්වයන්න පවා ඉර්දිබල ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරයෙන් දමනය කළසේක. අඟුලිමාල, ආලවක, බක බ්‍රහ්ම, නාලාගිරි හස්ති ආදී මිනිස් නොමිනිස් බොහෝ දෙනෙක් දහමින්ම දමනය කළ නිසා අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක.
0: සියල් සිත් නිවාසන සාලන්නට අසිරිමත් බුදු ගුණ වරුණ

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හට් බීට්
1: කොළහයි විනාඩි 10යි වෙලා වලකඩ හර්ඩ් බීට් අපි එහෙනම් දෙවනි පැය දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. ඉතින් දැන් ඔන්න වෙසක් උත්සවය වෙනුවෙන් සියලු දේ ලෑස්ති කරමින් ඉන්න ගොඩක් අය ගෙවල් වලට වෙලා කූඩු හදනවා. ඒ වගේම තමන්ගේ ගෙවල් ලස්සන කරගන්න බල්බ් වැල්, ලයිට් වැල් එහෙම අතින ගමන්, ඒ වගේම තවත් නොයෙකුත් සැරසිලි කරන ගමන් ඉන්න වෙලාවක් අපි ඔබට මතක් කරනවා. ඔබගේ පරිස්සමත් අංක එකටම තබා ගන්න, විශේෂයෙන්ම ඔය ලයිට් වැල් එහෙම අදින්න ගියාට පස්සේ කරන්ට් එකත් එක්ක පොඩ්ඩක් වැඩ කරද්දි පරිස්සමෙන් වැඩ කරන කියන එකත් අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි සමහර පැතිවලට අපි දැන් පැය ප්‍රවෘත්ති වලටත් ඇහුවා වර්ෂාපතනය පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා කියලා. බස්නාහිර සබරගමුව දක්වන පළාත්වල, ඒ වගේම ගංගාවල ජලමට්ටම් පොඩ්ඩක් ඉහළ යමින් පවතිනවා කියලත් සඳහන් වෙලා තිබෙනවා. කොමනම තමද තවම තනතුරු ගංවතුර අනතුරංග වීම නිවේදන නිකුත් කරලා නැහැ. එහින්ද පොඩ්ඩක් අපිට බය නැතුව ඉන්න පුළුවන්. කොහොම වුණත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න, ඔය පැතිවල ඉන්න අය, විශේෂයෙන්ම ඔය කඳුආශ්‍රිතව ඉන්න අය පරිස්සම් වෙන්න කියලාත් ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි දැන් ඔය වෙසක් කලාපවලට එහෙම යනවනම් ඔබගේ වාහන පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න, නිරන්තරයෙන් වාහන ලොක් කරලා යන්න. ඒ වගේම මේ පාකින් එක

ගොඩක් හැම වාහන ගොඩක් තියෙන තැනක පාක් කරන්න ගත්තොත් සමහර වෙලාවට අපිට වාහන එළියට ගන්න ගියාමත් පොඩි පොඩි කරදර වෙන්න පුළුවන්. එහෙමයි කියලා සමහර පාළු බැද තියෙන වාහන දාලා යන්න එපා. මොකද වාහනවල ඔය පොඩි පොඩි කෑලි ගලවගෙන යන අය ඉන්නවා මේ දවස්වල. ඒකෙහිඳ පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි ඔබ ඔය වෙසක් කලාපවලට එහෙම යනවනම් ඒ වෙසක් කලාපවලදී ඔබගේ ඔය මුදල් පසුම්බි, ඒ වගේම වටිනා අතොරලෝසු, ජංගම දුරකතන, ඒ වගේම ඔය රත්තරන් බඩු එහෙම තියෙනවනම් ඒව පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න, පරිස්සම් කරගන්න කියන එකත් මතක් කරනවා. විශේෂණව රත්තරන් බඩු දේවල් එහෙම පාවිච්චි කරනවනම් මේ කාලෙදි පොඩ්ඩක් ඒවා අරන් තියලා ගියොත් මොකද වෙන්නේ? ඒව පොඩ්ඩක් පරිස්සම් කරගන්න. මොකද අපි දන්නේ කොයි වෙලාවේ කොහොම වෙයිද කියන එක. සමහර වෙලාවට ඔය වෙසක් කලාපවලට ගියාට පස්සේ ඔබගේ මුදල් පසුම් බිහිම නැති වෙන්න පුළුවන්. ඒකෙහිඳ පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලාත් මේ වෙලාවේ අපි මතක් කරනවා. හොඳයි, ලකන හાર્ට් බීට් එහෙනම් අපි දෙවෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. ආරාධනා කරනවා මේ පැය පුරාවටමත් අපිත් එකතු වෙන්න FM 93.5 FM 93.7. අංගනවදවල් එක වෙනකන් ලකන හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා අපි එහෙනම් ලස්සන සින්දුවකින් මේ පැයත් ආරම්භ කරමු. ආරාධනා කරනවා දිගටම අපිත් එක්ක මේ විදිහට එකතු වෙලා ඉන්න. ලකන හાર્ට් බීට් හර වෙලාවත් මතක් කරගෙන යන්න. 11:12

0: ගීතය ඔබ වෙත තිළිණ කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: Radio ITN
1: 11 විනාඩි 18යි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: සම්බුදු සිසිලසෙන් නැවෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
3: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

0: 11 විනාඩි 25යි.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.

0: නායිම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පාව
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬ
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්ව වලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකින්න දෙයක්, අපිටම ඔබ දකින්න පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසයි උනට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන
1: දැන් පස්සේ වෛශාක්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතිය මගින් ලෝකවාසී සියලු ජනතාවට බුද්ධාලම්බන ප්‍රතියෙන් මිතුව දිගහරිනු ලබන සමුද්‍ර වාණී ජාතක කතා වස්තුව රැගත් තොරන් රාජා මෙවර ග්‍රෑන්ඩ් පාස් කොස්ගස් මන් සන්ධිය ඉදිකරනු ලබන්නේ 55 වැනි පියවරට බව සාඩම්බරයෙන් මතක් කරති. මෙම තොරන් රාජාගේ විශේෂත්වය චිත්‍රරාමු 15කට අධික සංඛ්‍යාවකින් සමන්විත අතර ප්‍රවීණ චිත්‍රශිල්පී ආනන්ද ජලත් මහතාගේ තෙලිතුඩින් මෙම චිත්‍රරාමු සියල්ල නිර්මාණය වී තිබීමත් ඒ සියල්ලම එදා මෙදා තුරව භාවිතා කරනු ලබන ඒ රෙදි සාමාන්‍ය තීන්ත ඔය වර්ණ ගැනීම එදා කාලයේ පටන්ම පවතා ක්‍රමය අනුව සිද්ධ වෙන අතර මෙවර විදුලි බලශක්තිය පිරිමැසීමේ අරමුණින් පික්සල් ලයිට් වලින් වැඩි කොටසක් ආවරණය වන පරිදි එදා මෙදා තුර තොරන් කලාවේ විදුලි ආලෝක රටා නිර්මාණය වූයේ ෆ්ලෑෂර් කොට සම්ප්‍රදායට ඉඩක් සලසමින් පහතමාලයේ චිත්‍රරාම් එම ෆ්ලෑෂර් කොට වලින් ආලෝක දහරා වීදුන ආකාරයෙන් විදුලි කාර්මික ශිල්පියා විසින් සකස් කර ඇති අතර සම්පූර්ණ ලයිට් 70,000කට ආසන්න සංඛ්‍යාවකින් හෙබි මෙම තොරන් රාජයාගේ උසාඩි 60ක් අතර පළල අඩි 55ක් වන අතර වසර 55ක් මුළුල්ලේම ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලුම ජනකොටස්වල එකට ඒක රාශිත්වයෙන් එදිනෙදා මහමාර්ගයේ භාවිතා කරන සුවිශාල ජනතාවකගේ ඉමහත් වූ කැපකිරීමෙන් පුරා දින 10ක් පුරුල්ලේ ප්‍රදර්ශනයේ සඳහා මෙවරත් ග්‍රෑන්ඩ් පාස් මන්සන්ධිය එළඹෙන වෙසක් පුන් පොහෝ දින මැයි මාස 30 වැනි දින පටන් ජුනි මාස 8 වැනි දින දක්වා පුරා දින 10ක කාලයක් අඛණ්ඩව ප්‍රදර්ශනයේ සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර මේ සියල් නිර්මාණයන්ගේ සාර්ථකත්වය දැක බලා ගැනීමට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ශ්‍රී සම්බුදු සමගල සමරණුවස් මෙම තොරන් සියල්ලම නැරඹීමට මේ සියල්ල භුක්ති විඳින්නට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ඔබ සැමට ආරාධනා කර සිටින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නියනවා ග්‍රෑන්ඩ් පාස් තොරන් සමිතිය වෙනුවෙන් ඒ ලේකම් RM80 වරාගොඩ
0: ලක්කන වෙසක් සැරිසර ලක්කනේ වෙසක් සැරිසර සම්බුදු සිසිලසෙන් නැවෙන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවී සැනහීවා FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN
2: ලකඩ හඩ්විට් හංගන වෙලා මත කරණං 11:32යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: හඩ්විට්
2: කොළහයි විනාඩි 32යි වෙලා වලකන හඩ්බීට් එක එකතු වෙලා ඉන්නේ මේ දෙවනි පැයේ මේ වෙලාවේ මම මැසේජ් කරපු යාළුව කට්ටියක් ඉක්මනට එකතු කරගන්න කියලා හිතුවා අපි යනවා මඩබද පැත්තට අයිබෝ වේවා මඩබද ලක්ෂ්මන් තමරා නිශානි තේජනා චේතනා නේද චේතනා තේජා අවුර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවිල කේඩිසා කේඩිය සමරසිංහවත් ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා මල්ලි අපිත් එකතු කරගන්න සින්දුවක් සින්දුවකට යටියන්තොට පරුසල්ල සේපාලිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ යවත ආදරෙන් එකතු කරගන්න ඒ වගේ මෙහා පැත්තේ ෆාමසි එකේ කොල්ලත් මේ වෙලාවෙ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන තින්න කට්ටිය ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හඩ්විට් වලට හේමන්ත ටෙක්ස්ටයිල් එකේ අපේ විමල සේන මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා යසරත්න සම්පත් කරුණාරත්න ජේපි යසරත්න උමේෂ් කුමාර් දයාබරන් ජනක ගීනා තටි ගාමිණී කුමාරී ශාමලි ජනකේ සජානි සන්ධ්‍යා කුෂානි වත ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ අපිව කිව්වද කියලා අහනවා. ඇයි බුද්ධික කිව්වේ දැන් ටිකකට කලින් වහගෙන හිටියේ නැද්ද? සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න බරුදෙල් පොල SL ප්‍රනාන්දු අපි ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ ලකඩ හඩ්වේට් වලට උදයන්ගනි අලව් ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවන ආරම්මල ඉඳලා මේ වෙලාවේ ධර්ම ධම්මික සරත් අපි වහන් ඉන්නවා අවතාදුරණ එකතු කරගන්න සුනිල් අයියා ආයතන සිළු දෙනා වගේ මේ වෙලාවේ ලකඩ හන හැමෝමත් එකතු කරගන්නවා ලස්සන සින්දුවකට අයබෝන් ලකඩ අදත් සුපුරුදු පරිදි හඩ්බීට් එක අපිවත් සින්දුවකට එකතු කරගන්න මහත්ය තිලක් පුතා සෙතික එක්ක නිටබෙන් ජාමාලි වාදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා දෙනා හැලියගුඩින් ආනන්ද මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා ඒත් එකම අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෝ කැටියකුත් ඉන්නවා හනේ කමක් නැහැ ලිස්ට එකේ නැත්තම් ඔයා මොනව නේද මොනවද කරන්නේ නේද? හම්බෙන ඊළඟ දවසේ අපි ඒ සින්දු එකතු කරගමු තමරා. අද එකතු කරගන්න බැරි වුණත් ඊළඟට අපේ ප්ලේලිස්ට් එකට අනිවාර්යයෙන්ම එකතු කරගන්නම් ඔයා ඉල්ලපු සින්දුව. හරි, එහෙනම් අපි යමු තවත් ලස්සන සින්දුවකට. මම යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. චාමර වීරසිංහ සහ චාමර වීරසිංහ ගායනා කරන සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. ශෂිකා නිසංසලා තෙක් අපේනම් සින්දුව අහලා ආයි මේ පැත්තට මුලක්කට හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරන්නම්. 11:35. ඒ වගේම මේ පැත්තට තාම ආවේ නැත්තම් මැසේජ් එක දාන 0703 93357 අපේ WhatsApp නම්බර් එක. ආවෙනෙන් විවෘතයි දවල් එක වෙනකන්.

0: ITN රටට වග කියන රේඩියෝ
1: ලකර හාර්බිට හංගින වෙලා මතක් කරන්න උදේ 10යි විනාඩි 38යි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මේ සමහර අඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
4: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම අඳුන්කුර අමෘතා. වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනේ සමග ගම්ට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11:41
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි හට් බීට්
1: මාලබේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවත්ත ශාඛාව, අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තොන්නාවෙනුවෙන් විවෘතයි. මේකේ ශාඛාවන් වලට ගිහිල්ලා වැඩි වැඩියෙන් පැලවත්ත නිෂ්පාදන මිලදී ගන්න කියලා තෝ අපි මතක් කරනවා. එතකම WhatsApp chat එක පැත්තට යද්දි මේ වෙලේ රුවන්වැල්ල ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනු අපේ ඩිල්ෂානි. මාවත් සින්දුවකට එකතු කරගන්න අයියේ කියලා ආදරෙන් එකතු කරගන්න ලකන හાર્ට්බීට් වල තුන්වෙනි පැයට මේ විදිහට එතකම අපිට නෝමල් මැසේජ් එකක් දාපු යාළුවෙකුත් ඉන්නේ ආවත් ආදරෙන් එකතු කරගන්න ඕන. හායි කොහමද ඔයාට? මං හැමදාම ලකන අහන්නේ. මාවත් සින්දුවකට එකතු කරගන්න. කුරුණෑගලින් අපේ චම්පි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චම්පි ආදරෙන් ඕන එකතු කරගන්නවා මේ වෙලාවේ. ගුඩ් මෝර්නින්, සුබ උදෑසනක් වේවා, සුබ වෙසඟක් වේවා කියලා මැසේජ් එක දාලා තිනවා. මටත් ලස්සන සින්දුවක් ඕනේ මගේ ආදරණීය තරුවෝ, එයාවත් එකතු කරගන්න. වාදුවෙන් තමිඳු අයියවත් අමිත්වත් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් කටේම එකතු කරගෙන අපි චන්දන චන්දන ලියනාරච්චුගේ ලස්සන සින්දුවක් ක්ලාස්ටික් කරගෙන තියෙන්නේ. සංවිධානය කරන තවත් ලස්සන වෙසක් කලාපයක් තමයි පූජා වෙසක් කලාපය කියලා කියන්නේ. දැන් ගොඩක් අට ඉස්සර කියනවා කොළඹට එනව නම් කොළඹ තමයි වෙසක් එකට ලස්සනම. ඉතින් මේ පාර වෙසක් එකට පිළියන්දල පැත්තට ආවොත් ඔයාලට තවත් ඒ ලස්සන දෙගුණ කරගන්න පුළුවන්. ඒකට විශේෂම හේතුව ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය රටට වගකින මාධ්‍ය නාලිකා විදිහට, ඒ වගේම රටට වගකින රේඩියෝ විදිහට FM 93.5 ලකන රේඩියෝවත් අපි එදාට එනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාට කොළඹ පැත්තට ආවොත් අනිවාර්යෙන් පිළියන්දලට එන්න. ITN පූජා වෙසක් කලාපයත් එක්ක ඔයාට එකතු වෙන්න පුළුවන්. 11:44

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: 11 විනාඩි 52යි.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාතිය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25000ක් දක්වා මිල ගිනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: විසක් මංගල්‍ය

0: තොරණයට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරම
1: ලක්කන මොමඩින් ඒ සැලුත්

B. එකොළහයි විනාඩි 54 වෙලා බලකඩ හાર્ට් බීට් එහෙනම් ඔන්න දෙවෙනි පැය ඉවර කරන්න වෙලා වැවිලා තියෙන්නේ. ඊට කලින් ඔයාලට පැල්වතු නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. වස විස නැති නැවුණ ගැටසි අපේම රටේ අපේම නිෂ්පාදනයක් තමයි පැල්වතු කියලා කියන්නේ. ඉතින් පැල්වතු නිෂ්පාදන ගත්තත් පැල්වතු නිෂ්පාදන වල පැල්වතු කිරිපිටියක මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම වට වෙලඳ පොලෙන් මිලදී ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි පැල්වතු යෝගට් එක, පැල්වතු අයිස්ක්‍රීම් එක ගත්තත් ඔයා කැමති ෆ්ලේවර්ස් ගණනාවකින් වාට රස බලන්න පුළුවන් පැල්වත් අයිස්ක්‍රීම් එකක්. ඒ වගේම තමයි පැල්වත් බටර් එක. පැල්වත් බටර් එක අපිට බය නැතුව අපේ පොඩ්ඩන්ට පවා දෙන්න පුළුවන් හොඳම නිෂ්පාදනයක්. ඒකෙන්ද බය නැතුව මිලදී ගන්න. මෙන්න මේ කියන අවුට්ලට් ටිකට ගියොත් ඔයාලට ඉක්මනට පැල්වත් නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. ස්ථානීය තිලකරත්න මාවත නුගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹ අරංගල හන්දිය තියෙන ශාඛාව, බතරමුල්ල පැලවතු ශාඛාව, ඒ වගේම අනුරාධපුර මර්දන් කඩවල ශාඛාව තොන්නා වෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා වැඩි වැඩියෙන් පැල්වතු නිෂ්පාදන මිලදී ගන්න කියලාත් මතක් කරනවා. එතකම WhatsApp chat එක පැත්තට යද්දි මේ වෙලාවේ පියාගෙන ඉන්නවා කියලා මට message එකක් දාලා තිනවා අපේ සිත්මින ග්‍රහන් බ්‍රෝ. good morning. මාත් ඉන්නවා ගෙදරව උදේම. ඉතින් ඔයාවත් ආදරණ එකතු කරගන්නවා. අද කියන්නේ වාට නිවාඩුයි නේද? හරි හරි එහෙනම් ගිහිල්ලා එන්නකෝ. ගමඩ ගිහිල්ලා වෙසක් බැලලා වෙසක් සමරලා එන්න එහෙනම්. හෙලෝ මාත් ඉන්නවා අපේ මෙන්ඩිස් ඉතාලි වල ඉඳලා. ඉතින් ආදරණ එකතු කරගන්නවා මේ වෙලාවේ ලැකඩ හાર્ට් බීට් වලට. සුබ වෙසක් මංගල්‍යයක් වේවා අයියේ. ලැකඩ අපිත් එකතු කරගන්න. කිරිවන් තොඩුවෙන් අපේ හෂානි නේද මෙසේජ් එක දාලා තියෙන අම්ම ඉන්නවා සමන්ති. අයවාවත් එකතු කරන් ලස්සනම ලස්සන සින්දුවක් අහමු කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ. good morning මාත් ඉන්නවා හැමදාම අහන්නේ ලැකඩ හાર્ට් බීට් වලින් මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හොරණ වරකා ගොඩ අපේ රේණුකා මේ වෙලාවේ ලැකනාන හැමෝම අයවාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ. එතකම අපේ හොඳටම වැඩසටහන කරනවා අඹේ පිටින් අපේ රේණුකා පවුලේ සීල් දනම සාදරණ එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙනවා. අම්බාර පැත්තට යද්දී අපේ නදී රාජපක්ෂ මේ වෙලාව අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් කට්ටියම එකතු කරගෙන ලකඩ හાર્ට් බීට් එක අපි ලස්සන සින්දුවක් කියලා ළඟට ලෑස්ති කරගෙන තියෙනවා නෝ සින්දුවට. එහෙනම් මේ විදිහට ආපහු හම්බ වෙන්නේ අපි ලකඩ හાર્ට් බීට් වල තුන්වෙනි පැයේදී, කියන්නේ 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් පරිස්සමෙන් සතුටින් අපි අහගෙන ඉන්න. චාමර වීරසිංහගේ සින්දුවක් ලෑස්ති කරගත්තේ ඊළඟ පැයට යන්න. එහෙනම් ඔය හිටිය විදිහටම අපිත් එක එක දිගට එකතු වෙලා ඉන්නවා.

0: සම අනුග්‍රහය.
1: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත
0: ආවෝ. සහයෝගීතා අනුග්‍රහය.

0: настала.
1: ජනපති අතින් අද ඇරඹෙන මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරය. සේරුවාවිල රජ මහාවිහාරයෙන් ස්වාධීන රූපවාහිනියට සර්වඥ ධාතු වැඩමවයි. නව ශ්‍රීලන්තයේ නව මහකුමසාරිස් කාර්යාලයේ ඇමති විජිත අතින් විවෘත කෙරේ. මෙට්‍රික් ටොන් 89,000ක බොරතෙල් සහිත නැවක් දිවයිනට. බදුරලියෙන් හමු කෝටි 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය. ඇමරිකා ඉරාන නව සැලසුම.
0: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමකින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගලගෙදර බඹරගහහන්දියෙන් ආරම්භ වනවා. ඒ රඹුකන සිට ගලගෙදර දක්වා මෙම ඉදිකිරීම සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරඟකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ් 7ක් යටතේ ලන්සු කැඳවා තිබුණා. ඒ අනුව හෙළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය පසුගියදා හිමි වුණා. මධ්‍යම අධිවේගී මාර්ගයේ පුතුඇර සිට රඹුකන දක්වා ඉදිකිරීම අවසන් අදියරට පැමිණ තිබෙනවා. රඹුකන සිට ගලගෙදර දක්වා වන අදියරේදී කිලෝමීටර 19ක් ඉදිකරන බවයි ව්‍යාපෘති භාර ඉංජිනේරු SB විජේකෝන් මහතා සඳහන් කළේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 112ක් පමණ වනවා. සේරුවාවිල රජමහා විහාරයේ වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ වැඩ සිටි රහතන් වහන්සේ දෙනමකගේ ධාතුන් වහන්සේ ස්වාධීන රූපවාහිනියට වැඩම කරනු ලැබුවා. උන්වහන්සේ වැඳ පුදා ගැනීමට සදහැවතුන් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයට පැමිණ සිටියා. සේරුවාවිල රජමහා විහාරයෙන් වැඩම කරන ලද ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ දොම්පේ පාලුගම මහමෙවුනා අසපුවේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි රිය පෙරහරකින් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයට වැඩම කිරීමට කටයුතු කළේ. දහවල් සම්බුද්ධ පූජාව පිරිනැමීම සිදු කෙරුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මූලිකත්වයෙන් ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට දහවල් එක පමණ වන තෙක් සදහැවතුන්ට අවස්ථාව පවතිනවා. ඉන් අනතුරුව පස්වරුවේ සර්වඥ ධාතුන් වහන්සේ පිළියන්දල ධර්ම ශාස්ත්‍රෝධිය පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතයි. ඒ අනුව සදහැවතුන්ට හෙට පස්වරුවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා දින පහක් වන්දනාමාන කිරීමට අවස්ථාව පවතිනවා.
2: බුදුන් වැඩියමේ රුවන් පොළව මත යලි දිනකදී මා ඉපදේවා. බුදු හඬ බුදු බණ බුදු බල බුදු බණ නොවඩුව ලොවට ඇසේවා. සේරුවාවිල රජමහා විහාරස්ථානයේ සිට ITN පරිශ්‍රයට වැඩම කරවන ලද බුදුන් වහන්සේගේ උතුම් වූ සර්වඥ ධාතුන් වහන්සේ සහ මෙරට වැඩම සිටි රහතන් වහන්සේලා දෙනමකගේ සර්වඥ ධාතුන් වහන්සේලා මේ පරිශ්‍රයට වැඩම කිරීම අද උදෑසන සිදු වුණා. මේ වන විටත් අතිවිශාල සදහැවතුන් පිරිසක් මේ පරිශ්‍රයට පැමිණ මේ උතුම් වූ පුණ්‍ය කර්මයට සහසම්බන්ධ වෙනවා.

0: නවසිලන්තයේ ශ්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කෙරුණා. ශ්‍රී ලංකාව හා නවසිලන්තය අතර පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරමින් වෙලින්ටන් නගරුවර පිහිටි නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට රට විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතාද එක්ව සිටියා. ශ්‍රී ලාංකික ආකාරයට ආගමික වතාවත් මෙන්ම නවසිලන්තයේ සාම්ප්‍රදායික වාභෝරි ආශිර්වාද මැදේ නව කාර්යාලය විවෘත කිරීම සිදු වුණා. බස්නාහිර සබරගමුසා වයඹ පළාත්වලට විටින් විට ගිගුරුම් සහිත වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුර, උතුරු මැද ඇතුළු ප්‍රදේශවලට පැයට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළං නැතිවී හැකි බවයි කාර්යනිවතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය පවසන්නේ.
1: බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරණේ දිස්ත්‍රික්කවලත් ඉතින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි අද දිනේත් බලාපොරොත්තු වෙනවා. ඒකම ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල.

0: සහිත වැසි ඇතිවන ප්‍රදේශවල විකුණුම් සහිත වැසිත් එක්ක ඇතිවෙන්න පුළුවන් තාවකාලික තද සුළං සහ අකුණු වලින් සිදුවන අනතුරු අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා.
1: මේ අතර වර්ෂාව හේතුවෙන් කළු ගඟේ ස්ථාන කිහිපයකින් ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. නිල්වලා ගංගාවේද ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. WTI වර්ගයට අයත් මෙට්‍රික් ටොන් 89,000ක බොරතෙල් රැගත් නෞකාවක් දිවයිනට ළඟා වුණා. එක්සත් අරාබියේ මීරාචීන් පිටත මැද පෙරදිග කලාපයේ සිට ගෙන්වා ඇති බවයි කණ්ඩ තෙල් නීතිගත සංස්ථාවේ හා කණ්ඩ තෙල් තොග පරයන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙති කුමාර මහතා පවසන්නේ. පසුගිය වසර තුල ශ්‍රී ලංකාවේ පිරිපහදු මධ්‍යස්ථානවල විවිධ වෙනස්කම් සිදු කර තිබෙනවා. ඒ අනුවයම බොරතෙල් ගෙන්වීමට කටයුතු කර තිබෙන්නේ. අනිද්දා වන විට තවත් බොරතෙල් නෞකාවක් දිවයිනට පැමිණෙන බව මයුර නෙති කුමාර මහතා සඳහන් කළා.
2: ඊයේ දිනේදී ලංකාවට WTI කියන බොරතෙල් වර්ගයට අයත් නෞකාවක් පැමිණියා මෙට්‍රික් ටන් 89,000ක් සමග. ඒ අනුව ගත්තහම මෑත ඉතිහාසයේදී මුල්ම වරට තමයි එක්සත් අරාබි එමිරාජයෙන් පිට, කියන්නේ මැද පෙරදිගෙන් පිට වෙනත් ස්ථානයකින් අපි බොරතෙල් නෞකාවක් ගෙන්න ගත්තේ. මේ සඳහා අපි පෞගිය වසරය තුළ නොයෙකුත් අපේ පිරිපහදුව තුළ නොයෙකුත් වෙනස් කිරීම් සහ අධ්‍යයන කිරීම් කරා. ඒ කිරීම මගින් අපිට අවස්ථාවක් හම්බුණා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන මැද පෙරදිගින් ලබා ගන්න මර්බන් කියන බොරතෙල් වර්ගයට අමතරව වෙනත් බොරතෙල් වර්ග ලංකාවට ලබා ගැනීමේ හැකියාව උදා වුණා. ඒ අනුව අපි ඕඩ කරන ලද පළවෙනි WTI නෞකාව ඊයේ දිනේදී ලංකාවට පැමිණියා. ඉතින් ඒ අනුව ගත්තහම ලංකාව තුළ තොග සහ සංචිත අවශ්‍ය තරම් තියෙනවා. ඒ වගේම අපි අපේ පිරවුමල් ජාලයට දැනුම් දීලා තියෙනවා QR කේතේ ඉතාම තදින් ක්‍රියාත්මක කරන්න කියලා. මොකද QR කේතේට පමණක් තෙල් ලබා දෙන්න කියන එක අපි මේ වෙනකොට ඉතාම තදින් දැනුම් දීලා තියෙනවා. ඒ වගේම QR කේතේ පිට තෙල් ලබා දෙන පිරවුමල් තියෙනවා නම් ඒ පිරවුමල් සඳහා අවශ්‍ය කරන නීතිමය පියවර ගන්නත් අපි ඊළඟ මාසේ පළවෙනිදා ඉඳන් ක්‍රියාත්මක වෙනවා.
1: වෙදුලියේ කංජ තෙල්, ගෑස්, රෝහල්හා ජල සම්පාදන ඇතුළු සේවාවන් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිත්වාසුලිකුණාටු හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේ හේතුවෙන් ජනජීවිතයේ අතාතත්වයට පත් කර ගැනීම සඳහා සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත් කර තිබුණා. එය තවදුරටත් දීර්ඝ කරමින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. රුපියල් කෝටි 5,000,000,000 ආසන්න වටිනාකමකින් සමන්විත අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බදුරලිය තුඹගල්ල කන්ද ප්‍රදේශයේ කැලෑවක සංගවා තිබේදී සොයා ගැනීමට හැකි වුණා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මෙහෙම සිදු කර තිබෙන්නේ. ඒ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පුද්ගලයෙකු පැමිණෙන බවට ලැබුණු තොරතුරක් මත. කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය තොගය සංගවා තිබේදී සොයා ගැනීමට හැකිව තිබෙනවා. මේ අතර අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පොලිසිය ආරම්භ කළ මෙහෙයුමේදී ඊයේ දිනය තුළ පුද්ගලින් 27,562 පරීක්ෂාවට ලක් කර තිබෙනවා. සැකකරුවන් 607 දෙනෙක් අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. අපරාධවලට ඍජුව සම්බන්ධ බවට හඳුනාගත් සංඛ්‍යාව 17ක්. බීමත්‍රිය දුරන් 89 දෙනෙකු හා පරීක්ෂාකාරී රිය පැදවීම සම්බන්ධයෙන් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලාන අත්තිරිය ප්‍රදේශයේ සුළු වැසි තත්ත්වයකින් වුවද ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්වනවා. ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ ඇල මාර්ගාව හිරවීමයි. ඒවා අනවසරෙන් ගොඩ කරමින් පුද්ගලයන් පදිංචි කිරීම පසුගිය කාලයේ සිදු වුණා. මේ සම්බන්ධයෙන් රත්මලාන සංවර්ධන කමිටු රැස්වීමේදීද සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව ඇල මාර්ග සුද්ධ පවිත්‍ර කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලි ගුණසිංහ මහත්මියද එය සොයා බැලීමට සම්බන්ධ වුණා. දින 60ක සටන් විරාමයක් සඳහා ඇමරිකාව සහ ඉරාන සාකච්ඡාවරුන් එකඟතාවකට පැමිණ ඇති බව ධවල මන්දිරය සඳහන් කළා. කිසිවිටත් ඒ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය මෙතෙක් හිමිව නැහැ. අවබෝධතා ගිවිසුමකට ලැබීම සඳහා සාකච්ඡා පැවති බවයි ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට සිදුවන බව ඇමරිකාව පෙන්වා දුන්නා. අප්‍රේල 8 වනදා ආරම්භ වූ සටන් විරාමය අතරතුර දෙපාර්ශ්වය අතර අවස්ථා ගණනාවකදී මතභේදාත්මක වාතාවරණ හටගත්තා. ඒවා සමතේකට පත් කරමින් එකඟතා වැඩපිළිවෙලකට එළඹීමයි අපේක්ෂාව වී තිබෙන්නේ.
3: ලක්කඩ
1: නවසිලන්තේ රේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි නිමසඳා පන්දුර පහර දෙන අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 65

0: හක් රැස්කර ගෙන සිටිනවා. පළමිනිමේ දියුණු ලබාගත්තේ ලකුණු 179ක් පමණයි. මුලින්ම පන්දුවට පහර දුන් අවසන්ත කණ්ඩායම කඩු 8කට ලකුණු 490ක් රැස් කළා. ටොම් බ්ලෙන්ඩල් සහ රවින් රචින්ද ශතක ලබා ගැනීමට සමත් වුණා. ලකුණු ප්‍රවෘත්ති යළි සිරස්තල. ජනපති අතින් අද ආරම්භන මධ්‍යම අධිවේගයේ තුන්වන අධියර. සේරුවාවිල රජ මහවිහාරයෙන් ස්වාතීන රූපවාහිනියට සර්වඥ ධාතු වැඩමවයි. නවසීලන්තයේ නව මහකුමසාරිස් කාර්යාලයේ ඇමති විජිත අතින් විවෘත කෙරේ. මෙට්‍රික් ටොන 89,000ක බොරතෙල් සහිත නැවක් දිවයිනට. බදුරලියෙන් හමු වූ කෝටි 5කට අධික අයිස් මත්ද්‍රව්‍ය. අමරිකා ඉරාන නව සැලසුම. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පස්සර එකට බලාපොරොත්තු වන්න.
1: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
0: දැන් ආටබ් විශේෂාංගය.
1: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන.
2: තෙලිපින හිත්වල දෝංකාරය. අයබෝමන් 90 දශකයේ කාටුන් බලපු ඔබට කවදාවත් අමතක නොවෙන සුප්‍රසිද්ධ දෙබසක් තියෙනවා. මතකද මේ කියන්නේ යන්නේ අලුතින්ම තිරගත වීමට නියමිත හොලිවුඩයේ දැවැන්තම සිනමා නිර්මාණයක් වන මාස්ටර් ඔෆ් ද යුනිවර්ස් චිත්‍රපටිය ගැන.
3: I know most of you don't remember me. But I know all of you.
2: Master of the Universe කිව්ව ගමන් අපේ මතකෙට එන්නේ හීමෙන් වගේම එයාගේ පරම හතුරා ස්කෙලිටෝව. මෙටල් සමාගමේ සෙල්ලම් බඩු පෙළකින් ආරම්භ වෙලා පස්සේ ලෝක ප්‍රසිද්ධ animation කතාමාලාවක් වුණු මේ විශ්වීය කතාමාලාව. මෙවර ලයිව් ඇක්ෂන් චිත්‍රපටයක් විදිහට අති දැවැන්ත පිරිවැයකින් නිර්මාණය වෙලා රිදී තිරයට එන්නයි සූදානම් වෙන්නේ. කලින් මේ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී විවිධ බාධා මතු වුණත් අවසානයේ Amazon MGM Studios වගේම Metal Films එකතු වෙලා මේ දැවැන්ත වගකීම අතට අරගෙන තියෙනවා. ඉතින් මේ චිත්‍රපටය හුදෙක් තවත් එක් ඇනිමේෂන් චිත්‍රපටයක් විතරක් නෙවෙයි 80-90 දශකවල ළමා කාලයේ ආයෙත් පනගන් වන අත්දැකීම.
4: Everything changed since you left.
5: It's all gone. Skeletor took my family, and he destroyed our world. It's all my fault. I know how it feels to fail.
2: චිත්‍රපටයේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඒක මෙහෙවන කෙනා මතනේ. මේ බාරදූරි කාර්ය බාර දීලා තියෙන්නේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ට්‍රැවිස් නයිට්. ඔබට මතක ඇති බම්බල්බී, කුබෝ ඇන්ඩ් ද ටූ ස්ට්‍රිංග්ස් වගේ විශිෂ්ට සිනමාපට අධ්‍යක්ෂණය කළේ ඔහුයි. අපි බලමු කවුද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්න කියලා. ප්‍රින්ස් ඇඩම් නොහොත් හීමෑන්ගේ චරිතයට පනපුවන්නේ තරුණ දක්ෂ නළු නිකොලාස් ගැරිට්සින්. ඒ වගේම එටර්නියා රාජධානියේ ආරක්ෂක ප්‍රධානියා වෙන ටීලාගේ චරිතය නිරූපණය කරන්නේ කැමීලියා මෙන්ඩෙස්. මේ චිත්‍රපටය තමන්ගේ ග්‍රහලෝකය අහිමි වෙලා පෘථිවියට පැමිණෙන කුමාරයෙක් වටා ගෙතුණු කතාවක්. ඔහු නැවතත් තමන්ගේ බලසම්පන්න කඩුවු සොයාගෙන එටර්නියා රාජධානිය දුෂ්ට ස්කෙලිටෝගෙන් බේරා ගන්න කරන සටන තමයි මේ චිත්‍රපටයෙන් අපිට බලාගන්න පුළුවන්
6: වෙන්නේ. The stories you're telling, Adam, that you're stuck here until you find this magic sword.
7: This obsession with nerd stuff and sword things, you're freaking people out, especially Daryl.
6: God, I hate Daryl. I know it sounds crazy, but that sword is gonna show me the way home.
2: නූතන සිනමාවේ තියෙන ඉහළම තාක්ෂණය මේ චිත්‍රපටයේ ඇතුළත්. චිත්‍රපටයක චරිත නිරූපණය වගේම එයින් කියවෙන හැඟීම් ප්‍රේක්ෂකයාට දැනෙන නම් ඒකට පසුබිම් සංගීතය උපරිමින් බලපානවා. ඉතින් මේ මාස්ටර්ස් ඔෆ් ද යුනිවර්ස් චිත්‍රපටයේ සංගීතය ගැන ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. 80 දශකයේ කාටුන් එක බලපු අයට ඒකේ තිබුණු හීමෑන් තීම් සොන් එක කවදාවත් අමතක වෙන්නේ නැහැ.

0: ආරංචි වෙන විදිහට ඒ පැරණි තේමා සංගීතය නූතන හොලිවුඩ් සිනමාවට ගැලපෙන විදිහට අලුත්ම විදිහකට නිර්මාණය කරලා තියෙනවා. මේ සංගීතය නිර්මාණය වෙන්නේ Star Wars Lord of the Rings වගේ අති දැවැන්ත epic fantasy ස්වරූපයකින්. එටර්නියා රාජධානිය තියෙන අද්භූත බව, මායාව වගේම අභ්‍යවකාශ සටන්වල තියෙන කුතුහලය සංගීතය හරහා උපරිමයෙන්ම මතු කරන්න කටයුතු කළ තියෙනවා. ඉතින් මේ අති දැවැන්ත සිනමා අත්දැකීම එළඹෙන ජුනි මාසේ 5 වෙනිදා ලෝකයේ පුරා තිරගත වීම ආරම්භ කරන්න ඔන්න දැන් සේරම ලැහිස්ති. ඉතින් ඔයාලත් හීමෑන්ගේ රසිකයෙක් නම් Masters of the Universe චිත්‍රපටය නරඹන්නට අමතක කරන්න එපා. ලබන සතියේ අලුත්ම අලුත් චිත්‍රපටයකින් ඔබව හමු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා දිරිවීර.
1: ආතත් කලාවේ අද ගැස්ම සොයා
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
4: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සාමාජිකයන්, ඥාතීන්, අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වගකීමකේ.
5: ඩෙංගු මාරාන්තිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
2: දවල් 12 විනාඩි 20යි.
3: මාගේ ශාන්තිනාය

0: 89.7 Lakhanda Radio ITN
1: Lakhanda Hadbeet Hangin Vela Madha Karanan Daval Dolahai Vinaditi Hai
2: Vela Av Opaveta Gena Avi
3: NLP Hadhana Lankave Vedima Thaki Dena Thaki Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Balagan
2: Hadbeet
1: දවල් 12 විනාඩි 30 වෙලාව ලකන හાર્ට් බීට් එහෙනම් අපි වුණ තුන්වෙනි පෑය මේ විදිහට ආරම්භ කරනවා. දැන් කලින් පෑයත් මට මැසේජ් කරපු යාළුව කට්ටියක් බලාගෙන හිටියේ යාළගේ මැසේජස් ටික කිව්වේ නැහැ කියලා. අනිවාර්යෙන් කියනවා මේ සින්දුවෙන් පස්සේ. පොඩක් ඔය විදිහටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. FM 93.5 FM 93.7 මම ඉන්නවා දවල් එක වෙනකන් ලකන හાર્ට් බීට් අරගෙන ඇවිල්ලා. දැන් අපි දහවල් 12 ප්‍රවෘත්ති වලටත් ගිහිල්ලා ආවේ. ප්‍රවෘත්ති වල මොනවද තිබ්බේ කියලා අපි හොයලා බැලුවා. වතහල් ඉවර කරලා තමයි මේ විදිහට අලුත් පැයකදී අලුත් විදිහට අපි හම්බ වෙන්නේ. එහෙනම් මේ සින්දුවෙන් පස්සේ ආයේ මේ විදිහටම හම්බ වෙමු. ආරාධනා කරනවා තවමත් ඔබ මේ පැතර ඉන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවනම් 0703935937 අපේ WhatsApp number එක 0703935937 මම බලන් ඉනවා එනකම් මේ පැත්තට. තවල් එක වෙනකම් වෙලාව තියෙනවා. ඉක්මනට message එක දාන්න. FM 93.5 FM 93.7 වාඩ පාළුවක් නැතුව දවස පුරාම ලක්ෂණත් එක්ක වැඩ කරතු වෙන බලුවන්. අපි යමු වෙන සින්දුවට. ඡාන්ත දිසානායක මහත්මයා ගායනා කරන සින්දුවක් තමයි මං ඊළඟට තෝරගෙන තියෙන්නේ. එහෙනම් අපි සින්දුවට යමු මේ විදිහට.

0: Radio ITN.
1: දවල් 12 විනාඩි 38යි.
2: ලුකයා මාර වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිට බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
4: සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම ගන්න 01176 679 579
5: ITN ලක්හඬ පූජා
0: සම්බුත්.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දෙල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා. දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: දවල්දොළහයි විනාඩි 42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: දවල් 12 විනාඩි 42යි. වෙලාව ලකන හાર્ට් බීට් වල තුන්වෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් තාමත් මේ පැත්තට එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට මැසේජ් එකක් දාන්න. 0703935937 අපේ WhatsApp නම්බර් එක. 0703935937 ඉක්මනට මැසේජ් එකක් දාන්න. මම ඉන්නවා දවල් 1 වෙනකන්. මේ වගේ ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් අරගෙන අවිලා. අර පුළුවන් එකතු වෙන්න FM 93.5. FM 93.7 ලකන හાર્ට් බීට් එක. ප්‍රින්ස් මෙලඩි එකක් මං ඊළඟට ලෑස්ති කරලා තියෙන රදීෂ් වන්දබෝන තමයි සිං කරලා තියෙන්නේ. අපි එහෙනම් මෙලඩි ගහලා ආයේ මේ පැත්තට එමු. දවල් 12:43යි.

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන
1: ප්‍රියන්දරසි වෛශාග පූජ සමිතිය විදුරප කුමාරයාගේ චරිත කතා රැගත් වෙසක් තොරණ මෙවරත් ප්‍රියන්දර වෙසක් කලාපයේ සමග ප්‍රදර්ශනය කරනවා. එම වෙසක් තොරණ ශ්‍රී වෛශාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරන්නේ 35 වෙනි වතාවට ප්‍රධාන සංගීතක පීටි හර්ෂන් මහත්මයා. ඒ වගේම මෙම තොරණ වසර 35 පුරාවට ප්‍රියන්දර නගරේ නොකඩවා ප්‍රදර්ශන තොරණක්. මෙවරත් වෙසක් කලාපයේ සමග ප්‍රියන්දර ශ්‍රී වෛශාග පූජ සමිතිය අඩි 61ක් උස අඩි 64ක් පළල බල් ප්ලස් එකහමාරක් පමණ තියෙන තම දර්ශනීය තොරණක් මෙවර ප්‍රියන්දර ශ්‍රී වෛශාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරනු ලබනවා.
0: ලක්කන වෙසක් සැරිසර විසක් සැරිසර
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්නවා

අතර කතරේ අතරමඟ දම් අමා ආලෝකයේ වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතින් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

දවල්දොළහයි විනාඩි පනස්සේ වෙලාව ලැකඩ හාර්ට් බීට් එහෙනම් ඔන්න අදට ඉවර කරලා යන වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි ආපහු හම්බ වෙන්නේ ලබන සතිය සඳුදා. අපි ලබන සතිය සඳුදා හමු වීමේ බලාපොරොත්තුෙන් අදට සමුගෙන යනවා. එහෙනම් හැමෝටම ලබන්නා වූ මේ වෙසක් මංගල්‍යය ශ්‍රී සුභ වෙසක් මංගල්‍යයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝම සතුටින් පරිස්සමින් වෙසක් සමරන්න. එහෙනම් ගිහිල්ලෙන් නම් හැමෝටම ජය වේවා. තව ටිකකින් අපේ ශාමීන මාල් ටයිම් බීට්ස් අරගෙන දවල් කේන්දර හවස 4 වෙනකන් වට අහන්න පුළුවන් පාළුවක් නැතිව. එහෙනම් අපි ආපහු හම්බ වෙමු ලැබුණු සතිය සඳුදා හරියටම උදේ 10ට. හැමෝටම ජය වේවා. මම ගීත්.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග් ගා. මෙගා පවර්.

FM 93.5 93.7 ලක්කඩ රේඩියෝ ITN වෙලාව පස්සොරෙකයි.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනඩිතහනිය ලොතරැයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: මද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සඳහා පොලිසිය මෙතෙක් සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 189,817 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ඊයේ දිනේ දක්වා සිදු කළ මෙහෙයුම්වලින් වැටලීම් 190,925ක් සිදු කළ බවයි පොලිසිය පවසන්නේ. නීති විරෝධී වත්කම් විමර්ශනය ආරම්භ කළ සැකකරුවන්ගේ සංඛ්‍යාව 328ක්. 2,918 දෙනෙක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලිසිය සඳහන් කළා. දකුණු ලෙබනනයේ යුද කලාපයක් ලෙසට ප්‍රකාශයට පත්කන බව ඉස්රායිලය සඳහන් කළා. මෙහෙම ආරම්භ කිරීමටයි ඔවුන් පියවර ගෙන තිබෙන්නේ. සිවිල් වැසියන්ට ස්ථාන රැසකින් පිටවයන් ලෙසත් දැනුම් දී තිබෙනවා. මෙවන විට දකුණු ලෙබනනය ආශ්‍රිතව දැඩි මානුෂ්‍ය අර්බුදයන් නිර්මාණය වී ඇති බවයි සහන කණ්ඩායම් පෙන්වා දුන්නේ. අත්‍යවශ්‍ය සේවා සම්පාදනයට බලපෑම් එල්ලවීමයි ඊට හේතුව. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Lakhanda Radio ITN.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකුට

0: කරන්න ඕනම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි ජාමි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: පසරු එක පහු වෙලා වෙනාඩි 12යි.

0: ජීවිතේ හැංගිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මම් පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: Overtime.

දවල් එක පහු වෙලා වෙනාඩි 13යි වෙලාව. අයිබෝවන් සුබදා වෙලාව. අද මේ මාසේ 29 වෙනිදා අපේ සති අන්තයක මුණ ගැහෙන්නේ සිකුරාත දවසක. ජීවිතය කියලා දරා ගන්න තියෙන මොහොතක්. ජීවිතේ තියෙන මේ දැන් මෙතන විතරයි කියන කතාව මම ඔබට පැහැදිලි කරන්නයි ආවේ. ඔබේ ජීවිතයේ අපහසු විසෝ පහසු කියලා මොකක් කිව්වත් ඔබේ ජීවිතය පවතින්නේ ඔබ ගෙවා තමන මේ මොහොතේ පමණයි කියන එක පිළිගන්න සිද්ධ වෙනවන නේද? ඇත්තටම ඔබ ජීවිතය කියලා පසු කරන්නේ මේ මොහොත විතරයි. අතීතය කියලා කියන්නේ අපේ මනසේ මතක ගොඩක්, වගේම අනාගතය කියන්නේ ඒ මතක එක්ක මනස මවා ගන්න මවා ගැනීමක් කිව්වොත් හරි. ඒක නිසා ඔබට ජීවිතයේ අපහසුය කියලා දැනනවා නම් මේ තත්පරවලදී මතක තියාගන්න. ඔබට ඇත්තටම දරා ගන්න තියෙන්නේ මේ මොහොත විතරයි. ඒ මොහොතත් ගත වෙනවා, ගෙවෙනවා. ඒක නිසා කිසිම දෙයකදී ඔබ මානසිකව කඩා වැටෙන්න එපා. හැමදේම ශක්තිමත්ව දරා ගන්න පුරුදු වෙන්න. මොකද මේ මොහොතක් විතරයි ඔබට ගත කරගන්න තියෙන්නේ. ඊට පස්සේ හැමදේම හොඳටම සුබවාදීව වෙනස් වෙන්න පටන් ගන්නවා. තමන් ගැන විශ්වාසය තියලා වැඩ කරගෙන යන්න. එහෙමනම් අද හවස 4 වෙනකන් ලැස්සිනේ මාව වහගෙන ඉන්න. All time waits with Charmy. අද හවස 4 වෙනකන්. එකයි විනාඩි 14යි. මට මැසේජ් එකක් එවන්න පුළුවන්. 07.03 93.5 93.4.

0: ලකඩ රේඩියෝ ITN
1: ලකඩ Facebook පේජ් එකකට පෝස්ට් එකක් තියනවා. ඒකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරන්නත් පුළුවන්. මේ සෙන්ඩර් පස්සේ මැසේජස් ටික බලනවා.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: පසරු එකපහ වෙලා වෙනාට 21යි.
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.

0: නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අපි මානය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පාව
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
1: බෙතබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
0: ITN ලක්හඬ පූජා
1: සම්බ

0: නිදා සිට ජුලි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකි

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්, ඒ මිනිස්සේ

0: කලා
1: ඔවුන්ටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දර වදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔවුන්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය දවල් එක පහු වෙලා වෙනාටේ වෙසේ හතරයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත එ අපේ මැසේජ් නම්වයට දැන් වෙසක් කොඩුවම හැටුවද නැත්තංග හෙට දහදන්න ලෑස්තිය සමහරු හෙමත් ඉන්නවනේ රෑටන වෙසක් කුඩු එල්ලන්නේ හෙට උදේම හදන්න පටන් ගන්න හෙමත් ඇති ඔය කොහොම කොයි හැටි වුණත් වෙසක් අසිරිය ඕනම ගේක තියෙන්න ඕනේ නේද හයි සුබ දවසක් ශාමියක්කේ එලෙන්ජේ කියලාකේ වගේ තමයි මම පළවෙනි මැසේජ් එක දකින්නේ. වා කියනවා හැම දවසකම අපිට දේවල් දෙකක් දෙනවා. එකක් අවස්ථාවක් අනික තෝරා ගැනීමක්. ඒක හරි ලස්සන අදහසක් නේද? ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් ඔකෝ මලාව එකතු කරගන්න කියලා දෙනවා යාළුවෝ ටික. Good afternoon ශාමියක්කේ තරු තුෂාරි උදේත් චමෝත් මෙලන්ත දමුණු පොලෙන් එකතු කරගන්න කියලා මැසේජ් එකක් තිබුණා. සුබ දහවලක් වේවා අපිටත් සින්දුවක් ඕනේ. එහෙම කියන්නේ පුස්සල්ලාව BF ජනපදයෙන් AJ අනුර thank you message එකක් එව්වට ඔයාට මේ කවුද මේ මහේ අංගණයෙන් සුපුන් වාගේ message එක හුස්ම ඇමට පවසන්නේ කොහොම හරි අමතක කරන්න ඕනෙම දෙයක් කාලයත් එක්ක අමතක වෙනවා මං ඇව උපමා කරේ හුස්මකට ඇමට හුස්මක් වැනිය නොමැතිව ඉන්න බැරි තරම් ඉතින් මං කොහොමද හුස්ම අමතක කරන්නේ ඕවන් තියෙන ප්‍රශ්න ලස්සන පෝස්ට් එකක් සුපුන් thank you අපිට ෂෙයා කරගත්තට සුබ දවසක් වේවා සින්දුවක් දෙන්න මාතලේ කුමාරි එරබුදු ගොල්ල නයිනි ගාමිණී සුභාෂිණී අහගෙන දෙන්නේ ඔයාලව තාතරින් මතක් කරනවම ඊට පස්සේ බර්දල් පොලටගේ හැම SL ප්‍රනාන්දෝ ලහෙරු ශහානේ නතාරිය ශනාරා දුමින්ද සෞරි ශනල් මිරොන් ඇන්ටන් වසන්ත වැක්ෂණ සාලවත් එකතු කරගන්න සින්දුවක් අහමු ඊළඟට මෙන්න වෙසක් කුඩු හදලා ලස්සනයි ලස්සන ලස්සන පාටින් මහන්සි වෙලා හදලා තියෙනවා මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා තාතා වසන්ත පසින්දු ඉසුරු හිමන්ස සුපුල් මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා ඔයාගේ නම නෑනේ හැබැයි ඔයාගේ නම මොකක්ද කියලා මට හොයාගන්න විදිහක් නෑ අගට 924 නම්බර් එක ඔයාගේ නම එවලා නෑනේ ඔක්කොම මතක් කරලා එහෙම වෙන්න එපා මැසේජ් එකේ චුට්ටක් බලන්න කොහොම විස්තරේ තියෙනවද කියලා. තවල කයි වෙනාට 27යි. සෙන්දුවක් අහලා අයියෝ

0: FM 93.7 Lakhana Radio ITN
1: Daval ekai venade dehai
2: Velav obaveta gena aave
3: NLP hadahana Lankave wedima tagi dena tagi avastha wedima lutraya NLP hadahana obat adama NLP hadahada bala ganna
4: obe kotipati sihineya ada sabaveida ratri 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
5: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා
6: මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාද සුන්නද
5: මම කිරිකේ බුන්නේ අය සීනි හෙඩනේ මුකු තතපේ වැඩ කරන්නේ අයමට
6: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
4: hina very sindu hanna FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දි ටියුන් කරලා තියාගන්න
7: Evening Drive with Chamit and Charu.
8: Sama Anugrahaya.
7: Rasayenut Ihala. Gunayenut Ihala. Vijaya Tose Mishranaya.
8: Vijaya Products. Ape Rasaya. Rate Samata.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වනයක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න 0.76

FM 93.5, FM 93.7, La Khanna, Radio ITN. Overtime beats with

0: කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන්කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: දවල් එක පහු වෙලා විනාඩි 41යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ඇයට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන
1: ග්‍රෑන්පාස්සි වෛශාක්‍ය සම්බුද්ධාලෝක තොරණ සමිතිය මගින් ලෝකවාසී සියලු ජනතාවට බුද්ධාලම්බන ප්‍රතියෙන් මිතුව දිගහරිනු ලබන සමුද්‍ර වාණී ජාතක කතා වස්තුව රැගත් තොරන් රාජා මෙවර ග්‍රෑන්පාස් කොස්ගස් මන්සන්දියේ ඉදිකරනු ලබන්නේ 55 වැනි පියවරට බව සාඩම්බරයෙන් මතක් කරති. මෙම තොරන් රාජාගේ විශේෂත්වය චිත්‍රරාමු 15කට අධික සංඛ්‍යාවකින් සමන්විත අතර ප්‍රවීණ චිත්‍රශිල්පී ආනන්ද ජලත් මහතාගේ තෙලිතුඩින් මෙම චිත්‍රරාමු සියල්ල නිර්මාණය වී තිබීමක්. ඒ සියල්ලම එදා මෙදා තුරව භාවිතා කරනු ලබන ඒ රෙදි සාමාන්‍ය තීන්ත ඔය වර්ණ ගැනීම එදා කාලයේ පටන්ම පවතා ක්‍රමය අනුව සිද්ධ වෙන අතර මෙවර විදුලි බලශක්තිය පිරිමැසීමේ අරමුණින් පික්සල් ලයිට් වලින් වැඩි කොටසක් ආවරණය වන පරිදි එදා මෙදා තුර තොරන් කලාවේ විදුලි ආලෝක රටා නිර්මාණය වූ ෆ්ලෑෂර් කොට සම්ප්‍රදායට ඉඩක් සලසමින් පහතමාලයේ චිත්තරාම් එම ෆ්ලෑෂර් කොට වලින් ආලෝක දහරා වීදුන ආකාරයෙන් විදුලි කාර්මික ශිල්පියා විසින් සකස් කර ඇති අතර සම්පූර්ණ ලයිට් 70,000කට ආසන්න සංඛ්‍යාවකින් හෙබි මෙම තොරන් රාජයාගේ උසාඩි 60ක් අතර පළල අඩි 55ක් වන අතර වසර 55ක් මුළුල්ලේම ප්‍රදේශයේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ සියලුම ජන කොටස්වල එකට ඒක රාශිත්වයෙන් එදිනෙදා මහමාර්ගයේ භාවිතා කරන සුවිශාල ජනතාවකගේ ඉමහත් වූ කැපකිරීමෙන් පුරා දින 10ක් පුරුල්ලේ ප්‍රදර්ශනයේ සඳහා මෙවරත් ග්‍රෑන්ඩ්පාස් මන්සන්දියේ එළඹෙන වෙසක් පුන් පොහෝ දින මැයි මාස 30 වැනි දින පටන් ජුනි මාස 8 වැනි දින දක්වා පුරා දින 10ක කාලයක් අඛණ්ඩව ප්‍රදර්ශනයේ සඳහා සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර මේ සියල් නිර්මාණයන්ගේ සාර්ථකත්වය දැක බලා ගැනීමට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ශ්‍රී සම්බුදු සමගල සමරණවාස් මෙම තොරන් සියල්ලම නැරඹීමට මේ සියල්ල භුක්ති විඳින්නට බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව ඔබ සැමට ආරාධනා කර සිටිමින් සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මම නියඳෙනවා ග්‍රෑන්ඩ් පාස් තොරන් සමිතිය වෙනුවෙන් ඒ ලේකම් RMAT වරාගොඩ
0: ලක්කනේ විසක් සැරිසර ලක්කනේ විසක් සැරිසර.

අතර කතරේ අතරමඟ දම් අමා ආලෝකයේ වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නේ පිටියේ ධර්මපාලි විද්‍යාලයේ

0: නාකාන්ඩ රඩියෝ අයිTN සතේ දවස් වල හරියටම දවල් එක වෙනකොට
1: කුමරිය වඩින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
0: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
2: ඕල්ඩයි බීට්ස් විත් චාම්
0: හැම කාලෙටම ගැලපෙන හැම තාලෙකම සින්දු මගහැරගන්න එපා.

දවල් එක පහු වෙලා විනාඩි 46යි වෙලාව. ඕල් ටයිම් බෙට්ස් චාමිව අහගෙන ඉන්න මේ වෙලාව. අද තවස 4 වෙනකම් වෙලාව තියෙනවා. අන්තිම මොහොතේ හරි මැසේජ් එකක් දාන්න පුළුවන් නේ අපි අපේ වැඩ ටික කරගමු. එහෙමද ඉතහාගෙන ඉන්නේ? හැබැයි ඉතින් 4ට ලඟ වෙලාවන මැසේජස් කියව ගන්න වෙලාව මතී වුණා. සෝරි තමයි. ඒක නිසා කලින් මැසේජ් එකක් කියවන ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න. මම මට පුළුවන් වෙලාවට මැසේජ් එක කියන එක වෙනම වෙලාවක් නේ වෙනම කතාවක්. හරි බලමු කවුද මේ වෙනකොට මැසේජස් එවලා තියෙන්නේ කියලා. උදව් අද දවස සතුට පිරි වාසනාවන්ත සුන්දර දවසක් වේවා කියලා ජයමාම ඔයා මැසේජ් එකක් එවලා තියෙනවා. වේරක්කොඩි බේකරිය කේ ලොකු බොස් උපුල් පොඩි බොස් වර්ණ ලක්ෂ්මි මිස් චම්පා මිස් මදුශංක විහංග ගයානි ඔයාලා කොමලව එකතු කරගන්න මම ඒ පැත්තෙන්. හයි චාමි අපිවත් සින්දුවකට එකතු කරගන්න යම්ය ප්‍රොඩක්ට්ස් පොතුපිටිය වාතුවෙන් සමන්ත වගේ මැසේජ් එක තැන්ක්යූ. හයි චාමි මම ටීනා බාඳුරා කරින් වෙසක් කුඩු හදන ගමන් ඔයාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. දුව උෂිනිවත් එකතු කරගන්නවා මාව තමත කුණාද වට මතක් කරගන්න කවර ඇතිවට මාවත් මතක් කරලා තියෙනවා. කියන්න මෙහෙම දෙයක්. ඉඩක් ලැබුණොත් ආය දවසක පුරුදු තැනකදී හමු වෙමු. සිතින් විතරක් වැළඳගෙන අපි මතක එකම තනි වෙමු. යන්න කලින් ඉතින් ඩෙංගක් වැරදවාගෙම හෙනහැමු. හැකි උනෝතින් ජලිත භවයක අතර මග වෙන් නොම වෙමු. එසේම වේවා. ලස්සන පෝස්ට් එකක් ඔයාට ෂෙයා කරලා තිබුණා. හයි අක්කේ, ගොඩ දවසකින් මට අතත් වැට අත අපේ තාත්තගේ උපන්දිනය කියලා තියෙනවා. එයාට දිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා. මායි අයයි අම්මයි. මේ මැසේජ් එක කාගෙද කියලා ඉතින් මම හොයාගන්නේ කොහොමද? චතුනේ වේයන් ගොඩින් කෝ නමේවලා නෑනේ. තාතර නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් ආශිර්වාද කරනවා. හොඳ ස්තුතියි මැසේජ් එකක් එවුවටද වැඩද. චාමි අක්කා අපිටත් සෙද්දුවක් ඕන. තලවතු කොට පොල් මෝටර් කඩේ රවේන්ද්‍ර අමිල ඉන්නවා. රොයල් ටෙස්ට් එකේ හැමෝමත් එකතු කරගන්න තියෙනවා. මංගල නාසියා එයාලා එකතු කරගන්නම්. හොඳ හරි ඒ මැසේජ් එකෙන් පස්සේ සෙද්දුවක් අහන්න යන්නේ නෑ. 1:49 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: එකයි වෙනටේ 57යි වෙලාව. අපි මේ සින්දු වහගෙන ඕල් ටයිම් බෙට්ස් චෝමි අපේ දෙවනි පැය

0: FM 93.5 93.7 ලක්කඩ Radio ITN
1: වෙලාව පස්සරු දෙකයි

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාරිවසම් ප්‍රවෘති සංස්කරණයේ චන්දන මාරසිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය දුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දේශගුණ විපර්යාසම වියාලියතුන් සහ දිව්‍යන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු වුණා. එල්නිනෝ සහ ලානිනෝ තත්ත්වයන් අලියතුන් ගෙමින්ම දිව්‍යන්ගේ ජීවන රටාවට ඇති කරන බලපෑම් පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබෙනවා. ගැටලුව සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල් අධ්‍යයනයක් සිදු කර අදාළ පාර්ශ්වයන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමයි සැලැස්ම වී තිබෙන්නේ. රුසියාවේ ඩ්‍රෝන යානයක් රුමේනියාවේ මහල් නිවාසයක ගැටී තිබෙනවා. ඉන් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලැබුවා. එය දැඩි ලෙස හෙලා දකින බවයි යුරෝපා සංගම් හා නේටෝ බලධාරීන් සඳහන් කළේ. අවට ප්‍රදේශවල සිටි පුද්ගලයන් 70කට වැඩි පිරිසක් ඉවත් කිරීමට සහන කණ්ඩායම් කටයුතු කළා. දේශ සීමා ආශ්‍රිතව මීට පෙරද ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා. අවධානම් තත්ත්වය පෙළබඳව අවධානය යොමු කළ යුතු බවයි යුරෝපා බලධාරීන් පෙන්වා දුන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමයේ සියල් සිත් නිවේසන හේවා.
1: FM 93.5 FM 93.7 ලංකාණ්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: ඕනමන සතිය දෙනකල දවල් එක එද හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකපහ වෙලා විනාඩි 5යි. අපේ දවෙනි පැය පටන් ගත්තා. 0.7 0.3 0.5 0.4ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

හවස දෙකයි වෙනට නවයයි වෙලාව ඕල්ටයිම් බෙට් සෙත් චාමී අපින අපේ දෙවන පැයේ ඒකෙත් විනාඩි නවයක් ලෙෆ්ට් යා ඉතුරු විනාඩි අපි නේද ලස්සන්ට සිංදු ටිකක් අහගෙන අපේ වැට් එක පිළිවෙලට කරගෙන යමු. බාතාවන්ගෙන් තොර සෙනෙහස හා ආදරය පිරුණු සාර්ථක වූ සුබම සුබ දහවලක් කියලා දෙනවා. ආදරය ලක්කඩ අහගෙන සුපුරුදු ලෙන්ගතු කමෙන් හවස හතර වෙනකල් රැඳී ඉන්නම් ආදරෙන් කියලා සුරේකා රේනෝ මැසේජ් එකක් එවලා තියෙනවා. හතරෙන් පස්සේ තහන්න මොකද අපේ චාමේත චාව දෙන්නත් එනවා නේද? ඉවනින් ඩ්‍රයිවර් අගෙන ඒ ප්‍රෝග්‍රෑම් එක තහන්න. හයියක්ේ අද චතු අක්කගේ බර්ත්ඩේ එක යාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ කොස්මත්ෙන් මතේෂානි. චතු අක්කට මම අහගෙන දෙන්නේ. ඔයාට හැපි බර්ත්ඩේ කියන්නනේ. ඇහුවේ මම ඔයාව අහගෙන ඉන්නවද කියලා. මේ දුක් නිරෝගී වාසනාවත සුවසුබ උපන්දිනයක් වේවා. හැමදාම සතුටින් hina වෙලා ඉන්න ලැබේවා කියලා අපිට ආතරෙන් ආශිර්වාද කරනවා. අපි දෙන්න තවහනවා තනුව නම් මත අන්තරාතපුර කියලා තියෙනවා. චාමරලියනගේ දෙන්න මාදරෙන් මම මතක් කරන ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඔපෙන් ෆැෂන් එකෙන් විමරසේන දිලංක නදේශාන් රසික චරිතු පසිදු චමෝද ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර ශාති කුමාරී නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂා කම්මනි චම්රානි ඉරේෂා නයනි දෙල්පචිත්‍ර වල වැගතු කරගන්න ඕනි කරු ලිස්ට් එකක් මක් කලාවගෙන නම් ලිස්ට් එකක් තියෙනවා. හයි ශාමි අක්කා, ලබන්නා වූ වෙසක් මංගල්‍ය ඔයාටයි ලක්කඩේ වැඩ කරන හැමෝටමයි ලංකාවාසී හැමෝටමයි සුබ වෙසක් මංගල්‍යක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා මැසේජ් එකේ තියෙන්නේ. හැම කෙනාගේම හිතට සනසින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා නුවරින් ශශිනි තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. වකිනවා නුඹට රජනක්සේ ජීවත් වීමට අවශ්‍ය නම් කිරුලක් නොව හොඳ හදවතක් සොයා ගන්න. ඒක ඇත්ත ලස්සන කතාවක්. හැමෝගෙම හිත සමසන ජයමාමා thank you ආගේ කමෙන්ට් එකට තවඩෙන් ඒකත් කියනවා. සින්දුවකට අපිවත් එකතු කරගන්න ගෝනාපොල කුඹුකෙන් ගේතානි වගේ මැසේජ් එක කවුද ඉන්නේ? හස්බන්ඩ් මෙඩෙස් දුව රේඛා දිනේෂා පුතා රුචිර රුවන් සුරාජ් මුණුබුරන් ඉන්නෝ තවේෂ් රිෂිනි ජේසත් එකතු කරගන්න අපි සින්දුවක් අහමු. කියනවා මෙහෙම දෙයක්, සෙනහවකට පුළුවන් මිතු දමක් රැකගන්න, ආදරණීය වචනයකට පුළුවන් වේදනාවක් නැති කරන්න, ඇහුම්කන් දීමකට පුළුවන් බැඳීමක් රැකගන්න, හොඳ මනුස්සෙක් පුළුවන් ජීවිතයක් වෙනස් කරන්න. ජීවිතයක් උනත් වෙනස් කරන්න ඕනේ හිත නොරිදෙන විදිහට, ලස්සනට, පෙළවලට ආදරණීයව. එහෙම වෙනවා නම් ජීවිත වෙනස් වුණාට කමක් නැහැ, නැත්නම් වෙනස් නොවුනට කමක් නැහැ. හසු දෙකයි විනාඩි 12යි.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පසරු දෙකයි වෙනට 15යි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය. සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද, සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: FM 93

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ එන්.එල්.වී. දනඩ තහනිය ලොතරැයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවන මරණ 100%ක්ම වළක්වාගත හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කල්තබා රෝගය හඳුනා ගැනීම සහ විධිමත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමයි. ස්වයං ප්‍රතිකාර පිළිබඳව නොව වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳව විශ්වාසය තබන්න. ඩෙංගු රෝගය වැළඳීමට පෙර රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්න. ඔබ දන්නා තොරතුරු ඔබේ පවුලේ සාමාජිකයන් ඥාතීන් අසල්වැසියන් සමගත් පවසන්ද. ඩෙංගු මර්ධනය අප සැමගේ වකකීමකි.
1: ඩෙංගු මාරාරාතිකයි. සැබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5 FM 93.7 ලකන්න.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාකක
1: ඕවර්ටයි බීට්ස් විත් චාමි
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හවස

හවස දෙක පහු වෙලා විනාඩි 25 වෙලාව සුබ වැසක් මංගල්‍යයක් වේවා. පිළියන්දල MLA කමෙන්ටකෙන් මේ මැසේජ් එක ලලිත් සර්, සිසිල් සර්, තනෝජමිස්, මදෝ, රම්‍යාක, රෝබන්, ප්‍රසාද්, ලක්මාලි, නන්දනි, රමණි, වාසනා, රෝෂිනී සහ මැෂිනාශී ඉන්නවද සිසිට අයියා? අනුෂ්ක පිළියතරින් මැසේජ් එකක් කියලා තියෙනවා. අත ඔෆිස්ගේ නැල්ලු උණ හැදුණු නිසා ඒ උනට ලක්කඩහන එක නම් නවත්තන්න නෑ කියලා තියෙනවා. අපේ ගෞරවාදරයට ඉක්මනට සනිප වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. කියනවා අම්මා දුන්නු කිරි වලට වගේම තාත්තා හලපු දහඩියටත් කවදාවත් ණය ගෙවලා ඉවර කරන්න බෑ කියලා. ඒක ඇත්ත. ඒගොල්ලන්ට බැරි කාලයක නේද සලකන එක තමයි කරන්න තියෙන්නේ. හැමතිස්සම හොයලා බලන්න ඕන නේද? සබදහවලක් වේවාලක් හඳ අපිට ඉන්නවාගෙන ත්‍රිකුණාමලේ මේ මැසේජ් එක පුංචි බණ්ඩ සහ පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අමෝතික මැසේජස් ගොඩක් කියලා තියෙනවා. එකක් දෙකක් නෙමෙයි පහක් තියෙනවා. අපිට නම කඩල දන්සලක් කියලා තියෙනවා. පොල් ගහවලා එන්න එපා. ඉතින් ඒක කන්න. අමිල මල්ලි සුපිරි බුලත්ට දන්සලක් දෙනවා කියලා දෙන වටාරම වදින්න යන අයට. කටාර්සිට ශානික ඔෂිත පුතත් මාවාගෙන ඉන්නවා කියලා තියෙනවා. රංජි අයියත් අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ස්තුතියි අතුෂාරි වගේ මැසේජ් එකට දිගස්තර ටිකක් තියෙනවා මම කියවන්න. තැන්ක් යූ. ගුඩ් ආෆ්ටර්නූන් චාමියාකේ. කළුතරෙන් තිලින සඳ කැලුම් කොහොමද කියලා අහලා තියෙනවා. මං හොඳින්. චාමිනාගේ ඔය වහගෙන අපිට වැඩ කරන ගමන් බණ්ඩාරගම වේදාගමින් ඊයේ චම්පියක්ක උපන්දිනේ යට සුබ ප්‍රාර්ථනා කරන්න කියලා තියෙනවා. රෝහිණිය අක්කා, තෙරේසා අක්කා, කුමුදු ඔයාගේ මැසේජ් එක. චම්පියක්කා දවස එහෙට මෙහෙට උනාට කාරි නෑ සඳහා හැපි බර්ත්ඩේ ඔයාට. නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුම උපන්දිනයක් වේවා කියලා අපි ආතරෙන් ඔයාට ආශිර්වාද කරනවා. ඊට පස්සේ කුඩුමා දූවට බොසෙනෝ, සම්පත, පහන්, රේණුකා, මානෙල්, නන්දනී, නයනා, උදේශ, නිලූකා, දිලේකා වැකතු කරගන්නවා. දිලේකා දුවා පහන්ගෙනම දෙසරක් ටයිප් කරලා. දෙසරක් කියුවේ නෑ මම. මං කල්පනා වන්නේ මැසේජස් කියවන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස දෙකයි වනාට තියයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: 105 FM 93.7 La Khanda Radio ITN
1: ලෝකේ මිනිස්සුන්ට දැනෙන දරුණුතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
2: ඔව්.

0: වේමත්
1: කලාවටයි බීට්ස් විත් චාමි
0: සතේ දෙනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලඟ වෙන්නට හිතුණා
1: ඕල්ටයි බීට්ස් විත් චාමි
0: ඒක තනි කරම ඇපැය හවස දෙකයි විනාඩි 34යි වෙලාව දැන් ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල්ත නිෂ්පාදනය කරගන්න ඔයාලට ප්‍රශ්නයක් තිබුණා නම් ඩෝමා හෝම් ඔයිල් මේක ගන්න පුළුවන් කමක් තියෙනවා නම් වටිනවා නේද සිංගල් ෆේස් විදුලිය මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ ධර්තාවය පැට බෝතල් 1-2 ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් පොල් තෙල් විතරක් නෙවෙයි රටකජෝ කජෝ සූර්යකාන්ත වටක අබ කොහොඹ එඬරු මේ වගේ කෑම වර්ගවලට වගේම බෙහෙත් වර්ගවලට උමනා වෙන තෙල් නිෂ්පාදනය කරගන්න පුළුවන් කමක් තියෙනවා මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ සුදු යකඩවලින් ඒක නිසා ගෙවී යෑම අවමයි මිලවෙන්නේ රුපියල් 88,000 විස්තරයක් ඕන නම් තව වැඩිපුර දැනගන්න මෙන්න මේකේ අංකයට කෝල් එකක් ගන්න 0117 679 579 0117 679 579 ට කෝල් එකක් අරගෙන ඔයාට වැඩි විස්තර දැන කියා ගන්න පුළුවන් ඒ අතරේ මට මැසේජ් එකක් එවන්න පුළුවන් නම්බර් එක තමයි 0703 93 5 97 කියලා කියන්නේ. ලක්කඩ Facebook page එකට ගියා නම් අපේ post එකක් අදත් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාලා තිබ්බනම් මම ඊළඟ පැයදී ගැන මතක් කරන්න. ඒ අතරේ අනෝමා කාන්තිව මට post එකක් එවලා තිනා. හැබැයි ඒක video එකක් නිසා මට ඒක කියන්න ටිකක් අපහසුයි පුළුවන් නම් ඒක type කරලා එවන්න එක වටිනවා. ඔයාගේ ලස්සන මිහිරි ගීතේ හැරිම ලස්සනයි කියලා තියෙනවා. කොහොමද හුසිත හොයාගෙනනේ වතක්ෂය. හොරණ මහින්ද කුමාර වඳුරබින් ඉසුරු මදුෂාන් යමුනා චන්ද්‍රිකා ඕරලින් ඉමාෂ එකතු කරගන්න කියලා තියෙනවා ස්තුතියි මැසේජ් එකක් එව්වට අපේ ලස්සන සින්දුවක් අහමු ඊට පස්සේ චාමි අනේ කවුද පොයකොට සුමන මහත්මිය ඔයා වාතරෙන් මතක් කරමු එදවසක් දවස්වල ඔය මහමෙවුනාවට ගියා කියලා තියෙන භාවනා කරන්න ස්තුතියි මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා සමදවසක් ශාමිවාට වැඩ කරන ගමන් ලකඩ අහගෙන ඉන්නේ චින්තක කොරියාවෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියපු නිසා මම ලස්සන සින්දුවක් ලෑස්ති කරගත්තා ඊට පස්සේ හැමද ටෙක්ස්ටයිල් එකෙන් කවුද ඉන්නේ අදෝ කියලා බලමු ඉදිරිචිත අජන්ත යසරත්න සම්පත් කරුණාරත්න ජේපී යසරත්න උමේෂ් කුමාර දයාවරන් ජනක ගේනාත් ටීගාමනි කුමාර ශිමාලි ජනකි සජානි සන්ධ්‍යා කුෂානි එකතු කරගන්නෝ ස්තුතියි මැසේජ් එකක් එවුවට ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන්නේ මාදිවලින් කාත්මි ඔයාවත් එකතු කරගන්න ඊට පස්සේ ලස්සන දවසක් වේවා හයි සංජීවනි කොහොමද ටික දවසකට පස්සේ ආගේ මැසේජ් එකක් දකින්නේ මහත්තයා දමින්ද පුතාලා දෙන්නා සඳුළු සහ රිෂ්මිත ආදරෙන් මම මතක් කරනවා කියනවා එකිනෙකාට ගරු කරන තැන එකිනෙකාට වටිනාකම් දෙන තැන එකිනෙකාට කාලය වෙන් කරන තැන ආදරය හරි පරිස්සම් හැමදාම කියලා ඊට පස්සේ කියනවා හිත ඇතුලේ මවාගත චරිත සැබෑ ජීවිතයේදී මුණ ගැහෙවි කියලා හොයන්න එපා මොකද මිනිස්සු ප්‍රතිරූප නඩත්තු කරන්නේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙනකන් විතරයි මේක නම් මෙහෙමමයි කියලා හිතාගෙන අපි ඒ අය වාශ්‍රය කරන්න උත්සාහ කළාට එක්තරා තනකදී ඒගොල්ලන්ට රඟපාන එක අමතක වෙනවා එතකොට හැබෑ රූපේ පේන ගත්තාම ඔයා පුදුමයට පත් වෙනවා ඒක නිසා ඕනෝට වඩා මිනිස්සුගේ ප්‍රතිරූප වලට රැවටෙන්න යන්න එපා ඔයාට ඔයව වටිනවා හොඳේ

0: FM 93.5 FM 93.7 Lakana Radio ITN
1: හවස දෙක පහ වෙලා වෙනට 40යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
2: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්නෙලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසයේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: ITN ලක්හඬ පූජා
1: සම්බ

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: පිළියම් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකිනී

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN. Rita, why? Beat, it's a mix winner.

0: දෝර ගගේ බලනහි නහදම විපෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් ගා මෙගා පවර්
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර් යාද සුන්නද
3: මම කිරිටි බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අයමට සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
1: hina baby sindu hanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
5: evening drive with chamit and charu
1: sama anugrahaya
5: marksman samuha vyapare vithin gen wabita harina dan navanimawakin ena doma swankri wikiti miyantrika sadambara himikaru ekuwanna aduma mutanna 01176779
1: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
5: Havasa dekhaye venate 46 welawa me sinduwa kenek mataka thiyagena indala adahana denna puluwanda kiyala ahuwa bendwaye 7 bendwaye 3 93 5 93 7ට මට message එකක් යවන්න පුළුවන් හමාරේ අදෝරේ කහානේ

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: Suno na sange mal mal kiye me mare
0: kai magara ganne pa havasa dekai venade 53 welawa me davassala una kassa hembrissawa amatharawa neda dengue meningitis me roga tika thiyenu ඒවට අපි මුහුණ දෙන්න කලින් අපි ඒ අවධානම දනගෙන පරිස්සම්වෙනේක වටිනවා. ගොඩක් පිරිසක් ඉන්න තැනකට ආය යන්න හිතන් ඉන්නවනම් මාස්ක් එක දාගෙන යන්න. මොකද හරි අමාරුයි සෙම කැස්ස හැදුනාම කියලා කියන්නේ හිතන්නක ඔළුව පල්ලෙහාට නවා ගන්න බැරුව ඔළුව රැකුමක් තියනවා කියන එක. හරි අමාරුයිනේ. ඒක නිසා ලෙඩ හදාගන්න එපා වැස්සත් එක්ක පරිස්සමෙන් ඉන්න. සමදාමත් යහපත් සිතවිල්ලකින් පෙරේවා කියලා තියෙනවා සියලු හදවත්. මොර්ටු වේචාන්ත ගවර්මන්ට් එකෙන් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මේ මැසේජ් එකේ තියෙනවා. බොස්ස ජාත සෙල්වාගේ තනියාකා සුනීතාකා ඉනෝකාකා සුනේත්‍රාකා මුදිතා දීනා අපේ ගයා එකතු කරගන්න කියලා ප්‍රියා තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ස්තූතියි ඔයාට. සුබ සතියක් දැක්චා මිවාට ආසරි සම්පත් ඇදෙර මුලවගේ මැසේජ් එක. ඔබට සියල්ල අහිමි වෙන බවක් දැනෙනවා නම් මතක තියාගන්න. ගස් පවා වසරකට සැරයක් කොළ වැගිරුවද එහෙත් ඒවා විදගෙන හොඳ දවස් එනතුරු බලා සිටි. ඒක නිසා බලා සිටීම ප්‍රේමයක් කිව්වලු. සුබ දවසක් ඒ ඔයාට ජාමි. වසක් උඩු හදන ගමන් ඔයාව අහනවා කියලා තේනු. ඔයාගේ නම මොකක්ද කියලා ඉතින් මම හොයලා බලලා කියන්න ඕනේ නෝ. ප්‍රියා බණ්ඩාරගම ඉන්නේ. හස්බන්ඩ් තුෂාර ධෝනි නැතුවත් එකතු කරගන්න. ඔයාගේ පරණ මැසේජ් එකක් බලලා මම නම හොයාගත්තේ අනේ. හිතුවද මට වැඩ නෑ කියලා. ඊට පස්සේ මැසේජ් එකක් එවද්දී නම ගම බලලා එවන්න. චාමි සුබ දවසක් වේවා. ආයි බොහෝ වේවා කියලා මැසේජ් එක එවලා තියෙන්නේ බහරෙන් වලින් චන්දනකේ හන්නදී. YBCC ක්‍රීඩා සමාජයේ මනෝජ් චන්දි ඇතුළු හැමෝම එකතු කරගන්නවා කියලා තියෙනවා. ජපානෙන් පොඩිතුව දෙලිෂේ තංගලේ නාතරණේ පෙන්ද ශාමා ජෝන්වත් ආදරෙම මතක් කරන ස්තුතියි මැසේජ් එකක් කියුවට. සුබසන්ධාවක් වේවා චාමි අක්කා. මාත් ඉන්නවා හොඳද කියලා කියලා තියෙන්නේ. යටියන් තොටින් සුජීව මధుරංග ඔයා ආදරෙන් එකතු කරගන්න ස්තුතියි. ඊට පස්සේ උපන්දිනයක් තියෙනවා කියලා තියෙනවා. රත්නවිලා පවුලේ හැමෝම වෙනුවෙන් මැණික් අම්මා මැසේජ් එකක් එවලා තියෙනවා. නාගගේ ලොකු පුතාගේ කියන චම්පිකා නාගගේ ලොකු පුතාගේ 10 වෙනි උපන්දිනය අදයි කියලා තියෙනවා. ඒ වගේම ලොකු අක්කගේ දුවගේ 27 වෙනි උපන්දිනය අදයි. දුවගේ නම අසිනි දිලිකා. චුටි පුතාගේ නම සිනූරතම් මිත්. එයාලා වෙනුවෙන් සින්දුවක් ගන්න ඕනේ කියලා කියන්නේ. එදන්නටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුවසම උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් ආශිර්වාද කරන හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා කියලා. ඊට පස්සේ නිෂු ඔයා මොකද කියන්න හදන්නේ? සියල්ල හොඳින් වන විටදීත් සියල්ල නරකට වන විටදීත් මතක තියාගන්න මොහොතක් බැගින් ජීවත් වෙන්න. ඒ මොහොත පවා වෙනස් වී යනු ඇත. මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දි මොක කිව්වානේ? මොහොතක් බැගින් ජීවත් වෙන්න. ඉස්සරගෙන ලොකුවට හිතන්න එපා. හරිද? ඔයා බයෙන් ඉන්න දේ සමහර විට සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ මොහොත නාස්ති කරගන්න එපා. මේ මම යනවනේ 3 වෙනි පැයට.

0: FM 93.5 93.7 ලක්කඩ රේඩියෝ ITN
1: වෙලාව පස්සට තුනයි.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාරියව සම්ප්‍රවෘති සංස්කරණය චන්දන මාරසිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනිය ලොතරැයි රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කටුනායක ගුවන්තොටුපළ ආශ්‍රිත මාර්ග ගංවතුර ආපදාවට ලක්වීම වැළැක්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ආඩියම්බලම සාමිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගය ඇතුළු ප්‍රදේශ සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. විදෙස්ගත වීම සඳහා ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ටද ඉන් ගැටලු මතුව තිබෙනවා. එළ මාර්ග ප්‍රසංස්කරණය නොවීම සහ අනවසර ගොඩ කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවටයි හෙළි වුණේ. දකුණු ලෙබනනයේ සැකකටයුතු ස්ථාන රැසක් පිළිබඳව අවධානය යොමු කළ බව ඊශ්‍රායල් ආරක්ෂකංශ සඳහන් කළා. ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. සිද්ධියෙන් සිවිල් වැසියන් කිහිප දෙනෙකු මිය ගියා. පවතින ගැටුම් සමතේකට පත්කිරීම සඳහා දෙපාර්ශ්වයේ ආරක්ෂක ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කළේ. බෙලක ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු හතරට
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සිදුහත් උපත ගෞතම බුද්ධත්වය බුද්ධ පරිනිර්වාණය සිහිකරන මේ උතුම් වෙසක් සමගී සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකන්ද රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස තුන පහු වෙලා වෙනට නවයයි වෙලාව. බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත එයාපේ මැසේජ් නම්බර් එක. හවස හතර වෙන්න කලින් වාට වෙලාවක් තියෙනවා නම් අද නම් ගාක් බිසී ඇතිනේ. ගෙදර හිටියත් බිසී, ඔෆිස් එකේ හිටියත් බිසී. මොකද ඔෆිස් එක ඇත් නැස්සී වෙනවා නේද? වෙසක් සමරන වෙසක් උඩු හදනවා. එතකොට වෙසක් දන්සල් ලෑස්ති කරන්න තියෙනවා. සැහැන වැඩ ටිකක් යන්න තියෙනවා නේ ඒ බිසීකම අතරේ. මට කොතනින් හරි වෙලාවක් හොයාගන්න පුළුවන් වුණොතින් මට මැසේජ් එකක් එවන්න හංග ඉන්නේ කියලා. 0 7 0 3 9 3 5 3 7 අපේ මැසේජ් නම්බර් එක. මට පාද පැත්තට ගියම ලක්ෂ්මන් තමරා නිශානිය චේතනා තේජාවෝර් පුංචි පුතා බහකේ අවිෂ්ක සර්වවිරින් කෙටි ඒ සමරසිංහත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. අපේද බරටම වැසක් උඩු හදන ගමන් ඔය මං කිව්වේ පොත හැර ඉහළ හදුගල ආකෙඩියා ඔයෙන්නේ උයනෙන් හොඳේ වචන වැරදුනා. අජිත් ඔයාව එකතු කරගන්න. දුව සෑරා හංසලීත් ඉන්නවා කියලා තියෙනවා. සෑරා හංසලී වගේ නම හරිම ලස්සනයි. ඔයාව අතරින් එකතු කරගන්නවා හොඳේ. මම අදත් ඔයාව අහගෙන තමා ඉන්නේ අපේ අම්මත් එක්ක කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ඉතින් මම නම හොයන්න එපැයි. අමේෂා කාවින්දි නැගණිය, මීට පසුව ඔබ මට මැසේජ් එකක් එවන විට කරුණාකර නම සඳහන් කරන්න. නැත්තම් නම හොයන්න එපැයි. ඊට පස්සේ මොකක්ද මම දැක්කා, සන්තාන සසුම් සින්දුව දෙන්න කියලා මැසේජ් එකක් තිබුණා. ඔයාට අහන්න දෙන්න. ටෙක්ස්ට් මැසේජස් පැත්තරත් මෙහෙම අපේ හිමීටයන්. හයි අක්කේ, මම නෙට් මිදී අතුරුගිරියේ ලස්සන සින්දුවකට බොයෆ්‍රෙන්ඩ් වයි යාළුවෝ ටිකයි එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. චාමි කොහොමද ඔයාට කියලා අහලා තියෙනවා. කුරුණෑකලෙන් චම්පි මං හොඳින්. යාළුවෝ ඔක්කොමලායේ හස්බන් වයි එකතු කරගන්න කියලා තියෙනවා. තැන්ක් යූ මැසේජ් එකක් එව්වට. අපි තව සින්දුවක් අහලා හිමීට හිමීට හිමීට මේ පැත්තට එමු. 3:15

0: නායම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න පොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනේ
1: බෙතබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.

0: තිලින කිරීමේ බැතිබරදායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: FM 93.7 ලකන රේඩියෝ ITN
1: හවස 3:30 වෙලා වෙනාට 20යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6769 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන
1: ප්‍රියන්දරසි වයිසාග පූජ සමිතිය විටුලබ කුමාරයාගේ චරිත කතා අරගත් වෙසක් තොරණ මෙවරත් ප්‍රියන්දර වෙසක් කලාපයේ සමග ප්‍රදර්ශනය කරනවා. එම වෙසක් තොරණ ශ්‍රී වයිසාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරන්නේ 35 වෙනි වතාවට ප්‍රධාන සංගීතඥ පීටි හර්ෂන් මහත්මයා. ඒ වගේම මෙම තොරණ වසර 35 පුරාවට ප්‍රියන්දර නගරේ නොකඩවා ප්‍රදර්ශන වන තොරණ මෙවරත් වෙසක් කලාපයේ සමග ප්‍රියන්දර ශ්‍රී වයිසාග පූජ සමිතිය අඩි 61 උස අඩි 64 පළල බල් ප්ලස් එකමාරක් පමණ තියෙන තම දර්ශනීය තොරණක් මෙවර ප්‍රියන්දර ශ්‍රී වයිසාග පූජ සමිතිය මගින් ප්‍රදර්ශනය කරනු ලබනවා.
0: ලක්කන වෙසක් සැරිසර ලක්කන

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට ඔබේ

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Havasa tunai vinaate visse tunai. Mokade karanne? Gunga kar loku wadak inna kota kawurore langata awilla. Mokade karanne kiyala ahuwama athine kenthi yanda. Wada karana hondata pena. Oluwa gini aran wada karana kiyala pena. Ehema thiyedi kawurore langata awilla mokade karanne? Wadada kiyala ahana kota. සනීපයි නේද? හරි 0.7 0.93 5.93 4 මැසේජ් එකක් එවලනම් මං තාම මැසේජ් එක ඇයි නොකියුවේ කියලා කේන්ති ගිහිලා නම් ඉන්නේ අන්න ඔයාට තමයි මං එහෙම කිව්වේ. හරි මං එක හැම මොකද කරන්නේ කියලා අහගෙන ඉන්නේ නේද? බලන්න මෙතන වගේ මැසේජ් එක තියෙනවද කියලා. බත්තර මුල්ලේ සිට චන්දිමලියනගේ ෆොටෝග්‍රාෆි ටීම් එක ග්‍රැජුවේෂන් ෆොටෝස් එඩිට් කරන ගමන් අහගෙන ඉන්නවලු. වැඩේ නියමිට කරගෙන යන්න ඕනේ. කට්ටියගේ මූණ වෙනස් කරගන්න නැතුව නේද? ස්තුතියි මැසේජ් එකක් එව්වට. ලස්සන සින්දුවකට අපිත් ඉන්නවා අලව්වෙන් දර්ශනී කුමාරතුංග යාළුවෝ ටික ඔක්කොම ලව එකතු කරගන්න අම්මා. මේ කවුද මේ? චාමිනාංගේ හැමෝටම සුබවසක් මංගල්‍යක් වේවා. රණාලින් මේ මැසේජ් එක ක්‍රිෂාලේ රුවන් පහන්දි දුලන් සමන්තික එෂ්මික චමිල් දෙවත් එකතු කරගන්නම්. පස්සේ සින්දුවක් දුන්නට තැන්ක්යූ. නම දාන්න බැරි වුණා කියලා ප්‍රියාමටයි මැසේජ් එකක් එවලා තියෙනවා. ආ කමන්නෑ සමාව දුන්නා. අයිබෝවන් සුබ දවසක් දෙල් කෙඩහලා. කොහෙද අනේ වාගේ ගමු? ඒ ගමේ නම බලන්න මට හොයාගන්න බෑ මොකක්ද එවලා තියෙන්නේ කියලා. ඔයා අකුරික ගොඩේ එවලා තියෙනවා. ඒක මට නැවතීමේදී තක් සහ හොයාගන්න බෑ කොහෙද හරියට කියලා. බොරුවක් කියනට වඩා නොකිය ඉන්න හොඳයිනේ. හයි කොහොමද චාමි? මම රත්මලා නෙන්නදී. ගොඩක් දවසකින් මැසේජ් එකක් එව්වට හැමදාම මහන් ඉන්නවා කියලා තිම්පට මට සැකයි. මැසේජ් එකක් එව්වද? මහත්තයා චමිල මගේ බබාලා දෙන්න පාලා තාලා කොහොමද අගෙන දෙන්නේ? අම්මා සෝම අයියා බබා ලිෂුව මල්ලි බබා ලිත්ත එකතු කරගන්න කියලා තියෙනවා. මම ආදරෙන් මතක් කරනවා හැමෝම ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඊට පස්සේ මේ කවුද? අමීෂා මැසේජ් එකක් එවලා තියෙන්නේ. සුරන් නානචි තාතා තාදරෙන් මතක් කරන්න කියලා තියෙනවා. අපි සින්දුවක් අහමු. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? ටෙක්ස්ට් මැසේජස් පැත්තට මං ආයාව. මටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා. තමරා කුමාරි සේරුහවලින් කෙරිය සමර සිංහ සමග යාළු ඔක්කොමල වැකතු කරගන්න කියලා තියෙනවා. මහත්තයාගේ නම සුදත් චන්දන. අද බර්ත්ඩේක කියලා තිබුණා. චතුමට මැසේජ් එකක් එවලා තිබුණා දීප මහත්මිය. සුදත් චන්දන. ඒක නෑ නම කිව්වේ නෑ තාත්තගේ බර්ත්ඩේක කියලා විතරයි කිව්වේ. හැපි බර්ත්ඩේ සුදත් මහත්මයා. මලන වයිෆ් නේද? වයිෆ් ඔයා වෙනින් පෙනී සිටියා. ඔලා ඔක්කොමල එකතු කරගන්නවා වේයන්කනේ. ස්තුතියි මැසේජ් එකක් එව්වට. ඉතුරු මැසේජස් ටික පසුවට බලාපොරොත්තු වන්න. කියන්නේ නෑ කියලා කිව්වේ නෑ. කියනවා. අහගෙන ඉන්න ඕනේ. ඉවසීම ප්‍රගුණ කරන්න ඕනේ. 3:27

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස තුනයි වෙනා දේ තිස් තුනයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලී.
4: ලුකයා මාර වෙඩෙනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස්
4: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
1: හිනා වෙවි සින්දු අහන්න FM 93.5, FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
0: Evening Drive with Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සෙක්ව තෝරගන්න

0: ගැන ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

හවස 3යි වෙනාඩේ 36යි වෙලාව. මං ආවලාකඩ Facebook page එක පැත්තට අපේ අද post එකක් තිබුණානේ. ඒකට ලැගේ අදාළ comment stop වල බලන්න බෑම. මාපලගම PLJ අත දවස සුබම සුබ වේවා කියලා comment එකක් දාලා තියෙනවා. සුබ වෙන්න ඕනේ ඔයාට. තරුෂි බස්නායක මමත් ඉන්නවා චාමි මණිකේ කියලා තියෙනවා. Thank you. කමරු පිටියේ මාලාවන්‍ය ආරච්චි ලස්සන කවියක් මට කියලා තියෙනවා. Thank you. ආසිරි සම්පත. එක හතර හමුවන අවසන් දවස අද නොවේ, බලාපොරොත්තු වන්න. විශ්ව විහග චාමි අදත් අපි අහනවා කටුනායක චෙෆ් එකෙන්. අතල බන්ධාර සුබදාසක් චාමි ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා දෙනවා කෑගල්ලෙන්. දහරා බලත් සිංහලෙන් ලස්සන හින්දි සින්දුවක් අහන්න ඕනේ කිව්වට මම සිංහල සින්දුවක් ලෑස්ති කරවාට. මොකද හින්දි සින්දුවක් කලින් අහපු නිසා. ප්‍රේමසිරි බංගමුවගේ, හරි නේද? පොතු හැරින් එකතු කරගන්න. සුමන මහත්මියා thank you. පැට්‍රික් මහත්මයා අපිත් ඉන්නවා හලාවතින් කියලා තියෙනවා. තිලින සඳ කැලුම් හයි කොහොමද, කුසුම් හයි කොහොමද කියලා හලා තියෙනවා. මං හොඳින්. නිලංක තුෂාර පින්න පොලක ස්තුතියි වගේ කමෙන්ට් එකට. නිලන්ත කුමාරෝ ඉන්නේ ඔහන තිස්සපුරේන දුව ඉසුරි ශානිකා බිරිඳ සුමිත්‍රවත් එකතු කරගන්න ඕනේ. අසංග ෆනාන්ඩ thank you. මමත් ඉන්නවා ඔන්න දරණේකලෙන් කියලා ශාන්ත කුමාර තමයි මට ඒ මැසේජ් එක කමෙන්ට් එක දාලා තියෙන්නේ. thank you ඔයාලට. සරන්දේ චන්ද්‍රිකා අබේසිංහ, සජීව ක්‍රිෂාන්ත, මහින්ද කුමාර, නිශාන්ත වික්‍රමසිංහ, දුලීප් සමරසිංහ, ෂනායා, ජනක සපුන් වලව ආදරෙන් මම මතක් කරනවා. thank you comment සම්මත ලයික් කරාට චාකලාට ස්තුතියි. ඊට පස්සේ ආයි මම කොහෙට දන්නවද යන්නේ? text message එක බලන්න බලමු. පරිස්සමෙන් සතුටින් ඉන්න කියලා තුමි මල්වත්ත, හරි නේද? ඔයාව එකතු කරගන්න ස්තුතියි message එකට. නුවරින් සංජීව අපි සිද්දුවක් අහමු. ඔයාටත් සිද්දුවක් අහන්න දෙන්න ඕනේ. සුබ දවසක් ඔයාට. අපිවත් එකතු කරගන්න අලෝබ ගලතරෙන් ගීතික නන්දන ගානාත් මින්තෝදී සශිරිව මතක් කරන්න කියලා තිබෙන මැසේජ් එකේ ලස්සම ලස්සන සිද්දුවක් අහමු. අලෝබ කැකුලාවල රත්නා කහඳව, සුනිලා ජයංගනේ ස්වර්ණිව එකතු කරගන්න කියලා තියෙනවා. සුබ සන්ධ්‍යාවක් ඔබට දසනායක මාතලෙන්. අපි ලස්සන සිද්දුවක් අහමු. ඊට පස්සේ ගුණසිරි කෝල් හවුස් එක උපාලි අලව්වෙන් පත්මිනී මිස් උදයකුමාරස අතුල නේද, සමන්, සමිතා, නෙලන්ති, වසන්ති ඇතුළු ලක්කඩහන ඔක්කොමලා එකතු කරගෙන අපි දුමාරේ සින්දු වාදයක්. තාම මැසේජ් එකක් එවන්න පුළුවන්ද කියලා හිතුවනම් මට ටක්කලයක දැනුණනේ. 0.7 0.3 0.5 0.4 මැසේජ් එකක් එවන්න ඉතින්.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: හවස 9:42යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: සිනාසෙන්නට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේතන

පතක සැහැල්ලවෙන් එන්න ජේවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස්වන දවල් එක එද හතර වෙනකන්.

හවස 3 වෙනාටේ 44 වෙලාව. හයි චාමි, ඔයාට කොහොමද ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා කෑකල්ලෙන් හර්ෂිකා ඔහමට මැසේජ් එකක් යවුවද? එහෙනම් ගෙදර කටට දෙන්න කියන්නේ ඔයගොල්ලගේ නම් ටිකක් කියන්න යන්නේ. මහත්තයා අනුර, පුතා ඩිනෝල්, දුව යහා, ලේ චූටි, දුව යතුලි අහගෙනද හිටියේ. අම්මමට මැසේජ් එකක් යවලා තිබුණා. හරි, අපි ලස්සන සින්දුවක් අහමු. ඊට පස්සේ මේ ඉන්නේ නැති මමත් හැමදාම අහන ඔයාව කියලා මට මැසේජ් එකක් යවලා තියෙනවා. හරි ලස්සනයි, ස්තුතියි මැසේජ් එකක් යවුවට. හයි හයි, මගේ පවුලේ අයයි මගේ යාළුවෝයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දරණියගල පල්ලෙපාගෙන් වචිත හැෂානෝ මට මැසේජ් එකක් එවුවානේ. ස්තුතියි. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මේ යහන්නේ කවුද කියලා බලන්න හදන්නේ. ජයකලනේ, උපාලි, චිත්‍රාණි, මාධව, කසුන් ඇතුළු ලකඩාන හැමෝම එකතු කරගන්න. හැඳුම්බර ඇගේ හඬ දසවනට ඇහෙනවා. සිත රිදුනද කියලා මගේ සිත අහනවා. රිදුණු සිත සනසන්න මේ කවිය ලියනවා. හැමදාම ඒ හඬට මම ආදරෙයි කියනවා. ඒකේ ලස්සන චන්දි මහවත්ත පස්යාලගුවා මටද කිව්වේ මං අඬලා වගේ දැහන්නේ වාට. මට පොඩ්ඩක් ඔළුව රිදෙනවා. ඔයාට විතරයි එක තේරුනේ. බලන්න ඉතින් ඒ ආදරේ අස්සහමන් වදින්න එපා.

හවස 3:48 වෙලාව මං ආයෙමත් තකානියක් ආවෙයි කියලා දන්නවද? මේ දුවගේ ආදරය දැකලා මර නෑවෙත් බැරි වුණා. අනුරාධපුරේ අමීෂා තාත්තට එන්න කියන්න. අමීෂා කාවේදිනේද වගේ නම මට මතක විදිහට. අද තාත්තගේ බර්ත්ඩේ එක කියලා මගෙන් සින්දුවක් කිල්ලුවා යා. හරිද? ඒ සින්දුව මං ඊ ප්ලේ කළා. ඒක නිසා මට අත දෙන්න විදිහක් නැහැ කියලා මං කිව්වා. මේ දුව සැලුණද නැහැ. මේ දුව මට වෙන සින්දුවක් කිව්වා. තාත්තා කැමති මේ සින්දුව හැරන් අහන්න දෙන්නක් කියලා කිව්වා. ඇත්තටම හරිම වාසනාවන්තයි. තාත්තගේ නම සුරන් කියලා තියෙනවා. තාතර නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නයි ඕනේ අමීෂට. සොරන් නානජිත මහත්මයා, ඔයාට ගොඩාක් ආදර දුවෙක් ඉන්නවා කියන එකම වාසනාවක් නේද? මේ සින්දුව තමයි දුව ඔයා වෙනුවෙන් තෝරගන්න කියලා මට කිව්වේ. හැමදාම ආදරෙන් ඉන්න ඕනේ නේද? දුවෙක්ට තාත්තෙක් කියන්නේ ඉතින් ලෝකයක්නේ. එහෙම එකේ දෙතුන් සරයක් සින්දු ඉල්ලලා තාත්තා වෙනුවෙන් අහන්න දෙන්න කියලා කිව්වම මං කොහොමද එහෙම නොදී ඉන්නේ? තාත්තර දීර්ඝාෂ වේවා.

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 55 වෙලාව යන්න වෙලාව හොඳටම ළඟ හොටෙල් ස්ට්‍රයිස් එකෙන් අපිට ආවහගෙන වැඩ කරන ගමන් කියලා මැසේජ් එකක් එවලා තිනුම් බොස් සම්දීප බාබු අයියා සුදුවැන්ටි ඉන්නවා කියලා තිනුම් ශාන් thank you message එකක් එවුවට විශ්වාසවෙලෙන් ආලව එකතු කරගන්න අපිත් අහගෙන ඉන්නේ බණ්ඩාරගම උමා ගාමට්ටකේ නේ ස්තුතියි මැසේජ් එකක් එවුවට ඊට පස්සේ රත්නවිලා පවුලේ කට්ටියට මම මේ මැසේජ් එක කිව්වා සහ විශ් කරා මණිකම්මා. ඔබට මැසේජ් එකක් එවුවා නේද? ඊට පස්සේ මේ කවුද ඉන්නේ කියලා බලමු. කාරේ නෑ සඳ වැසක් සඳහෙන් බල්ලා දවස් දෙකකින් එන්න කොහොම කියලා තියනවා. අන්න එහෙමයිනේ. ස්තුතියි මැසේජ් එකක් එවුවට. ඊට පස්සේ අපිටත් යන්න කලින් සින්දුවක් දෙනවද කියලා තියනවා. නහර, thank you. එහෙමනම් හෙට වැසක් තියෙන හිතේ සියලුම සන්තාපයන් නිවෙලා හිත සනසේවා කියලා මං ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැම දෙයක්ම සුභවාදීව දකින්න පුළුවන් හිතක් ඔබට ඇති වේවා. හැම දෙයක්ම දරා ගන්න පුළුවන් ශක්තිමත් හිතක් ඔබට ඇති වේවා. අපි අපව සඳට මුණ ගැහෙනවා. පරිස්සමෙන් ඉන්න. ස්තුතියි මට මැසේජ් කළාට මාව අහන් හිටියට. ගිහින් එන්න. මම චාමිකා මනෝජිනී. සුබ දවසක්.

0: ඕනෙද? ආදරේ බෙදා ගන්න ඕනෙම නම් සතිය දෙකකට දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාම් ජාම්.

0: FM 93.5 93.7 ලක්කඩ Radio ITN
1: වෙලාව පස්සරු හතරයි.

0: තහයෝලීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මෙරට ඩිජිටල් පරිවර්තනය සහ කෘතිම බුද්ධිය ඇතුළු අංශවල දේපාර්ශ්වික සහයෝගීතාව ගිරනන්වා ගැනීමේ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර තාක්ෂණික සමුළුවට සමගාමීව. ඊට එකෝනියෝ චමාතේ රංග වීරරත්න මහතා ජ්‍යෙෂ්ඨ රාජතාන්ත්‍රිකයන් සහ තාක්ෂණික ශේෂ්ත්‍රයේ විද්වතුන් ඇතුළු කණ්ඩායම් සමග සාකච්ඡා කළා. සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්න මහතා ඇතුළු එරට අමාත්‍යවරුන් සමගද නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් හමාරු කරගෙන ඇති බවයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ. ගාසා තීරයේ කාන්යුනි සාශ්‍රිත කලාපයට ඊශ්‍රායල් ප්‍රහාරයක් එල්ල වුණා. ඉන් පුද්ගලයන් 3 දෙනෙක් මිය ගොස් තිබෙනවා. තවත් 5 දෙනෙක් තුවාල ලැබුවා. ඊශ්‍රායල් ඩ්‍රෝනයා අනායම ප්‍රදේශයට පතිත වී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. උතුරු කලාපයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් 5 දිනක තුවාල ලබා තිබෙනවා. ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර හේතුවෙන් සිවිල් ජනජීවිතයට දැඩි බලපෑම් එල්ලව ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.

0: අද තොන්න හවස අපි ඉවිනින් ඩ්‍රයිව් පටන් ගන්නවා. මේ වැඩේ තියෙන්නේ අද ටිකක්
1: කාර්ය බහුලයි.
0: කට්ටිය ගෙදර දුවන්න බලාගෙන හෙට වෙසක් අනිද්දත් වෙසක් එක කට්ටිය ගොඩක් අද හැන්දෑව කියන්නේ කලබලයට කට්ටිය ගෙදර යන්න ලෑස්ති වෙන වෙලාව
1: ටිකක් හරි කලින් පැන ගන්න.
0: ඔව් අර සෙනසුරාදාත් සමහර අය වැඩ කරානේ සමහර සතිවල. හැබැයි හෙට වෙසක් පොයෙත් ඉතින් සෙනසුරාද වැඩ කරන්න කවුරුත් කියන්නේ
1: නැහැනේ.
0: ඒ නිසා ඉතින් අද ගොඩක් සෙනගක් පාරවල් වලට එකතු වෙවි. කෝච්චි වල එතකොට බස් වල සෑහෙන සෙනගක්
1: පාරවල් වල පෞද්ගලික වාහන හැම යනකොට.
0: ඔව් ඒ නිසා ඉතින් පොඩ්ඩක් පරිස්සමෙන් යන්න පාර යනකොට නේද පාර යනකොට සහ බස් රථවල ගමන් කරන අයනේ වගේම දුම්රිය ගමන් කරන අයටත් විශේෂයෙන්ම කියන්න ඕන දැන් අද ගොඩක් සෙනගක් ඉන්න නිසා ගම් රට බලා යන කට්ටිය නේද අවුරුද්ද වගේනේ ඉතින් මේ වෙසක්
1: කියන්නේ දවස් දෙකක්ම තියෙනවා
0: නිවාඩුවත් එක්ක ගෙදර යන්න ඉතින් පුළුවන් නම් වඩා කලින් යන්න බොස්ට කතා කරලා එහෙම යන්න පුළුවන් නම් යන්න දැන් ඉතින් 4:10 කියන්නේ ඉතින් දැන් කොහොමත් කලින් තමයි
1: තව චුට්ටක් කියලා
0: පොඩක් බැලන්ස් කරගන්න පුළුවන්ද බලන්න ඉතින් කොමුණත් කොහොම ගියත් අද පාර යනකොට ටිකක් පරිස්සමෙන් වාහන වැඩි සෙනග වැඩි නේද
1: ඔෆ් වෙලා යන වෙලාවරුණත් කමක් නැහැ පරිස්සමෙන් යන්න යනකොට
0: පරිස්සමෙන් යන්න යන ගමන් අපිව තහගෙන යන්න FM 93.5 FM 93.7 මීටර වෙනස් නොකර කන ළඟින්ම තියාගෙන
1: අපි පැතර මැසේජ් එකක් දාන්න තරු කොලයක්ව තියෙනවා WhatsApp එකට 0705 93.5 93.7 0705 93.5 93.7 වාගේ WhatsApp message එක මේ පැතරේ වන්න

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
3: අගසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත.

0: මේ සමහර අඳුංගුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම අඳුංගුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම අඳුංගුර අම්රිතා.
3: ITN ලක්හඬ පූජා
4: සම්බුත්

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

සැමරීමේදී පන්සල් භූමිය තුල ප්ලාස්ටික් පොලිතීන් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.

0: හවස 4:21 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව වෙසක් මංගල්‍ය වෙනුවෙන් සියල්ලම රටම පෙළ ගැසෙන වෙලාවක්. ඉතින් විශේෂයෙන්ම ITN පූජා වෙසක් කලාපය මෙවර පිළියන්දල කේන්ද්‍ර කරගනිමින් පිළියන්දල නගර සභාවේ කැස්බෑව නගර සභාව වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය අතර සියල්ල එකතු කරගෙන බොහොම ලස්සන සුන්දර වෙසක් කලාපයක් ඔබට බැති සිතින් තිලන කරන්න ස්වාධීන උපාලි මහත්චාලේ මෙවර කටයුතු කරන විශේෂම දන්සැල් තොරණ පහන් කූඩු තවුණාද
1: තොරණ
0: කිව්වා තොරණ කිව්වා වෙන
1: වෙන
0: එකක් කියන්න
1: දන්සල මමනේ කියන්නේ හැමදාම දන්සල මමනේ කියන්නේ
0: නැතිකි සඳහර්ෂණ තියෙනවා එතකොට තවත් වෙසක් නිර්මාණ රාශියකින් හැඩවන වෙසක් කලාපයක් විදිහට පිළියන්දල මෙවර පූජා වෙසක් කලාපෙන් අපි එකතු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
1: ඉතින් ඔන්න ඔයාලට පුළුවන්කම තියෙනවා හෙට දවසේ ඉඳලා ජුනි 3 වෙනකන් තියෙනවා. අන්න යන්න පුළුවන් ඔයාලට වෙසක් බලන්න නම් පිළියන්දලට.
0: එවගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕන ඔබ අරගෙන යන දේවල් නැත්නම් විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික් මේ වගේ දේවල් මේ පරිසරයේ එකතු කරලා නිකන් වෙසක් බලන්න ගිහිල්ලා එතන ආයිමත්
1: පසු වෙසක් පෙන්වන්න එපා.
0: ඔව් අනිත් මිනිස්සෙක්ට ආයි යන්න බැරි වෙන වෙසක් කලාපයක් බවට පත් කරන්න එපා කියන ඉල්ලීම අපි විශේෂයෙන්ම කරනවා. ඉතින් පොලිතින් ප්ලාස්ටික් වලින් තොර වෙසක් මංගල්‍යයක් කියන එක තේමාවක් වෙලා තියෙනවා.
1: දැන් හැම වෙලේම ඒක ඔබට මතක් කරනවා.
0: ඒ නිසා ඔව් එනිසාම යනකොට මේ ගමන බොහොම බැති සිතින් යනවා වගේම පරිසරය ගැනත්
1: හිතන්න
0: බැති සිතින් හිතන්න
1: බැති සිතින් එන්න
0: බැති සිතින් ඇවිල්ලා වැඳ පුදාගෙන මේ දේවල් දැක බලාගෙන යන්න පුළුවන්කම තියෙනවා. 4:23 වෙනකොට ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවට මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන පිළිබඳව ගෙදර කෑම වේල රසගන්වන වාගේ කෑම වේලට හොඳම දේවල් එකතු කරගන්න ඔයාලට කියලා දෙන්නේ විජේ නිෂ්පාදන.
1: ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා කෑම ටික රස කරගන්න විජේ කුළු බඩු එකතු කරගන්න විජේ නූඩල්ස් විජේ ඉන්දියාපෙපිටි මේ දෙවලුත් වාර එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විජේ කියලා කිව්වහම අපිට මතක් වෙන්නේ තත්වේ වගේම ගුණාත්මක වයින් උසස් නියම ප්‍රමිතියට හදන නිෂ්පාදන. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ රසයේ රටේ සම්පත බෙදෙන විජේ නිෂ්පාදන ළඟම තියෙන
0: අවුරුදු 57ක් මිනිස්සෙක් බලා ගන්නවා කියන්නේ ඒක සෑහෙන්න ලොකු වැඩක්නේ. පරිස්සමට බලා ගන්නවා කියන්නේ ලෙඩක් දුකක් හැදෙන්න දෙන්නේ නැතුව මිනිස්සෙක්ව බලා ගන්නවා කියන්නේ ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. අවුරුදු 57ක් පොඩි කාලයක් නෙමෙයි. අන්න ඒ විදිහට අපිව බලාගත්ත අපිව නිරෝගීව තියන්න මහන්සි වුණු නිෂ්පාදන පෙරක් ඔබට හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකා ආයුර්වේද නිෂ්පාදන සමාගම.
1: ඔව් ඉතින් ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ගැන තවදුරටත් කියනකොට ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලයකගේ හා තත්ත්ව පාලන අංශයේ අධීක්ෂණයේ යටතේ ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන ඔන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායක කරමින් ශ්‍රී ලාංකේය ජනතාවගේ නිරෝගීකම ආරක්ෂා කරමින් සෞඛ්‍ය තත්ත්වයන් අල්ලාලීම සිදු කරනවා. ඉතින් අපි විශ්වාසෙන් අපිට ලෙඩක් හැදුනහම මොකක් හරි කරදරයක් වුණහම ලෙඩක් දුකක් හැදුනහම අපි විශ්වාස කරන තැනක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ
0: සංස්ථාව. වාසනාව උරගා බලන්න අද සම්පත මහජන සම්පත ලොතරැයියක් අරගන්න ඔබේ වාසනාව මේ මොහොතේ සමහර විට ළඟා වෙමින් තියෙන වෙලාව වෙන්න පුළුවන්. ඔය ළඟට එන ලොතරැයි විකුණන කෙනාගෙන් කාගෙන් හරි ඒ අලෙවි කරන්න එන කෙනාගෙන් ටිකට් එකක් ගන්න නැතුව මගහැරලා යනවා නම් සමහර විට ඔය යන්නේ වාසනාවට පයින් ගහලා වෙන්නේ නැති. ඒ නිසා අරගන්න ටිකට් එකක් මහජන සම්පත ලොතරැයිය.
1: ඉතින් ආද පලංගම දින සුපුරුදු විදිහටම කෝටි 2 සුපුරු තෑග 125 ප්‍රථම තෑග වගේම ලක්ෂයේ තෑග සමගින් අනිකුත් සසු තෑග හැම එකක්ම දිනා ගන්න එකට කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් රුපියල් 40ක් වියදම් කළා මහජන සම්පත ලොතරැයිය මිලදී ගන්න.

රටට වග කියන රේඩියෝ රීදා වයි බී එකට මික්ස් වෙන

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග්ය ලක්ෂ 20 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
3: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනයේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලය.
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: හවස 4 විනාඩි 39යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.

0: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
1: FM 93.5 FM 93.7 ලකඩ රේඩියෝ ITN

0: හතරයි විනාඩි 40යි වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව ආඩ සිඳුව කහන මැසේජ් එකක් එවන්න කියලා අපි කිව්වා. කවුද වෙලා තියෙන මැසේජ් කියලා අපි කියන්න දැන් දැසි.
1: චින්තක වෙලා තියෙන ඔබට මැසේජ් එකක් කොරියාවෙන් දැන් තමයි හැමදාමත් වගේ අපි වහගෙන ඉන්නවා කියලා චින්තක දාලා තියෙනවා. අන්න ස්තුති. ඔයාව එකතු කරගන්න ඔබ වෙලාවෙ ලස්සන සිඳුවකට. ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් කියලා වෙලා තියෙන සම්පත් ෆැෂන් එකේ කට්ටිය තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ සිඳුවකට එකතු කරගන්න කියලා කියනවා. බොස් සම්පත්, එතකොට පහන්, රේණුකා, මානෙල්, නන්දනී, නයනා, උදේෂි, නිලුකා මේ හැමෝම එවලා තියෙනවා මට මැසේජ් එකක්. දිලක තමයි දාලා තිනවා. ආවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට මැසේජ් එකක් එවලා තියෙනවා රුවන්. ආවත් එකතු කරගන්න මේ වෙලාවේ. ඊට පස්සේ අබ්බා සින්දුකට එකතු කරගන්න කියලා උහන තිස්සපුරෙන් නිලන්ත. ඊට පස්සේ දුව ඉසුරි, වයිෆ් සුමිත් රමේකාටිය එකතු කරගන්න කියලා කියනවා. හරි, ඕකේ. ඊට පස්සේ රුකාන්තගේ සින්දුවක් දෙන්න කියලා කියනවා. අපි බරටම වෙසක් කුරු හදන ගමන් එන්න කියලා පොතු හැරි ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අජිත්, දුව සයාරා, හන්සලි තින්නවා කියලා තියෙනවා. ඔක්කොම එකතු කරගන්න. ඊට පස්සේ මේ පොල්ගහවල තුෂාරය සමග රංජි එකතු කරගන්න කියලා තියෙනවා. සුරේකා රේණු සමග සාගර අයිය එක්ක ධෝනි හසදරා මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා.
0: එවගේම වසන්තා මැසේජ් කරලා තියෙනවා සිඳුව කහන එකතු කරගන්න ගම්පහ ඉඳලා. වගේම මාමණැලි තිලිනි මැසේජ් කරනවා සිඳුවකට එකතු වෙනවා කියලා. උදාර සම්පත්, එවගේම ශිරෝමා ඇතුළු කට්ටියම එකතු වෙනවා කියලා තියෙනවා. සිඳුව කහන්න ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ කියලා පිළියන්දලින් තමයි මැසේජ් කරලා තියෙන්නේ. ඉතින් පිළියන්දලින කට්ටිය හෙට තමයි දවස පූජා වෙසක් කලාපය දැක බලා ගන්න සදහසි පෙරදරිව පවුල හැමෝමත් එක්ක ඔයාලට එන්න පුළුවන් මේ වෙසක් කලාපයට. දන්සල් වගේම තොරණ, පහන් කූඩු ඇතුළු මැතිගිසරණේ ඇතුළු බොහෝ දේවල් ඔබට වෙසගේ ආශිර්වාදයත් එක්ක විඳ ගන්න ඉඩ කඩ තිබෙනවා මේ වෙසක් කලාපය දැක බලා ගන්නවා. උතින් පිළියන්දල පුරවරයට ඒ අතරේ විශේෂයෙන්ම දැන් මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා චාරු. මේ දවස්වල දැන් ඔය දැන් හෙට අනිද්දා දවස් දෙකේ විශේෂයෙන්ම වෙසක් බලන්න යනකොට අපි යනවනේ වාහන වලින්. වාහන වලින් ගියාට පස්සේ අපි සමහර වෙලාවට කොතන හරි වාහන දාලා යනවා. දාලා ඊට පස්සේ පෙරහැර මොනවා තොරණ බලන්න හරි එහෙම නැත්නම් දන්සලි පොලිමට යන්න හරි
1: ටිකක් දුරින් නවත්ත යන්නේ.
0: ටිකක් දුරින් නවත්තල යන වෙලාවල් තියෙනවා. හැබැයි ඔය නවත්තල යන තන කොච්චර විශ්වාසවන්තද, කොච්චර ඔබේ වාහනයට ආරක්ෂාවක් තියෙනවද කියන සම්බන්ධව ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙනවා මේ වෙසක් කාලේ. ඒ නිසා පව් වැඩ කරන්නේ, අපි හොරකම් කරන්නේ එහෙම කියලා කවුරු හරි හිතනවා නම් එහෙම හිතන් නැති පිරිසකුත් ඉන්නවා කියලා චුට්ටක් මතක තියාගන්න. මොකද මේක මේ හොරකම කියන එකට පුරුදු වෙච්ච, එහෙම නැත්නම් ඒ වගේ දේවල් තමන්ගේ නිකන් අර වෘතිය මට්ටමින් කරන අය
1: ඉන්නවනේ.
0: එහෙම අය එක්ක වෙසක්ද පොසොන්ද අදාළ නැත.
1: ඔයා කොයි තරම් විශ්වාසවන්ත තැනක නවත්තලා තිබුණත් සමහර වෙලාවට එහෙම
0: අහුවෙන්න පුළුවන්. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් වඩාත් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම දැන් ඔය ත්‍රී වීලර් වල, එතකොට බයික් වල බැටරි ගලවන්න මම දැක මේ ෆේස්බුක් එකේ දාලා තියෙන පෝස්ට් එකක්. හරිද? ඒකේ කියලා තිබුණු විදියට විශේෂයෙන්ම පොලිසියෙන් ගැන කියලා තිබුණා. ඔවුන් කියනවා මේ බැටරි ෂොප් එකක ඇඳගත්ත ටී, කියන්නේ බැටරි ෂොප් එකක වැඩ කරන කෙනෙක් විදියට ඇඳගත්ත ටී ෂර්ට් එකක්, බැටරි කඩේක නම සඳහන් වන ටී ෂර්ට් එකක් ඇඳගෙන සමහර වෙලාවට ඇවිල්ලා මේ ඔයාගේ නවත්තලන බයික් එකේ බැටරිය හරි ත්‍රී වීලර් එකේ බැටරිය හරි ගලවගෙන යන්න පුළුවන්. චෙක් කරනවා වගේ වෙන්න පුළුවන්. එතකොට අවට වටපිටාවේ කවුරු හරි දැක්කත් හිතන්නේ සමහර වෙලාවට
1: මේ හදනව වෙන්න පුළුවන්,
0: මේ බැටරි කඩේක නමක්
1: තියෙනවා.
0: ඉතින් මෙයා මේ හදනව වෙන්න පුළුවන්. ඒ නිසා මොකක් හරි කරදරයක් වෙලා වෙන්න පුළුවන්. ඒ නිසා මේක මේ හොරකමක් කියලා හිතන්නේ. හැබැයි මේ තරම් සූක්ෂම විදියට මේ වගේ දේවල් වෙනවා මේ සමාජය ඇතුළෙම.
1: මේ නිසා පරිස්සම් වෙන්න, දෙපාරක් තුන්පාරක් හිතන්න.
0: සහ තමහර වෙලාවට මේ පහුගිය දවස්වල තවත් සිදුවීමක් වෙලා තිබුණා. තාත්තයි පුතයි කාර් එකේ යනවා. කාර් එකේ ගිහිල්ලා ඊට පස්සේ තාත්තා කඩේකට පොඩ්ඩක් යනවා ගොඩ වෙන්න. බඩු ටිකක් ගේන්න. හරිද? ගිහිල්ලා එන ටිකට දරුවා විතරයි ඉන්නේ කාර් එකේ. හරිද? මේ ළමයා ගොඩක් පොඩි ළමෙක්.
1: හරි.
0: එතන කාර් එකට එනවා නන්නාඳුරන පුද්ගලෙක්. ඇවිල්ලා හොඳට පස්සෙන් සමහර වෙලාවට කාඩ් එකකින් ATM එකකින් සල්ලි ගන්නව බලන් ඉඳලා වෙන්න පුළුවන්. මේ කොමාරි හොඳ ෆලෝ එකක් දීලා එන මේ හොරා, නැත්තම් මේ හොරකම කරන්න එන පුද්ගලයා අර ළමයා ළඟට ඇවිල්ලා තාත්තා කඩේට ගියාට පස්සේ තර්ජනයක් මුකුත් නැහැ.
1: ඔය ළමයා දන්නේ නැහැ චූටිනේ.
0: හරිම හිතවත් විදියට තාත්තා පර්ස් එක අරන් එන්න කිව්වා.
1: තාත්තගේ යාළුවෙක් ඉදිරියට කතා කරනවා.
0: තාත්තා පර්ස් එක අරන් එන්න කිව්වා. කාර් එකේ පර්ස් එක තියලා ගින් තියන්නේ. කොමාරි ඒ වෙලාවේ තාත්ත පර්ස් එක අරන් ඉන්න කිව්වා කියලා. පර්ස් එක දෙනවා ළමයා. ලොකු මුදලක් එක්ක තියෙන පර්ස් එක හොරෙක්ගේ අතටපත් වෙනවා නොසලකිලිමත්කම නිසා. ඉතින් දරුවෙක් වාහනයක තියලා යනවනම් ඒ වෙලාවට කවුරු හරි වැඩිහිටියෙක් එක්ක තියලා යන්න. කුංචි දරුවෙක්ව එහෙම තනි කරලා යන්න එපා. මේ සමාජය ඇතුලේ වෙන සමහර සිදුවීම් අපිට
1: හිතා ගන්නත් බෑ.
0: විශ්වාස කරන්නවත් බෑ. මෙහෙම දෙයක් කරයිද කියලාවත් හිතන්න බැරි දේවල්.
1: මෙහෙම දේවලුත් වෙනවද කියලා හිතන්න බැරි දේවල්.
0: මේ සමාජය ඇතුලේ සිද්ධ වෙනවා. ඒ නිසා හරි පරිස්සමෙන් වැඩ කරන්න. මේ කාලය ඇතුලේ විශේෂයෙන්ම ගොඩක් සෙනඟ ගැවසෙන වගේම හැමෝම පාරට බහින කාලයක් මේ දවස් දෙක තුන. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා.
1: දැන් චමිත අපි කලින් දවසෙත් කිව්වා දැන් වෙසක් සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරනවා මේ ශ්‍රී ලංකා පොලිසිය. ඉතින් ඒ නිසා ඒකත් අපි මතක් කරනවා. අපි කලින් දවසකත් මතක් කරා. ඉතින් සදහැවතුන්ට අර කරදරයක් නැතුව ආරක්ෂාකාරී විදිහට වෙසක් දැක බලා ගන්න ඒ යන තැන්වල පරිස්සමෙන් යන්න එන්න පොලිසිය ලොකු ආරක්ෂාවක් ලබා දෙනවා මේ දවස්වල.
0: ඒ ආරක්ෂාවත් එක්ක ඔබේ ආරක්ෂාව සලස ගන්න ඔබත් ආරක්ෂා වෙන්න මේ යන හැම ගමනකදීම. 4:47 වෙලාව.

0: හවස 4:50 වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: NLB 100 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB 100 ඔබත් අදම NLB 100 බලා ගන්න.
0: හතරයි විනාඩි 51යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් එක. වගාබිම සරුසාරවත් වගාබිමක් කරගන්න. ඒ අතරතුරම ඔබේ ආදායම වැඩියෙන් ලබා ගන්න ඔබ වියදම අඩු කරගන්න. වියදම් යන පැති තිබ්බට පස්සේ පොහොර ටික, තෙල් ටික, මේ ඕන දේවල් ටික ගන්නවා වගේම විදුලි බිලට ලොකු වියදමක් ඔයා දරනවා නම් ඔයාට පුළුවන්කම තියෙනවා විදුලි බිල හරියටම අඩු කරගන්න. හොඳම ක්‍රමයක් තමයි ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ගන්නවා කියන එක. වගාවට ඕන කරන වතුර ටික සූර්ය ශක්තියෙන් අරගන්න. ඔයාට පුළුවන් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගත්තොත්.
5: ඉතින් ඩීප් ටෙක් ආයතනයේ අපේ ගොවි මහතුන් වෙනුවෙන්ම සුවිශේෂී මිල අඩු කිරීම එකම තමයි ඔන ඩීප් ටෙක් සෝලා වතුර මෝටරය දෙන්න සූදානම් වෙන්නේ. එනිසා ආත ප්‍රධානකම තියෙනවා වාසෙත් එක මස්සන සරු කරගන්න පිරවේ අඩු කරගන්න එකට කරන්න තියෙන්නේ. ඔන අපේ ගොවි මහතුන්ට ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයකට මාරු වෙන එක ඩීප් ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න මම නම් එක කියන්න. දැන්මම ඩයල් කරගන්න 0.71
0: සමහර వ్యవసాయකයෝ වෙන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා.
5: හරි.
0: තමන්ගේ ශක්තිය එක එක විදියට යොදවනවා. තමන්ට තියෙන හැකියාවන් එක එක විදියට යොදවලා බලනවා. මෙන්න මේ ක්‍රමෙන් මේ පාරෙන් ගිහිල්ලා මට ගොඩ යන්න පුළුවන්. මේ ක්‍රමෙන් මේ පාරෙන් ගිහිල්ලා ගොඩ යන්න පුළුවන් කියලා එහෙම try කරන වෙලාවල් තියෙනවා. මං කියන්නේ ඒක හොඳයි. ඒක විදිහෙන් අපි බලනවා. සමහර වෙලාවට අසාර්ථක වෙන්න පුළුවන්. හැබැයි ඒක try කරලා බැලුවොත් නේ අපිට මේක කරන්න පුළුවන්ද බැරිද කියන කාරණේ
5: තියෙනවා. හරි අත්දැකීමක් තියෙනවානේ.
0: අත්දැකීමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහර job පහ හය කරලා අවසානයේ තමයි තමන්ට හොඳ මොකද්ද කියන එක තීරණය
5: කරගන්න පුළුවන්.
0: ඒක දීර්ඝ කාලීනව කරන්නේ. ඒ අතරේ සමහරු තවත් සමහරු job කියන එක ඕනේ නැහැ. ඒව නිකන් සාමාන්‍ය දේවල්. පාට් ටයිම් කරන්නේ. හරිද? ඒකට ලොකු ප්‍රයොරිටි එකක් නැහැ. තමන්ගේ දෙයක් ගොඩනගා ගන්න උත්සාහ කරන අය ඉන්නවා. මල් හදලා පොඩි දේවල් බිස්නස් එකක් විදියට. එහෙම නැත්නම් පැල මොනවා හරි. එහෙම නැත්නම් එක එක විදියෙ දේවල් තියෙනවා බිස්නස් කරන්න ක්‍රම විදියට. වේමනාද වෙඩින් කාඩ්ස් හදලා
5: දෙනවා. කේක් බිස්නස්
0: කරනවා. කේක් බිස්නස් කරනවා.
5: දැන් වැඩිපුරම තියෙන ඒවා.
0: ඔව්. ඒ වගේ එක එක තමන්ගේ ටැලන්ට් එකත් එක්ක යන්න පුළුවන් පාරවල් මොනවද කියලා බලනවා. ඒ අතරතුර ඔයාලට හොඳම දෙයක් තමයි උත්සාහ කරලා බලන්න ප්ලාන්ටේෂන් පැත්ත. වගාව කියන්නේ. ඉතින් ඔයාලට හොඳ උදව්වක් දෙන්න, හොඳ සපෝට් එකක් දෙන්න, හොඳ ආයෝජකෙක් වෙන්න, ව්‍යවසායකෙක් වෙන්න උදව් කරන්න දැන් කසාගල ප්ලාන්ටේෂන් සූදානම් වෙමින් ඉන්නවා.
5: සරුසර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාව. කසාගල සමූහ ව්‍යාපාරය ගැන කතා කරනකොට කසාගල සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වසනීය හිතකාමී දේශීය ව්‍යාපාරයක් එක දැන් හැමෝම දන්නා. ඉතින් ඒ වගේම තමයි අපේ තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම තේත් එකම නව විද්‍යාත්මක කෘෂි ආයෝජන අවස්ථා සපයන ගමන් තමයි හෙටට ශක්තිමත් පදනමක් තැලීමේ අරමුණින් කසාගල සමූහ ව්‍යාපාරය කටයුතු කරන්නේ. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සැමට අවස්ථාව තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරය සමගින් විශ්වාසයෙන් යුතුව එකතු වන්න.
0: 4:54 වෙලාවේ අතරේ ඩෝමා නිෂ්පාදන ගැනත් මතක් කරන්න ඕන. ඩෝමා කිව්වහම ඔයාගේ ව්‍යාපාර, ඔයාගේ බිස්නස් හරියට සාර්ථකව ඉස්සරහට අරගෙන යන්න තාක්ෂණික වශයෙන් මැෂින්ස් වලින් ගන්න පුළුවන් සපෝට් එක හොඳටම අරන් දෙන්නේ ඩෝමා මැෂින් සලින්කියොත් වඩාත් නිවැරදි. ඉතින් දැන් ඔයාගේ ව්‍යාපාර සාර්ථක කරගන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස්ලා මේ ඩෝම නමින් මැෂින් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. ඩෝම ඇඹුරුම් යන්ත්‍ර, ඒ වගේම පොල්තෙල් හිඳින යන්ත්‍ර, ඒ වගේම වීකේඩේම යන්ත්‍ර ගත්තට පස්සේ කණු දෙකේ ලිවේට යන්ත්‍ර, ඒ වගේම ස්ටීම් බට ඇතුළු නිෂ්පාදන පෙළක් තියෙනවා. ඉතින් කතා කරන්න මෙන්න මේ නම්බර් එකට
5: 0111 779 579 කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න.
0: කැමමෙල රසවත්ව හදාගන්න වගේම බොන තේක කෝපයක රසවත්ව බොන්නත් ඔයාට පුළුවන්කම තියෙන්න ඕන. ඒකට විජය නමින් විජය තේ විජය කෝපි අරගන්න ඔයාට මං හිතන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. හොඳ තේකක් හොඳ කෝපිකක් හදාගන්න පුළුවන්.
5: ඉතින් විශ්වාසයෙන් යුතුව අපේ රසේ රටේ සම්බන්ධ බෙදෙන විෂය නිෂ්පාදන මිලදී ගන්නවා.
0: 4:56

0: පරිශීලනය කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.

0: try.
1: ක්ෂේත්‍රයේ නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

කතර කතරේ අතරමඟ දම් අමා ආලෝකය වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නපිටිය ධර්මපාල විද්‍යාලීය බැතිගේ

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: Cool drive එකට
0: ලක්හඬ. Evening drive.

හවස 5යි විනාඩි 9යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ලංකාව පුරාම දන්සල් ගණනාවක් සංවිධානය වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ වගේම තොරණ ඇතුළු බොහෝ දේ තොරණ සෑහෙන සංඛ්‍යාවක් මේ සැරේ තියෙනවා කියලා කියනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ඉතින් වෙසඟේ අසිරිය මේ විදියට ගිහිල්ලා නරඹන්න.

0: තොරණ, හෝමගම තොරණ, කොල්ලු පිටිය තොරණ, පිටකොටුව තොරණ, කඩවත තොරණ සහ වෙසක් කලාපය වගේම කඩවත බෞද්ධ විද්‍යාලයේ තොරණ සහ වෙසක් කලාපය, කඩුවෙල තොරණ, කිරිබත්ගොඩ තොරණ, වෙසක් කලාපය වගේම දලුගම ලුම්බිඩි විහාරයේ තොරණ ගත්තාම ඒ ගංගෙම මාකොළ කිරිබත්ගොඩ පැත්තට වෙන තොරණ, ඒ වගේම ගණේමුල්ල, ගණේමුල්ල තොරණ, ඒ වගේම ගණේමුල්ල අමුණුගොඩ තොරණ, රාගම ගල්වල හන්දියේ වේලුවන වෙසක් කලාපය, ඒ වගේම කොළොන්නාව තොරණ සහ වෙසක් කලාපය විදියට කොළඹ සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදියට තොරණ සහ වෙසක් කලාප තියෙනවා.
1: මහනගම තොරණ මම දැක්කා.
0: දැක්කද? ලයිට් නැතුව. ඒ වගේම දැන් ඒ කොළඹ ආටියෙම තියෙන තොරන් වගේම පිළියන්දල පැත්තට ගියොතින් පූජා වෙසක් කලාපය තුල තොරණ ගණනාවක් තියෙනවා. එකම තැනකදී තොරණ ගණනාවක් බලන්න පුළුවන්කම තියෙනවා. සහ මේ වෙසක් කලාපය තුලට එන අයට බැතිගි සම්දර්ශන වගේම මේ සියලු දේ විඳින්න විඳගන්න ඒ වගේම දැක බලා ගන්න වන්දනා කරන්න පුළුවන්කම තියෙන පූජා වෙසක් කලාපයට අවතින් හෙට සිට තුන්වෙනිදා දක්වා. රයිට්, ඒ ඔබට මතක් කරන්නේ අපි විශේෂයෙන්ම අර හැම වෙලාවෙම මේක කියන්නේ. දැන් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ කොළඹට ආවට පස්සේ වෙසක් බලන්න මේ කොළඹ වලට විතරයි තියෙන්නේ කියලා.
1: ඔව්.
0: නෑ, පිළියන්දල පැත්තට ගියාම තමයි
1: වෙසක් තියෙන්නේ හරියටම.
0: තවන්තම වෙසක් කලාපේ සංවිධානය වෙන්නේ.
1: ඔව්, දැන් කට්ටිය හොයනවා වෙසක් මේ පාර කොයි කොයි පැත්තටද ගොඩාක් අර නිකන් ඉහළින් තියෙන්නේ කියලා.
0: ඔව්. එකක් ඒක, අනිත් එක දැන් සමහර අය කොළඹට එන්න බයයි. ට්‍රැෆික් වේ.
1: ඔව්.
0: සෙනග ගොඩක් වැඩි. වාහන නාලා අපිට වෙසක් බලන්න නෙමෙයි.
1: ට්‍රැෆික් එකේ ඉඳලා වෙසක් බලලා යන්න පුළුවන් කියලා.
0: ට්‍රැෆික් වල ඉඳලා කල ලයිට් වල තොරන් බලලා යන්න වෙන්නේ කියලා.
1: වාහන
0: බ්‍රේක් ලයිට්, සිග්නල් ලයිට් ඕ බලලා තොරන් බැලුවා වගේ යන්න පුළුවන්. ගිහිල්ලා ගමේ ගිහින් කියන්න පුළුවන් අම්මා තොරන් මාර තොරන් බැලුවේ
1: කියන්න පුළුවන්. ඉතින් ගිහිල්ලා අපිට
0: ඔව් කියන්න පුළුවන්. එහෙම කියනවා මොනවද බලන්නේ? කල ලයිට්ස් වල ලයිට් මාරු වෙනවා. නියමෙට
1: තද්ද රතු පාටට, තද්ද කොළ පාටට.
0: එහෙම කියන්න පුළුවන්. ඒ නිසා ඉතින් පිළියන්දල පැත්තට ගියාම නිදහසේ වෙසක් බලලා යන්න පුළුවන්.
1: දාන්සල් වැන්දලා යන්න පුළුවන්.
0: හවස 5 විනාඩි 12යි වෙලාව. විනින් ඩ්‍රයිවර් හගෙනින් අතර මැසේජ් එකක් එවන්න 07.03 93.5 93.7 අපේ WhatsApp නම්බර් එකට ප්‍රෝග්‍රෑම් එක හගෙනින් අතරේ.

0: Anda, Radio ITN.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද
3: නැතු අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා සිත් සුවඳින් පිරේවා.

බඹරා මලත් එහි පැහැය හා සුවඳත් නොපෙළා මල් රසය හෙවත් මල් පැණිගෙන යයිද? එසේම මුනිවරයා හෙවත් භික්ෂුව ගම නොපෙළා

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස පහයි විනාඩි 22යි.
2: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහපොළවට මහබලයක්
3: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි
4: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 73 74

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාර වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176 679 579
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0 71 711 711 1

0: හවස 5 විනාඩි 25 වෙලාව අපි ලඩක් දුකක් වුණාට පස්සේ ඉස්සල්ලාම ගිහිල්ලා මොනවාද මේ අපි මේ හොඳ ඉංග්‍රීසි බෙහෙත් ටිකක් ගන්න ඕන.
1: ඔව්.
0: එහෙම කියලා හිතන මිනිස්සුත් ඉන්නවා. පොඩක් ගොඩ වේදකමක් අපි කරලා බලමු එහෙම කියලා. එහෙම කියලා නිකන් කොත්තමාලි ටිකක් තම්බලා බීලා ළඟට මොන හරි ඒ වගේ
1: දෙයක්
0: වෙනිවැල් ගැට ටිකක් තම්බලා බීලා
1: ඒ
0: වගේ නිකන් සරලව වැඩේ කොට දාගන්න ට්‍රයි කරන වෙලාවලුත් අපි තියෙනවා. සමහර අය ඉන්නවා.
1: සමහර
0: නම් ටක් ගාලා මේ පොඩි හැඹිරිස්සාවක් හදනවා දුවලා ගිහිල්ලා ඇන්ටිබයොටික් එකක් අරගෙන
1: ෆාමසි එකට දුවලා ගිහිල්ලා
0: වැඩේ කොට දාගන්න තමයි බලන්නේ. ඉතින් එහෙම ඒකට වඩා හොඳයි ඇත්තටම මේක ගොඩින් බේර ගන්න පුළුවන් නම් තමන්ගේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගෙන ඒකෙන් ලෙඩක් සුව කරගන්න පුළුවන් නම් ඒක අගඩ හොඳයි. ඔය වකුගඩුව අනම්මනම් ඔය කියන අපේ ඇඟේ තියෙන කැලි බෑලි වලට මේ අපි ඔය එක සැරේටම ඇන්ටිබයොටික් කරේ මේ ලොකු ලොකු බෙහෙත් දෙනවට වැඩිය
1: මේ
0: දෙකකින් ගොඩ දාගන්න පුළුවන් නම් ඒක තමයි වඩා හොඳ.
1: එහෙම ඔයා කැලි බෑලි කියන්න එපා. ඉතින් ඒවා එන්ජින් වගේ තමයි.
0: එන්ජින් එකේ කැලි බෑලි තියෙනවනේ. ඒකට ඒ ටික මේ ඒ විදිහට පරිස්සම් කරගන්න හොඳයි. ඒ විදිහට වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට අපිව රැක බලා ගන්න අවුරුදු 57ක් තිස්සේ අපිව බලාගත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව. අපිට ලෙඩක් දුකක් හැදුනම හොඳම ඖෂධ වලින් අපිට ප්‍රතිකාරය කියලා දුන්නා.
1: ඉතින් ප්‍රමිතිගත ආයුර්වේද නිෂ්පාදන ප්‍රවීණ ආයුර්වේද වෛද්‍ය මණ්ඩලකගේ වගේම තත්ත්ව පාලන අංශයේ අධීක්ෂණය යටතේ තමයි ආයුර්වේද ඖෂධ හා නිෂ්පාදන 200කට අධික ප්‍රමාණයක් දේශීය වෙළඳපොළට දායක කළා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලාංකේය ජනතාවගේ නිරෝගීකම ආරක්ෂා කරමින් සෞඛ්‍ය තත්ත්වයන් අන්වානීම තමයි මේ හැම දෙයකම කරන්නේ. ඉතින් අපිට විශ්වාසයෙන් යුතුව ලබා ගන්න පුළුවන් හොඳම ඖෂධ තමයි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් අපිට ලැබෙන්නේ.
0: ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕන ව්‍යවසායකෙක් වෙන්න හීන දකින්නවාට ඔයාලට ආයෝජනය කරන්න තියෙන අවස්ථාවන් මොනවද? නිවැරදි විදියට. අපි අර හැමදාම කියන්නේ වැරදි පාර ගිහිල්ලා අනාථ වෙලා ආයිමත් කං කෙඳිරි ගහන ලෑස්ති
1: වෙන්න. බිමැනගෙන ඉන්න එපා.
0: හොම්බ බිමැනගෙන ඉන්න එපා.
1: කෙටියම කිව්වා.
0: ඒ නිසා හරි තරක් බලන ආයෝජනයක් කරන්න. හරි පාර ගිහිල්ලා තමන්ගේ ගේම් එක හරි විදියට ප්ලේ කරන්න පුළුවන්. පිච් එකක් තෝරගන්න.
1: මේකට
0: තමයි කසාගල ප්ලාන්ටේෂන් අපි ඔයාලට යෝජනා කරන්නේ. ඉතින් ආයෝජනය කරන්නේ වගේම ව්‍යවසායකෙක් වෙන්න හොඳ තැනක් තමයි කසාගල ප්ලාන්ටේෂන් කියන්නේ.
1: ඉතින් කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂි කර්මාන්තය නව මට්ටමකට ගෙනගියපු ජාත්‍යන්තර වෙළඳපොළ ලක කරගත් විශ්වසනීයම නාමය කියලා දැක හැබව පුතනෝ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මෙතනදී කසාගල සමූහ ව්‍යාපාරයේ උන්ගේ ප්‍රධාන අරමුණ අතරින් විශේෂිතම දේ කරගෙන තියෙනවා අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සලසා දෙන්න. ඉතින් කොයිතරම් විශ්වාසයක් කොයිතරම් වගකීමක් ගොන්තිල තියෙනවද කියලා ඔබටම තේරෙනවද? ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා දේශීය වුණත් විදේශීය වුණත් ඔබටත් පුළුවන් ශ්‍රී ලාංකික ඔබ සමට පුළුවන්කම තියෙනවා හොඳ විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්න.
0: හවස 5 විනාඩි 29 යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. ඉතින් සමහර ප්‍රදේශ වලට අදත් වහිනවා. ඒ වගේම වෙසක් දවස් දෙකෙත් ඇස්සට පොඩ්ඩක් බ්‍රේක් එකක් දෙන්න බැරිද කියලා අපිට අහලා බලන්න වෙනවා.
1: පොඩ්ඩක් අහලා බලමුද?
0: මොකද වෙසක් කූඩු ටික පාරවල් දිගේ එල්ලලා ලස්සනට තියෙනවා. ඔය ලයිට් වැල් එල්ලලා ඇදලා එහෙට මෙහෙට ලස්සන කරලා තියෙන වෙලාවක වෙසක් වැටුණොත්
1: බකට් එහෙම එල්ලනකොට අයියෝ
0: ඔය ඔක්කොම ඉදින් චක බ්ලාස්ට්. ඒක නිසා එහෙම වෙන්න එපා කියන එක. මේ දවස් දෙක අපිට පොඩි බ්‍රේක් එකක් දෙන්න. මේක මේ අපි තාසයිනි දින්නේ නේද?
1: අවුරුද්දකටම එකපාරයිනේ.
0: එකපාරයිනේ අපිට මේක පොඩ්ඩක්
1: සමරන්න
0: තියෙන්නේ. ඒ නිසා පොඩි සපෝට් එකක් දෙයි කියලා අපි හිතනවා නේද?
1: ඔව් අනිවාර්යෙන්ම.

0: රාත්‍රී 9ට.
1: දැන් මේ මොහොතේ හටගන්න සිත අතීත සිතක් වෙන්නේ කොහොමද? ඇයි වර්තමාන සිතක් නොවෙන්නේ? දැන් ඔබ දකිනවා දෙයක්. අපිටම ඔබ දකිනවා පූසෙක්. දැන් ওই පූසා කියන නාමය කොහෙද තිබුණේ? අතීතේ. දැන් මේ මොහොතේ පූසා වුණාට දකින්. දැන් ඔබ හිතනවා දැම්මන් දැක්කා කියලා. නමුත් දැම්මන් දැක්ක පූසෙක් උනේ කොහොමද? ඒ පූසා කියන සම්මුතිය කොහෙන්ද ආවේ? තමන්ගේ පෙර මතක ගබඩාවේ තිබ්බේ.
0: බුද්ධෝත්පාද දේශනා මෙත්මල් සමාජ සත්කාර පදනමේ බැතිබර දායකත්වයෙන් ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.
2: අවස පහයි විනාඩි 34යි වෙලාව.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු ත්‍රය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: 95 FM 93.7 Lankana Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා
4: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරෙමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සංගීතාර
2: සම්බුදු සිසිලසෙන් නැහැවෙන මේ උතුම් විසක් සමයේ සියල් සිත් නිවී සැනහේවා.
3: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
4: පහයි විනාඩි 45
3: ලක්කන්ද ප්‍රවෘත්ති සමසහය ඇතියට බලාපොරොත්තු වන්න
5: සම අනුග්‍රහය
6: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
7: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දෙක ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් ගන්න මෙගා පවර්
8: සහයෝගීතා අනුග්‍රහය
9: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 077 37 797 70
10: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
9: වකුගඩු හානි වලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 071 397 399
4: ITN මාධ්‍යාල පරිශ්‍රයට වැඩම කර වූ ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ තෙමගුණ සැමරීමට රටම සූදානමේ මධ්‍යම අධිවේගී රඹුක්කන ගලගෙදර ඉදිකිරීම ආරම්භයි. සිඹලාණ්ඩුවේ බස් රථ අනතුරකින් 26කට තුවාල. ළමයින් ලෙස පෙනී සිටින වැඩිහිටි සංක්‍රමණිකයන් හඳුනා ගැනීමට AI තාක්ෂණය.
3: ලක්කන්ද ප්‍රවෘත්ති සමසහයතියට බලාපොරොත්තු වන්න.

0: හඬ ලංකාවටම ලකන පෙරනෝවරු
1: ක්‍රෂික්ෂේත්‍රයට නව පනක් ලපා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මකින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: Cool drive එකට
4: ලක් කරන evening drive.

0: හත හවස පහයි විනාඩි 53යි වෙලාව හෙවිනින් ඩ්‍රයිව් එක අපි මේ වෙලාවේ වාහගෙන ඉන්න අතරේ මැසේජ් කරපු කට්ටියවත් ඉක්මනට මතක් කරන්න ප්‍රෝග්‍රෑම් එක අහගෙන සැලොන් එකේ වැඩ කරන ගමන් ඉන්නවා කියලා කිව්වේ. වගේම පිළියන්දල චගත් වගේම පුෂ්ප කුමාර රුවන් ඇතුළු කට්ටිය මාත් එක්ක දිනනවා කියලා තියෙනවා ප්‍රෝග්‍රෑම් එක අහගෙන. හවස 5 විනාඩි 54 පිළියන්දල පැත්තේ ණයට අපි ආයෙ මතක් කරන්නේ හෙට ඉඳලා ජුනි මාසේ 3 වෙනිදා වෙනකන් පූජා වෙසක් කලාපයත් එක්ක එකතු වෙනවාට පුළුවන්කම තියෙනවා. ඉතින් වෙසංගේ අසිරිය දැක බලා ගන්න තොරණ ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා
1: දන්සල්
0: ඒ වගේම බැතිගී සම්දර්ශන ඇතුළු බොහෝ දේ මේ වෙසක් කලාපය තුළ එකතු වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තොරණ ගණනාවක් එකම භූමියකදී දැක බලා ගන්න ලැබෙන එකත් බොහොම සුවිශේෂී කාරණාවක්. ඉතින් ලක්කඩ ITN අපි විශේෂ මැදිරියක් ඉදිවෙනවා. ඉතින් ඔබට ඒ ස්ථානයට ආවොතින් අපිත් එක්ක එකතු වෙන්න කතා කරන්න පුළුවන්කම තියෙනවා කියලා මතක් කරනවා. ඒ වගේම දැන් මේ වැඩේ කටයුත්ත විශේෂම සංවිධානය වෙද්දී කැස්බෑව නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාව ස්වේච්ඡා සංවිධානයේ සියලුම දෙනා එකතු වෙලා තමයි මේ දවැන්ත වෙසක් කලාපය ඔබ වෙනුවෙන් සංවිධානය වන්නේ.
1: ඉතින් ආරත් පුලුවන්කම තියෙනවා හෙට දවසේ ඉඳන් ජුනි 3 වෙනිදා වෙනකම් පිළියන්දල වෙසක් කලාපෙට ඔන්න සහභාගී වෙන්න.
0: අද දැන් නිවාඩුවේ හෙට දවස් දෙකක් ඉන්න බලාගෙන ගෙදර යන අය බඩු ටික අරන් ගෙදර යන්න ඕන කියලා හිතනවා නම් ඔයා ගෙනියන බඩු ලයිස්තුවට එකතු වෙන්න ඕන තියෙන දේවල් ටික ලුණු පැකට් එක මිරිස් කුඩු පැකට් එක කහ කුඩු මේ හැම දෙයක්ම ගන්නකොට විජය නමත් එක ගන්න. ඉන්දියා පිටික නූඩ්ල්ස් ටික ඒ වගේම කුරක් කම්පිටි තෝස පිටි මිශ්‍රණය මේ ඇතුළු නිෂ්පාදන ගණනාවක් ඔබ බොහොම රසවත්ව වසවිස නැතුව රසකාරක නැතුව අරගන්න දැන් පුළුවන්කම තියෙනවා විජය නාමයත් එක්ක.
1: ඉතින් ආට පුළුවන්කම තියෙනවා වසවිසෙන්තරුව සීලම කුළු බඩු ටිකේ ඉඳන් අවශ්‍ය කරන නිෂ්පාදන හැම එකක්ම වන්නේ ඉන්දියා පිටි නම් එහෙමයි. නැතනම් නූඩ්ල්ස් මේ හැමදේම විජය කියලා නිෂ්පාදන යටතේ ලබා ගන්න. ඉතින් අපේ රසේ රටේ සැමර දැන් බෙදන්නේ විජය නිෂ්පාදන. ඉතින් ආට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන වෙනසලෙන් සුපිරි වෙනසලෙන් විශ්වාසයෙන් යුතුව විජය නිෂ්පාදන විලදී ගන්න.
0: එවැගේම තමයි ඔයාගේ නිෂ්පාදන බොහොම පහසුවෙන් යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කරන්න ඕන කියලා හිතනවා නම් දැන් ඩෝමා විදින් මැෂින්ස් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා. සහ නිෂ්පාදනයට විතරක් නෙමෙයි අඹරුම් කර්මාන්තයේ දෙනායට වගේම පොල් තෙල් හිඳින යන්ත්‍ර ඕනායට වගේම ස්ටීම් බාට පුංචියට සහල් ව්‍යාපාර කරන අයට මේ විදියට මැෂින්ස් ගණනාවක් හඳුන්වා දීලා තියෙනවා.
1: ඉතින් ආර පොලංකම තිනෝ මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකතු වෙලා ඔයාට අවශ්‍ය යන්ත්‍ර අවශ්‍ය මාදලි වලින් අවශ්‍ය ධාරිතාව වලින් ලබා ගන්න අලවීන් පසු හොඳම සර්විස් එකක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකෙන්. ඉතින් ආර පොලංකම තිනා නම්බර 30 කැල්හේන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට යන එතනදී ගිහිල්ලා අවශ්‍ය විදිහට දේවල් තෝරගන්න ආර පොලංකම තිනා කතා කළ විස්තර දැනගන්න තොර අවස්ථාව තිනෝ මෙන්න නම්බර් 1 0199 5 7 9 1 1 7 9 5 7 9 කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග් සම්බන්ධ කරගන්න.
0: හවස 5 විනාඩි 57 වෙලාව.
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN.

0: තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ස් තියන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝපාරටවල් 10කටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
1: ජුනි 2 දක්වා මිතෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න බොදුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පා
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
0: බෙතිබර අනුග්‍රහය
3: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි
4: හෝල් ඩ්‍රයිව් එකට
0: ලක්හඬ ඊවෙනින් ඩ්‍රයිව්
5: අවසහයයි විනාඩි 6යි දැන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
5: හවස 6යි විනාඩි 12යි.
6: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
7: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: හරි ඉවිනි ඩ්‍රයිව් අහගෙන ඉන්න අතරේ වාගේ ගෙදර කෑම වේල රස ගන්ව ගන්න ඕන කරන දේවල් ටික ඔයා දන්නවා දැන් මොනවද ඕන කියන එක. ගෙදර අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ලුණු ටික ලුණු කුඩු ටික එතකොට මිරිස් කුඩු ටික කහ කුඩු ටික මේ දේවල් ටික ගන්න ගියාට පස්සේ පදක් වෙන්න ඕන නම තමයි විජේ නිෂ්පාදන කියන්නේ. ස්වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ගෙදර අරන් යන්න විශ්වාසයෙන් වාගේ පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ඕනම කෙනෙක්ට කන්න බොන්න ඕන දේවල් ටික විජේ නමින් අරගෙන යන්න. තේ කුඩු ටික, කොෆි, එහෙම නැත්නම් නූඩල් එකක් ගන්නවා නම්, එහෙම නැත්නම් ඉන්දියාප පිටි, මේ හැම දෙයක්ම විජේ නමත් එක්ක ගෙදර අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි චාරු දැන් සම්පත, මහජන සම්පත ලොතරැය කියන්නේ විශේෂයෙන්ම ඉතිහාසය ගත්තත් කෝටිපතියන් ලක්ෂපතියන් දැවැන්ත විදියට බිහි කරපු ටිකට් පතක්. ඉතින් රුපියල් 40ක් වගේ පුංචි මුදලකින් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා.
1: ඉතින් මහජන සම්පත ගැන තව ටිකක් ඔයාලට කියද්දී මහජන සම්පත ජයග්‍රහයෙන් බිහි කරන විතරක් නෙවෙයි රටේ සංවර්ධනීය සෞඛ්‍ය අධ්‍යාපන රාජ්‍ය සේවය වගේම 2025 වර්ෂයේ රජයේ එකබ දරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දායක කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන්කම තියෙනවා මහජන සම්පත ගත්තොත් එහෙම ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. ඉතින් සුපුරුදු විදිහටම තියෙන තෑගි ඔයාට ඔක්කොම ලබා ගන්න පුළුවන්කම තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් ඔයාට පුළුවන් මහජන සම්පත මිලදී ගන්න.
0: රයිට් අපි සිදුව කහලා ආයිමත් කතා කරමු. ඉවිනින් ඩ්‍රයිව් එක වයින්නේ.

0: තොරණට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කඳ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කඳ.
1: FM 93.5, FM 93.7, ලක්කඳ රේඩියෝ ITN.
2: හවස 6යි විනාඩි 19යි දැන්.

0: පැතිලන කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිලා ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

දවස 6:24 වෙලාව. ඒ කියන්නේ ඉවරින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාව හරි කියන එක. යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනේ විජය නිෂ්පාදර ගැන. ඉතින් ඕනම කෑමක් කටට රසට හදාගන්න ඕන ඔබට. කට රසට හදාගන්න කැමති ඔබට තමයි නියම කුලබල ටික ඔර කරන්නේ. ඉතින් කැලිමිදිස්ද ලුණුද ගම්බිරිස්ද මේ කියන ඕනම දෙයක් දැන් ඔබට කට රසට හදාගන්නකොට ගුණට හදාගන්නකොට විජය කියන නමින් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ රසේ රටේ සමත බෙදන්නේ විජය නිෂ්පාදන කියන එක දැන් හැමෝම දන්න. ඉතින් වස විසින් තොරව සියලුම කුලබඩ ටිකේ ඉඳන් අවශ්‍ය කරන සියලුම නිෂ්පාදන දැන් ඉදියාප පිටි නූඩ්ල්ස් පිටි ඇලෙන බැරි වෙනත නූඩ්ල්ස් එක හදා ගන්නවා නම් විජය නූඩ්ල්ස් එක තියෙනවා. එතකොට ඉදියාප පිටි රතු ඉදියාප පිටි සුදු ඉදියාප පිටි එතකොට තෝසේ මේ හැමදේම අට පුළුවන්කම තියෙනවා. විශ්වාසයෙන් යුතුව ළඟම තියෙන වෙලන්සලෙන් සුපිරි වෙලන්සලෙන් වෙන්න පුළුවන් ගන්න මිලදීගෙන රසට හදා ගන්න ගුණට හදා ගන්න අට පුළුවන්කම තියෙනවා. එහෙනම් අදට මේ සතියේ ඉවෙනින් ඩ්‍රයිව් එක අපිට යන්න වෙලාව හරි ගිහින් ලබන සතියේ සඳුදා ඔයාව හම්බෙන්න බලාපොරොත්තු වෙන අපි ගිහින් එන්නම්. එහෙනම් අට සුබ දවසක්.

0: 93.5 FM 93.7 La Conda Radio ITN
1: Even in driving, Chomit and Charu.

0: සම අනුග්‍රහය
1: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට ලකන්ද Radio ITN

0: අයිටයෙන් මාධ්‍යජාල පරිශ්‍රයට වැඩම කර වූ ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ. තෙමඟුල සැමරීමට රටම සූදානමින් මධ්‍යම අධිවේගයේ රඹුක්කන ගලගෙදර ඉදිකිරීම ඇරඹේ. පස්වසරකට පසු විද්‍යාවේදී හෙද උපාධිධාරීන්ට පත්වීම්. දැසිල්ලා තරංගුවට ගැනීමට කොටු අධිකරණ වරන්තුවක්. නාමල්ගේ ක්‍රිෂ්ණඩුව ජුලි 7 වෙනිදා විභාගයට. සෙඹලාණ්ඩුවේ බස් අනතුරකින් 26කට තුවාල. ළමයින් ලෙස පෙනී සිටින වැඩිහිටි සංක්‍රමණිකයන් හඳුනා ගැනීමට AI තාක්ෂණය. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීරකාරී වසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. සේරුවාවිල රජමහා විහාරයේ වැඩ සිටි ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ වැඩවාසය කළ රහතන් වහන්සේ දෙනමකගේ ධාතුන් වහන්සේ ස්වාධීන රූපහායිනී මාධ්‍යාල පරිශ්‍රයට අද වැඩම කළා. ධාතුන් වහන්සේ දොම්පේ පාලුගම මහමෙවුනාසපුවේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි රිය පෙරහරකින් ස්වාධීන රූපවාහිනී පරිශ්‍රය වෙත වැඩම කරවීම සිදු කෙරුණේ. ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට මග දෙපස බොහෝ පිරිසක් එක්ව සිටියා. කැස්බෑව නගර සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සමග එක්ව කැස්බෑව ශාසනාරක්ෂක බලමණඩලයේ අනුශාසකත්වයෙන් පෙළියන්දල කේන්ද්‍ර කරගනිමින් ITN පූජා සම්බුද්ධ වෙසක් කලාපය හෙට ආරම්භ වනවා. එය ලබන බදාදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීවයි ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම සිදු කෙරුණේ. ITN මාධ්‍යාල පරිශ්‍රයේදී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටියා. දහවල් සම්බුද්ධ පූජාව පිරිනැමුණේ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ මූලිකත්වයෙන් ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ පස්වරු 3ට පමණ ITN මාධ්‍යාල පරිශ්‍රයෙන් රිය පෙරහරකින් වැඩම කළේ පෙළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ දක්වායි. ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කරවීම සහ ITN පූජා වෙසක් කලාපයේ පිළිබඳව ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා මෙලෙස අදහස් පළ කළා.
1: සේරුවාවිල රජමහා විහාරයේ වැඩවසන සර්වඥ ධාතුන් වහන්සේ පිළියන්දලට වැඩම කරවලා අපි මේ උතුම් වෙසක් සතිය තුළ මේ රටේ සුවහසක් ජනතාවට අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා. තමන්ගේ ඒ ගෞරවය, භක්තිය, ආදරය, සෙනෙහස, ඒ වගේම ලෙංගතුකම් නැවත නැවත අලුත් කරගන්න. මේ වෙසක් කාලය කියලා කියන්නේ අපි බුද්ධාලම්බන ප්‍රීතියෙන් ගත කරන කාලයක්. ඒ කාලයේදී ආමිස පූජා වගේම ප්‍රතිපත්ති පූජා වලට මුල් තැන දෙමින් මේ කාර්ය කරන්න අවශ්‍ය මාධ්‍ය මැදිහත් වීමක් තමයි අපි මේ කරමින් ඉන්නේ. ඉතින් මම අපේ රටේ සුවහසක් ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලන්නේ හෙට දවසේ හවස 6 සිට පිළියන්දල ප්‍රදේශයේදී මේ සර්වඥ ධාතුන් වහන්සේ ඔබ සැමට සියසින් දැක බැද පුදා ගන්න පුළුවන් ITN පූජා වෙසක් කලාපයේ සමග අපිත් එකතු වෙන්න කියන ඉල්ලීම මම සියලු දෙනාගෙන්ම කරනවා.
0: පෙළියන්දල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කළ ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ හෙට හවස 6 සිට මධ්‍යම රාත්‍රිය දක්වා දින 5ක් සදහැවතුන්ට වන්දනාමාන කිරීමේ අවස්ථාව උදාවන බව. උන්වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන සදහැවතුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බවයි සංවිධායක මණ්ඩලය සඳහන් කළේ. ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පූජ්‍ය පෙතිගමුවේ රාහුල ස්වාමින් වහන්සේ මෙලෙස අදහස් පළ කළා.
2: හෙට දින උදේ සිට සවස් වෙනකන් විශේෂ ධර්ම දේශනා සිල් සමාදන් කරවීම, ඒ වගේ පහම් පූජා විදිහට පින්කම් කීපයක් සංවිධානය කළ තිබෙනවා. සවස 5 සිට 5:00 පස්සේ ඒ සර්වඥ ධාතුන් වහන්සේ, රහත් ධාතුන් වහන්සේලා බෞද්ධ අබෞද්ධ ભેදෙන් තොරව, ජාති ભેදෙන් තොරව කාටත් විහාරස්ථානට ඇහිලා මෙලි පුදා ගන්න අවස්ථාව සලසා දෙනවා.
0: ITN පූජා වෙසක් කලාපයේ සහ සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ සහිත වෙසක් පුණ්‍ය මහෝත්සවයේ වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ කසාගල සමූහ ව්‍යාපාරයයි. කසාගල සමූහ ව්‍යාපාරයේ සාමාන්‍ය අධිකාරී අරුණ ශාන්ත මහගමගේ මහතා මෙම පුණ්‍ය කටයුත්ත පිළිබඳව අදහස් පළ කළා.
3: දරු සභාපති රංජිත් පිරිස් මහතුමාගේ සංකල්පය තමයි මේ හැමදේම සිදු වෙන්නේ. ඉතින් අපි ITN එකත් එක්ක සමගාමීව මේ දිගටම මේ පොය වටතරන් අපි දිගින් දිගටම කරන් යනවා. ඒ වගේ අදත් විශේෂ දවසක් දිගින් දිගටම ITN එක්ක ඉස්සරහටත් මේ හැම පොයක් වටතරම දිගින් දිගටම පවත්වාගෙන යනවා තමයි අපේ කවරුත්.
0: මේ අතර හෙටට යෙදෙන වෙසක් මංගල්‍ය සැමරීම වෙනුවෙන් රටම සූදානම් වන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. දාන ශීල භාවනා ඇතුළු ආගමික වැඩසටහන් සියලු විහෙර විහාරස්ථානවල සංවිධාන කර තිබෙනවා. තොරණ සහ දන්සල්ද සියලුම ප්‍රදේශවල සංවිධාන වෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. තරුණ පරපුරේ ආධ්‍යාත්මික සංවර්ධනය ආගමික ප්‍රබෝධය මගින් අත්පත් කරගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. ආගමික ප්‍රබෝධය වෙනුවෙන් මහා සංඝරත්නයට මෙන්ම ආගමික නායකින්ට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඉන්නිකවැරටියේ ගණේ වැව පුරාණ විහාරස්ථානයේ 2026 වෛශාඛ්‍ය මංගල්‍යයට ඉක්වෙමින් මෙරට මද්‍රම්වේ චාබාරම සහ අපරාධ සමග තිබූ දේශපාලන බලයද අද වන විට බිඳ දමා ඇති බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. එවැනි කිසිවෙකුත් දේශපාලන අනුග්‍රහයක් වර්තමානයේ නොලැබෙන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. යහපත් තරුණ පරපුරක් නිර්මාණය කර ගැනීම සඳහා පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ සිදු කරන කාර්යභාරයද ජනාධිපතිවරයා මෙහිදී අගය කළා.
4: ගිනියාවි නීති විරෝධී ආවි මද්‍රව්‍ය මද්‍රව්‍යෙන්ට ඇබ්බැහුවා. ඒතර ඒ පැත්තේ විනාශකාරී දොරටුවක් තිබෙනවා. මේ පැත්තේ තාක්ෂණය හරහා ගොඩනගුණු ලෝකයේ දැනුම නව නිර්මාණ සුළු ව්‍යවසායකයේ ලෝකයේත් එක්ක බද්ධ වුණු පුරවැසියෙක් විශාල වෙළඳ පොළකට ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව එවැනි දොරටුවක් තියෙනවා. දැන් අපි සතුව තියෙන අභියෝගය තමයි විනාශකාරී දොරටුවේ දිශාවට ගමන් කරමින් තියෙන අපේ තරුණ පරම්පරාව කොහොමද අපි උන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ දොරටුව දිශාවට කැඳවාගෙන ඉන්නේ. මා දන්නවා විනාශකාරී දොරටුව පිටුපස විශාල බලයන් තිබෙන බව දන්නවා. ඒ පිටපස දේශපාලන බලය තිබුණු යුගයක් තිබුණා. ඒ පිටපස රාජ්‍ය බලය තිබුණු යුගයක් තිබුණා. ඒ පිටපස මුදල්මය බලය තිබෙන තත්ත්වයක් තිබෙනවා. විශාල බලයන්ගෙන් අනුග්‍රහය ලබන දොරටුවක් තමයි මේ මද්‍රව්‍ය සඳහා විවෘත වී තිබෙන දොරටුව. එහෙමනම් අපි ඒ දොරටුව වසා තැබිය යුතුයි. වසා තැබීම සඳහා එහා සමානම බලයක් සහ ඊට වඩා වැඩි බලයක් අපි යොදවන්න ඕන. මා කියන්න කැමති ලංකාවේ පළමු වතාවට මද්‍රව්‍ය අපරාධ පිළිබඳ තිබුණු දේශපාලන බලය අපි බිඳවත්වා තිබි. කිසිසේත්ම ඒ කිසිවකට දේශපාලන අනුග්‍රහය ලැබෙන්නේ නැහැ, ආරක්ෂාව ලැබෙන්නේ නැහැ කියන සහතිකේ මට දෙන්න. ඊළඟ අපේ පොලිස් ප්‍රතිතුමා ඇතුළු ඒ සදා කටයුතු කරන ආරක්ෂක නිලධාරීන් විශාල වෙහෙසක් දරනවා ඒ දොරටුව වසා තබන්න. අපිට රජයක් හැටියට අනපනත් වලින් නීති වලින් අපිට කරන්න පුළුවන් කාර්යභාරයක් තිබෙනවා. හැබැයි මෙය වසා තැබිය හැකිවන්නේ නීතියෙන් අනපනත් වලින් රාජ්‍ය බලයෙන් විතරක් නොවන බව මා විශ්වාස කරනවා. අපිට අවශ්‍යයි මේ විනාශකාරී දොරටුව වසා තැබීම සඳහා තරුණ පරම්පරාවගේ ආගමික ප්‍රබෝධයක් අවශ්‍යයි. ඒ අධ්‍යාත්මික පරිවර්තනයක් අපිට අවශ්‍යයි. මොන වගේ අනාගතයක්ද අපේ තරුණ පරම්පරාවට අවශ්‍ය කියලා අලුත් මාවතක් අපි හඳුන්වා දෙන්න ඕනකම තිබෙනවා. අපිට අවශ්‍යකම තිබෙනවා මේ සමාජයට අලුත් වටිනාකම් අලුත් හරපද්ධතියක් හඳුන්වන්න. මොනවද හොඳද? මහා ධනේද හොඳද? ධනේ උපයා ගන්න ආකාරය පිළිබඳ කිසිදු සැලකිල්ල බාජරි නොකර නෑ නව වටිනාකම් පද්ධතියක් අවශ්‍ය. ඒ වටිනාකම් පද්ධතිය තමයි අපේ සමාජයේම හිතසුව පිණිස එහි පුරුකක් ලෙස අපි වැඩ කිරීම.
0: විචිත්‍ර ධර්ම කතික පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ ධර්මදේශනා ඇසුරින් රචනා කළ දෙවිමන් සදහම් කෘතිය ලිදැක්වීම මෙහිදී සිදු වුණා. ගණේවැව පුරාණ විහාරස්ථානයේ අභිනවයේ නිදි කළ ධර්මශාලාව, බෝධිගරය, ඝණ්ඨාර කුළුණ සහ දානශාලාව විවෘත කෙරුණේද මීට සමගාමී බයි. මෙහිදී පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ අදහස් පළ කළා.
5: විදේශ ධර්මදේශනාවකට ගියාට පස්සේ එක තරුණයෙක් මට ඇවිල්ලා කියනවා, හාමුදුරුවනේ දැන් ටිකක් මේ අපේ ආගමට හොඳ නෑ වගේ නේද කියලා. මං ඇහුවා ඇයි, කෙනිහිලි වැඩි නේද කියලා. මං ඇහුවා කාගෙන්, නෑ ටිකක් ආණ්ඩුවත් එච්චර බර නෑ වගේ නේද කියලා. මං ඇහුවා මෙච්චර කාලයක් මේ රට පාලනය කරේ කවුද? අයමුකෝ මේ අන්‍යාගමික අම්මලා තාත්තල පින්නතුන් මේක පාලනය කරේ නෑ. ඊට පස්සේ කිව්වා නෑ හාමුදුරනේ බලන්නකො උතුරු නැගෙන හිරගත්තත් සේරම අපේ පුරාවිද්‍යා නටබුන් සේරම නැති වෙනවනේ විනාශ වෙනවනේ කියලා. මට කියනවා කලින් ඔහොම නෑලු. මෙච්චර කාලයක් කවුද මේක පාලනය කරේ? සිංහල බෞද්ධ පාලකමනේ පාලනය කරේ. ඔහොම හදවතට තට්ටුවක් දාලා බලන්න මේකට හරි ගියාද වැරදුනාද කියලා. ඒ නිසා කිසිම හේතුවක් මත අර මේ ධර්මය ආරක්ෂා කරන එක සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තීරණය කරන එක රජයට ජනාධිපතිතුමාට පාලන තන්ත්‍රයට තීරණය කරන්න බෑ. ආගමේ දහමේ පැවැත්ම රඳා පවතින්නේ අපේ හැසිරීම මත. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී, ධර්මයේ හැසිරෙන් ධර්මයේ විසින් සදාකල් සුරක්ෂිත කරන ඇති ඒකේ කිසිදු සැකයක් නැහැ.
0: මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන අදියර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගලගෙදර බඹරගහ හන්දියෙන් ආරම්භ වුණා. ඒ රඹුකන සිට ගලගෙදර දක්වා කොටසයි. මෙම ඉදිකිරීම සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් අතර තරඟකාරී ප්‍රසම්පාදනය හරහා රජයේ මුදල් භාවිත කරමින් කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ලන්සු කැඳවා තිබුණා. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්වයි එම කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණේ. ඒ අනුව ඉදිකිරීම සඳහා මාතේ බිමල් රත්නායක මහතා ඇතුළු මැති ඇමතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සමරුපලකේ නිරාවරණය කෙරුණා. කිලෝමීටර 19ක් ඉදිකිරීමට නියමිත මෙම කොටස සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 112ක්. සමරුපලකේ නිරාවරණය කිරීමෙන් අනතුරුවයි උත්සව සභාව ආරම්භ කෙරුණේ. ඒ ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියත් සමගින් රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න, හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රෝමී ජෞෆර් සහ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අනාය සැකකරුවන් ලෙස නම් කෙරුණා. ඒ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8ක මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් 2014 වර්ෂයේ මේ මුදල භාවිත කළ ඌව පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කර ඇති බවටයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ. සංචාරක ප්‍රවර්ධන කටයුතු වලට බව පවසා ටී-ෂර්ට් 12,000ක් print කර ඒ එක් පැත්තක හිටපු ජනාධිපතිවරයෙකුගේ රුව සහ අනෙක් පස දේශපාලන පක්ෂයක නම යොදා මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩසටහනකට ඒවා බෙදාහැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි ස්ථානවලට ගියද ඔවුන් එම ස්ථානවල නොසිටි බව දෙපාර්තමේන්තුව කියා සිටියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව මෙලෙස නම් කළ සැකකරුවන්ට විදෙස්ගමන් තහනමක්ද පනවා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි ක්‍රිෂ්කානුදෙනු චෝදනා නඩුව ලබන ජූලි මාස 7 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා. ඒ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාවාද්‍ය පරිහරණය කළ බවටයි නාමල් රාජපක්ෂ මහතාට චූදනා එල්ල වුණේ. නඩුව ගොනුකලේ නීතිපතිවරයා විසින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ නඩුවේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සහ ලේඛන සියල්ල විත්තිය වෙත භාර දී ඇති බවයි. පැමිණිල්ලේ සාක්ෂි විභාගයට කොපමණ කාලයක් අවශ්‍යදැයි කොළඹ මහාධිකරණ විනිසුරුවරිය එහිදී ප්‍රශ්න කළා. ඒ වෙනුවෙන් දින 30ක පමණ කාලයක් අවශ්‍ය වන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ. නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා විත්තියේ සාක්ෂි කැඳවීමක් අපේක්ෂා නොකරන බව සඳහන් කළා. විත්ති වාචකය සඳහා දිනයක් හෝ දින දෙකක් අවශ්‍ය වනු ඇති බවයි නීතිඥවරයා කියා සිටියේ. නඩුවේ සාක්ෂිකරුවන් වන ඉන්දීය ජාතික රාජේන්ද්‍ර ගුප්තා සහ අමිත් පටෙල් සාක්ෂියට මුලින්ම කැඳවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව සාමාන්‍ය ක්‍රමවේදී යටතේ ඔවුන්ට සිතාසී නිකුත් කරන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියම කර තිබෙනවා. හෙද විදුහල් සඳහා සිසුන් බඳවා ගැනීමේ ගැසට් පත්‍රය අද රාත්‍රියෙන් නිකුත් කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. විද්‍යාවේදී හෙද උපාධිධාරීන් 515 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයාගේ බව සඳහන් කළේ. ඔවුන්ට තුන්වෙනි ශ්‍රේණියේ හෙද නිලධාරී පත්වීම් පිරිනැමුණේ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
6: අද අපි බලාපොරොත්තු තිබුණේ හෙද උපාධිධාරීන් 875ක් සියයට ඇතුළත් කරගන්නට. නමුත් වාවේ 550 දෙනයි. පුහුණුව සම්පූර්ණ කරේ 535 දෙනයි. සැලකුණු පරිශ්‍රමයක් දරලා අමාත්‍යංශය විසින් මේ අවස්ථාව ඔබට උදා කරලා දීලා තිනවා. අපි දැන් ක්‍රමානුකූලව අපේ රටේ හෙද සේවාවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කරමින් යන්නේ. ඒ අනුව අපිට පුළුවන්කම ලැබුණා 2025 අවුරුද්දේදී අපේ හෙද විදුහල් වලින් තමන්ගේ පුහුණුව අවසන් කරපු 3441 දෙනෙකුට පත්වීම ලබා දෙන්න. 2025 මේ මාසෙදී සහ ඔක්තෝබර් මාසේදී අපි 3,441ක් අපේ සේවයට ඇතුළත් කරගත්තා. ඒ තමයි මෑත කාලයේදී අපි හෙද සේවයට ඇතුළත් කරගත්ත විශාලතම කණ්ඩායම. තව මාස කීපයක් ගියාම එළබෙන මේ ඔක්තෝබර් මාසේදී තවත් 2,867 දෙනෙක් හෙද සේවයට ඇතුළත් කරගන්නවා. 2025 සිට 2029 දක්වා අපි මේ බලයට පත් වෙලා තියෙන ආණ්ඩුව ඒ මුල් වසර පහ තුලදී අපේ බලාපොරොත්තුවක් තිබෙනවා 13,600ක් හෙද සේවයට ඇතුළත් කරගන්නට.
0: සියඹලාණ්ඩුව මොණරාගල මාර්ගයේ 31 හන්දිය ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ නිවතර පැන සිදු අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙකු තුවාල ලැබුවා. මොණරාගල සිට සියඹලාණ්ඩුව දෙසට ධාවනයේ වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක් වූ බවයි පොලිසිය පවසන්නේ. බස් රථයේ රියදුරාට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුට රථය පාලනය කර ගැනීමට නොහැකි වී තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් මොණරාගල දිස්ත්‍රික් මහරෝහල්ටයි ඇතුළත් කෙරුණේ. ඒ අතර මාස පහක බිලිඳෙකුද සිටි බව අප වාර්තාකරු සඳහන් කළා. රුපියල් කෝටි පහමාරකට ආසන්න වටිනාකමකින් සමන්විත අයිස් මත්ද්‍රව්‍ය තොගයක් බඳුරලිය තුඹගල්ල කන්ද ප්‍රදේශයේ කැලෑවක සංගවා තිබියදී සොයා ගැනීමට හැකි වුණා. පොලිසියෙන් ලැබුණු තොරතුරකට අනුවයි මෙහෙම සිදු කර තිබෙන්නේ. ඒ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පුද්ගලයෙකු පැමිණෙන බවට ලැබුණු තොරතුරු මත කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය තොගය සංගවා තිබියදී සොයා ගැනීමට හැකිව තිබෙනවා. ළමයින් ලෙස පෙනී සිටින වැඩිහිටි සංක්‍රමණිකයන් හඳුනා ගැනීම සඳහා AI තාක්ෂණ යොදා ගැනීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. මිනිස් මුහුණු හඳුනා ගැනීමේ මෙවලමක් යොදා කරන්නා බවයි බ්‍රිතාන්‍ය සඳහන් කළේ. සංක්‍රමණිකයන් පිළිබඳ ප්‍රශ්නය බ්‍රිතාන්‍යට ප්‍රබල සමාජීය ගැටලුවක්. ඒ අනුව මෙම මෙවලම ලබන වසරේ සිට එක්සත් රාජධානියේ දේශ සීමා ආශ්‍රිතව යෙදවීමට නියමිතයි. ඒ අනුව දේශ සීමාවලදී ගන්නා මිනිස් ඡායාරූප පරීක්ෂා කිරීම සඳහා මෘදුකාංග සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දී තිබෙනවා. පසුගිය වසරේ මුල් මාස 6 දී පමණ බ්‍රිතාන්‍යයේ සරණාගත භාවීල්ලූ පිරිස 111,084ක්. මේ වසරේ මාර්තු මාසය දක්වා ළමයින් ලෙස පෙනී සිටමින් බ්‍රිතාන්‍යයට ඇතුළු වූ සංක්‍රමණිකයන්ගේ 43%ක් වැඩි හිටියන් බවයි එරට වාර්තා සඳහන් කළේ. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද පැවැත්වෙනවා. ඒ ගුජරාත් ටයිටන්ස් සහ රාජස්ථාන් රොයල් කණ්ඩායම් අතරයි. රාත්‍රී 7:30ට තරගය ආරම්භ වෙනවා. මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මෙවැනි විටත් රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සුදුසුකම් ලබා අවසන් තරගය අනිද්දා පැවැත්වෙනවා. ITN මාධ්‍යාල පරිශ්‍රයට වැඩම කර වූ ශ්‍රී සම්බුද්ධ සර්වඥ ධාතුන් වහන්සේ. තෙමගුල සැමරීමට රටම සූදානමි. මධ්‍යම අධිවේගයේ රඹුක්කන ගලගෙදර ඉදිකිරීම ඇරඹෙයි. පස් වසරකට පසු විද්‍යාවේදී හෙද උපාධිධාරීන්ට පත්වීම. බැසිල් අත්තරංගුවට ගැනීමට කොටුව අධිකරණයුත් වරෙන්තුවක්. නාමල්ගේ ක්‍රිෂ්ණ අඩුව ජුලි 7 විභාගයට. සියඹලාණ්ඩුවේ බස් අනතුරකින් 26 තුවාල. ළමයින් ලෙස පෙනී සිටින වැඩිහිටි සංක්‍රමණිකයන් හඳුනා ගැනීමට AI තාක්ෂණය. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින්නිමාවට පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
7: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයි. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: දිනබලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සංගීතය දහර සංගීතය
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN
3: සුබ සන්ධ්‍යාවක් හවස 6:52 දැන්

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Velava Ratri Hatai.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: සතුටින් හිනා වෙලා ඉන්න කැමති අපි. සැහැල්ලුවෙන් ජීවිතය විඳින්න කැමති අපි. ජීවිතේ කවදාම හරි දවසක සතුටු වෙන්න, සනසල ජීවත් වෙන්න, නොහිතූ නොපැතූ අභියෝග බාධකත් එක්ක කරට කර ගැටෙමින් ජීවිතේ ගතව යන වර්තමානය තුළ ජීවත් වෙන්න අමතක වෙන අපි. අපි හැමෝම අදත් හමු වෙනවා ආදරෙන් සන්දතිය දහරයට. සුබ සන්ධ්‍යාවක්. අයිපෝවන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සන්ද සන්ද දහර දහර.
3: ගුඩ් මෝනින් සර්.
4: සුබ උදැසනක වේවා.
3: ආ, ඔබතුමාට හොඳට සිංහල කතා කරන්න පුළුවන් නේ.
4: හොඳයි හොඳයි, සිංහලනේ ටික දන්නවා.
3: අපිට තිබුණ ලොකුම ප්‍රශ්නේ ඉන්ටර්නල් ඩිපාර්ට්මන්ට් එකට ඔබතුමාගේ සිංහල භාෂාව දැනුම ගැන.
4: You mean internal department කියනවා අභ්‍යන්තර දෙපාර්තමේන්තුව.
3: සා නියමයිනේ. ඔබතුමාට ඔච්චර සිංහල කතා කරන්න පුළුවන් නම් අපිට මේ වෙලාවේ හිටිවන කවියක් හරි ගීතයක් හරි කියන්න පුළුවන්ද?
4: Why not but mocha sabada da kiano one way now I know 21st june natang visi ek june masa loke sama delaye loke sama yatna dinaye ek venu ven mama sri lanka ba avela kerepu research ek passe etora turu mata kavya ke kiano kiano doya
3: oh mama kamati obutuma e sambandhava kavya kiano na
4: ge mama kiene pulu singela demala muslim male bugi ding ek paulak Hadande pakisima kenek ayet aulak same rajavena tena vemai devolak merate diunu vendone evage haulak
3: anargai anargai anargai
4: magenama anarga neve magenama professor marinci
3: bomisuti obutumat
0: charita hatak ඊට පස්සේ චරිත අටක් කිව්ව ගමන් වෙන කවුරුත් මතක් වෙන්නේ නැහැ ඔබට. ලංකාවේ ප්‍රහසන කලාව ඇතුළේ තමන්ගේ නම සනිටුහන් කළ දක්ෂ රංගධරයෙක් ඔබට සිහිපත් වෙනවා. ඔබ හරි විල්සන් ගුණරත්න. අද අපිත් එක්ක සඳදිය ධාරයට මේ සුඳුරු කතා බහට එක්වන්නේ තුමන්, අධ්‍යක්ෂවරයෙක්, පිටපත් රචකයෙක්, ඒ වගේම වර්තමානයේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට තමන් ලබාගත් කලමනාකරණයේ ආශ්‍රිත දැනුම විවිධ ප්‍රවේශයන් ඔස්සේ තව බොහෝ පිරිසකට ලබා දෙන්නට කටයුතු කරනවා. අයිබෝන්, සුබ සන්ධ්‍යාවක් ඔබතුමාට.
4: අයිබෝන් මොනිකා, මම පළමුවම කියන්න ඕනේ තාලමවන තාමිතාන ලක්කන FM එකේ මේ ඉන්නේ ඉතාම සතුටින් අභිමානයකින්. මොකද ස්වාධීන රූපවාහිනියේ මට අලුත් තැනක් නොවන නිසා.
0: අනිවාර්යෙන් අපි මීට වසර කීපයකට එහාට ගියාම ද විලි කිං ෂෝ අපිට මතක් වෙනවා. ස්වාධීන රූපවාහිනියෙන් දකින්න ඉඩකඩ ලැබුණා. අපි යනවා ගීතයක් අහන්න. ඊට පස්සේ අපි කතා කරමු. මේ ගීතත් අපිව සූපත් කරන ගීතයක්. අපි රටේ නිලි රජන විදිහට විරුදාවලි ලද්ද මල්ලි ෆොන්සේකා අපාත්‍රයෙන් සදහටම සමුගෙන ගිය ඇතුමිය රවින්ද්‍ර රන්දෙනිය සමගින් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ. ආරාධනා චිත්‍රපටයේ කුලරත්න ආර්යමෂන් ගීතය ලිව්වා ආරාධනා චිත්‍රපටය වෙනුවෙන්. අචර රෝහණ වීරසිංහන්ගේ සංගීතය, අචර පණ්ඩිත අමරදේවයන් ගීතය ගායනා කරන්නේ. ජීවිතයේ ගිලිහී ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා.
4: එතපස්සේ මම මාලිනී අක්කා කියලා මං කියන්නේ නෝ. මට මර හැමසේ මාලි අක්කා කියනවා. මාලි අක්කාගේ අක්කා කෑල්ල අතරන් දාන්න විලී කියලා කතා කරන්නේ මට. මොකද මම ඉගෙන ගත්ත පාසල් ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ මාධ්‍ය ශිෂ්‍යෙක්. හරි ආඩම්බරය ගැන ඊට ඉඩමට අල්ලපු ගෙදර තමයි ඉඩමේ මාලිනී හිටියේ. මගේ වැලිම සහෝදරය මාලිනී අක්කා එකට ඉගෙන ගත්තේ. මාලිනී අක්කාගේ සොහිරයයි මගේ බිරිඳ එක පන්තියේ. අපි හරිම මේ බොහොම ළඟ ඇසුරු කරපු අය. ඉතින් ඒ ඇයටත් උපහාරයක් ලෙසත් ඇයත් ප්‍රිය කරපු ගීතයක් මේ ආරාධනා චිත්‍රපටයේ මේ ගීතයට සම්බන්ධ වෙනවා.

0: ක්‍රියාත්මක වියමන
1: සඳදිය දහර සමක ලකනහගෙන ඔප අද සඳදිය දහරමනුව අනුග්‍රහක දායකත්ව ලබාදෙන කවුද කියලත් මතක් කරන්න ඕනේ. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජෝතිකල උතරයි මණ්ඩලයේ සමකින් ඩෝමාසන් ක්‍රෙවි කිටමේ යන්ත්‍රය ඔබට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳදිය දහර වෙනුවෙන්. ධන නිධානය ගැන මේ මතක් කරන්නේ. කෝටිපති සිහිනය යථාර්ථයක් කරන ගමන් ඔන්න දැන් ඔබේ සන්ඩේ ෆනී ඩේකේ වැඩි වාසියක් ඔබට අත්කර දෙන්න ධන නිධානය ලොතරැයිය මාර්තු පළමුවනිදා සිට සෑම ඉරිදා දෙනකම විශේෂ කර තියෙනවා. ඉතින් ඒ අනුව සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්ඩේ බෝනස් ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් දස දහසක තෑගි රැසක් දිනා ගන්න දැන් ඔබට පුළුවන්. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයේ ජාතික ලොතරැයි මණ්ඩලය.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සඳදිය දහර.
1: මේ ප්‍රහසනය කියන කලාව ඇතුලේ අපි ගොඩක් ලාවට මේ දකිනවා, මේක වර්තමානයේ වෙන විට කෙනෙකුගේ චරිත ලක්ෂණ, ගුණාංග, පෙනුම මේ වගේ දේවල් ඉලක්ක කරගෙන කරන උපහාසාත්මක වචන භාවිතයක්, එහෙම නැත්නම් යම් කිසි හෝ චරිතාංග උලුප්පා දැක්වීමක් වගේ දෙයකට ප්‍රහසනය කියන කලාව කොහොමද සිනමාව ඇතුලේ, වේදිකාව ඇතුලේ, ටෙලි නාට්‍ය ඇතුලේ කොහොමද කොටු වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඔබ ඉන්නේ එහාට ගිහිල්ලා මේ පිළිබඳව ප්‍රහසන රංගනය පිළිබඳව, ඒ ප්‍රහසන රංගනය තුළින් ප්‍රේක්ෂකයාව කොහොමද ඒ මොහොතට එක්කාසු කරගන්නේ කියන දේ පිළිබඳ විද්‍යාත්මක හැදෑරීමකින් තමයි

0: මේ අද පරපුරටත් මත පරපුරටත් වැදගත් වෙන දත්ත කීපයක් මොකද ඔබතුමිය හැබු නිසාම. ප්‍රහසන කලාව දැන් බරදමුන්නේ පඩිවරයාගේ නවරසේ තියෙනවා හාශරසය, කරුණාරසය, ශාන්තරසය, බීබස රසය, ශෝකරසය, වීරරසය ආදි වශයෙන් ගෙනල්ලා දක්වනවා නවරසය. දැන් මේ හාශරසය මේ ප්‍රහසනය මම ඉගෙන ගත්තේ IFTRC ආතනේ, ඉන්ටර්නැෂනල් ඉන්ඩියන් ෆිල්ම් ටෙලිවිෂන් ඇන් රිසර්ච් සෙන්ටර් කියන එක.
1: ඉන්දියාවේ නොයිඩා විශ්වවිද්‍යාලය.
0: නවතිලියෝ. දැන් එතකොට ඇයි මේ හාශරසය අපිට භාවිතා කරන්න පුළුවන් අංශ කීපයක් තියෙනවා. එකක් තමයි කායික මානසික අධ්‍යාත්මික සුවය උදෙසා. මේක කොච්චර දුරට කියනනම් මම රෝහලකට ගියොත් කවුරු රෝගියෙක් බලන්න අනිත් වාට්ටු වලින් මට කතා කරලා මේටරන්ලා සිස්ටර්ස්ලා ඩොක්ටර්ස් කතා කරලා කියනවා අනේ අපේ වෝඩේට පොඩ්ඩක් ඇවිල්ලා යන්න කියලා. සමහර අය මේ සේලයින් දීලා ඉන්නවා ඇඳෙන් බැහැලා මෙහෙම ඒ සේලයින් එකත් උස්සගෙන මට ඇවිල්ලා කතා කරනවා. මං එක දෙයක් කියන්නම්, මේ මම ගියා මාත් එක්ක රංගවපු නිලියක් පිළිකා රෝගයට ගොදුරු වෙලා. හැබැයි පිළිකා රෝගයට ගොදුරුනේ හැමෝම මේ ඇදෙන්නේ. දැන් නව තාක්ෂණය, නව ඖෂධ තියෙනවා. එතකොට ඒ කාන්තාව, වයසක කාන්තාව මම අර නිලිය බලලා එනකොට මගේ මං යනකොට මම කල්සියෙන් මෙහෙම ඇල්ලුවා. ඉතින් සල් මගේ ළඟ පොඩ්ඩක් ඉඳලා මට වචනයක් කතා කරලා යන්න කිව්වා. එපාර මම ඇඳ ළඟ දණ ගැහුවා එයාගේ කරම ගියා නැකිටි කියලා. ඇඳගෙන මොකද සීලෙන්නුක දීලා තියෙනවා. ඉඳලා කියා කොහොස් මට කටහඬවල් දෙක තුනක් කරන්න දෙන්න ඇහෙන්න. මට ඒක ඇහුවට පස්සේ මැරුණටත් කමන්නේ නැහැ කියලා. ඊපස්සේ මම කටහඬවල් දෙක තුනක් එතුමියට කළා. එහෙම කරන අතරතුර එතුමිය සපොඩ්ඩා මෙහාට වෙනකල් කකුල් දකුණ කවුල පළයට දැම්මා. අනිත් කකුල පළයට දාලා ටිකකින් හිටගත්. වාඩු නැඳුණ වඩා නැකිටින්න මට උදව් කරන්න කිව්වා. මම එතකොට එතන ඉන්න සාතු සේවිකාව එතුමියගෙන් ඇහුවා මෙතුමිය නැගිටින්න හදලා කමන්නේ නැද්ද කියලා. එයා කොහොමද නැගිටින්නේ සර්? නැගිට උරු ඉස්සල්ලගෙන නැගිටලා දැන් අර හිනාව යනවා දිකට මෙයාගේ. මම කෝ දැන් මට තව කටහඬක් කරන්න පුළුවන්. මම කෝ ඔබතුමියගේ මේ වෙනස පිළිබඳව මම කොමිෂන් අපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔහොම කිව්වාම මම අත දාලා බදාගත්තා මාව. දැන් මම කියන්නේ ඊට පස්සේ සිස්ටර්ලා පුදුමයි කියලා මේ හරිම සතුටුදායක දෙයක් නෙමෙයි කස. ඊට පස්සේ කළා මං එයාව තියලා ඒ විතර ඇඳේ තියලා උළු අත ගාලා මේ මම එයාගේ හිස සිඹලා කිව්වා සුවපත් වෙනවා සුවපත් වෙනවා සුවපත් වෙනවා කියලා ආවා. දවස් දෙකකට පස්සේ සිස්ටර් හේමමාන මට කතා කළා කිව්වා සේදා ලොකු පිනක් කරගත්ත කියලා ලියා ගන්න. අර කාන්තාව නිතර කිව්වා දැන් ඉතින් මට මැරුණත් කමන්නේ නැහැ කියලා කිව්වා කියලා. දවස් දෙකකට පස්සේ එයා මිය ගිහිල්ලා තිබුණා. මම දැන් කියන්නේ රංගදරයෙකුට තමන්ගේ ශිල්පීය ඥාණයෙන් අනිත්‍යයට අපහාස කරනවා වෙනුවට, අනිත්‍යයට ඉරිසියා කරනවා වෙනුවට මොනතරම් මානව ප්‍රේමයක් සෙනෙහසක් දෙන්න පුළුවන්. දැනුත් මේ සිටුවීම් ඉදි හරි සංවේදීනවා මට. ඒ මූණ මැමිවි පේනවා. දැන් ඊළඟ කරනාව නැවතිම ලකු තම දුන්නේ
1: නැහනේ.
0: දැන් ඊළඟ කරනාව මම ඉගෙන ගන්නකොට මේකේ හාස්‍ය ඇයි, මේ හාස්‍ය රසය භාවිතා කරන්න ඕන වෙන්නේ ඇයි කෙනෙකුගේ තියෙන කායික මානසික ආතතියට? මේක හොඳ ඖෂධීය ගුණයක් තියෙනවා. ඒක තමයි මම කියන්නේ ડોક્ટર සාදික් ශිකෝර, ප්‍රොෆෙසර් ඉනික පුස්කෝක, ડોક્ટર මැක්ඩාසිස් මේ වගේ බෙලංගදී මම ඩෙන්මාර්ක් වලින් ආපු වෛද්‍යවරු කණ්ඩායමක් එක්ක මේ කතා කළා. හීලින් පවර් මේකේ තියෙන සුවපත් ක්‍රීමේ බලය. මම චරිත හතක් රංගපාන චරිත හතක් රංගපාන නෝනා මාතුරු රංගපාන මොනවා රංගපානකොට ඒ සිවුරු දලා hina වෙනකොට ශාලාවේ ඒ අය වෙන වෙනම අරගත්තු මොනිකා බහුවිධ බහුවර්ණ ජීවන ගැටලු තියෙන අය ඔක්කොම සෙනකේ ඔක්කොම අමතකලා රෝගියා සුවපත් වේද නොවේද කියන මතය තුල ඉඳිමින් විවිධ දුෂ්කරතා විවිධ දුක් දෝමනසන් විඳපු අය එහෙම hina වෙනකොට මොනතරම් සතුටක් එයාම විඳිනවද? ඒ ඔක්කොම වඩා මම මෙනෙහි කරන මොහොතක් පාසා සතුට වෙනවා. මගේ ජීවිත කාලය තුළ මට යමක් තව කෙනෙකුට දෙන්න පුළුවන් වුණායි කියලා. දැන් නැවතීම ලකුණ දාන්න.
1: දැන් නැවතීමේ ලකුණ දාලා අපි යනවා ගීතයක් අහන්න.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන.
1: අද සඳදිය දහරයට අපේ මේ සොඳුරු හමුවීම ප්‍රවීණ රංගධාර විල්සන් ගුණරත්න මහතා සමගින් අපි ප්‍රතිඵල ලබා ගන්නට තමයි වැඩ කරන්න ඕනේ. එතකොට අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා. වැඩ කරන්න කලින් අපි වැඩ ගැන හදාරන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ. අපිට නැතුව වැඩ කරන්න බෑ. ඉතින් ඔබ ඒ සියල්ල ප්‍රමාණිකුලව කරගෙන ඇවිල්ලා තියෙන නිසා තමයි ඔබට ඒ විදිහේ ගෞරවයක් ආදරයක් දිනා ගන්න ඉඩකඩ ලැබිලා තින්නේ අසීමාන්තිකව ප්‍රේක්ෂකාගාරයේ සියලු දෙනාගෙන්ම. අපි ඔබට ඔරිජිනල් තියෙන ඊළඟ ගීතය අහමු. මේ බිරිඳකගේ සෙනෙහස ගැන මම හිතන්නේ මේ ඔබ බොහොම ආදරණීය පියෙක් කෙනෙක්, මම තාම පෞද්ගලිකව දන්න කාරණාවක්, ඒ වගේම ආදරණීය සැමියෙක්, ඒ වගේම බොහොම මේ විනෝදයෙන් ආදරෙන් තමන්ගේ පවුලත් එක්ක ගත කරන කෙනෙක්. ඔබ ඇතුළේ ඉන්නවා තමන්ගේ බිරිඳට, තමන්ගේ දියණියට, තමන් පුතාට ආදරය කරන ආදරණීය සැමියෙක්, ආදරණීය තාත්තා කෙනෙක්. ඒ තාත්තව තමයි අපි හමු වෙන්නේ. තාත්තා වුණත් මා බත සරි කරන, අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින්න.
2: මේ ගීතය දැන් ඔබතුමා කියපු එකට මම චුට්ට දෙයක් එකතු කරන්න කැමතියි. අපි රඟපානවා, අපි දහසක් අය සුවපත් කරනවා මනසින්. අපි ගෙදර ආවම මම මගේ තල්ලිලා තියෙනවා මං ගැන, ගෙදර නළුවෙක් නෝන තාත්තා කියලා. රඟපානව නෙවෙයි, අපි ගෙදර අය සුවපත් කරන්න අපේ විෂය පතයෙන් කරන්න පුළුවන්. මම ඒ වගේ බොහෝ දේවල් කරන්න කැමති. මං අනිත් අයටත් ආරාධනා කරන්නේ ගෙදරට මොනා නුදුන්නත් වෙලාව දෙන්න කියලා. ඊළඟට මේ ඔබතුමා කීව එකට එක දෙයක් කියනවා. මං මහත්මා ගාන්ධි චරිතයට අවුරුදු දෙකමාරක් උදේ කෑමෙන් පස්සේ ආහාර නොගෙන ඉඳලා මේ වගේ කෘෂ වෙන්න අභ්‍යාස කෙරුවා. එතකොට තමයි සෙනෙහස දැනෙන්නේ. මොකද මේ මා බත සවිකරන, අපේ බත සවිකරන ඔහුන් නොකාසි නිසා අපි කොහොමද කන්නේ කියන මේ හැඬුම් මේගොල්ලන්ගෙන් දකින කොටත් මට හිතෙනවා මේ චරිතයකට මේ කැපවීම දැන් සාර්ථකයි කියලා. දැන් මෙතන සිද්ධ වෙන්නේ බලන්න එක තැනක් තියෙනවා. මේ නොව මගේ හිස සිඹින සඳ බිරිඳක් නොවේ අම්මායයි සිතේ මට. ශුංගාරය දැනෙන්නේ නැති මහා සෙනෙහස මානවීය ප්‍රේමය මෙයයි කියන පණිවිඩය ලියවිලා තියෙන ආකාරය ශුංගාරයෙන් දැනෙන බිරිඳ මේ සිසිමසඳ. ඒ නිසා මේ පද වැදවලත් ඒත් ස්වර සංයෝගයේ සංගීත සංයෝජනයේ ඒ හඬ පෞරුෂයේ ඒ ගායනා ක්‍රමයේදී භාවාත්මක අර්ථපූර්ණ බව නිසාම මේ ගීතය හැමෝටම වටිනවා. සහ මං හැමෝගිටම දැන් මම නිතර රෝහල් වලට යනවා වෛද්‍යවරුත්වක වැඩ කරන නිසා බොහෝ වැඩසටහන් මම දකිනවා. මත්පැන් බීලා අක්මාව දිය වෙලා විශාල දුක් කන්දරා විඳින ලෙඩුසා ඒ අයගේ බිරිඳවරු. ඉතින් මම කියන්නේ පුළුවන් නම් පිටට පේන චරිතය වගේම ගෙදරටත් ඒ චරිතයම හිටියොත් රඟපාන අමරු නෑ. පිටට රඟපාල යන්නේ ඒ අවශ්‍ය නෑ. ඒ දයබර ස්වාමිය විතරන මේ ගීතය සිරු දෙනාටම ප්‍රධානයක් ලෙස අද ලකන්න විකාශය කරන්න මොනික බොහොම ස්තුතිය.

0: ලංකාව රාත්‍රි 7:27
1: ලකාණ්ඩ රේඩියෝ ITN
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176479
3: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: Casa.
1: මත වේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල්තැන්ගේ ජයගත් විජය
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

සිර කතරේ අතරමඟ දම් අමා ආලෝකයේ වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: මෙවර උතුම් වෙසක් මංගල්‍ය සැමරීමේදී පන්සල් භූමිය තුළ ප්ලාස්ටික් පොලිතින් සැරසිලි සිදු කිරීමෙන් වලකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: වෙලාව රාත්‍රී 7:32. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසන්දිය තහර සඳතිය දහර අහගෙන ඔබ ඉන්නේ ලකඩ එක්ක අනුග්‍රහක දායකත්ව අපිට ලබා දෙනවා ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදයේ කෙනෙන චාන්තිකලතරයි මණ්ඩලය. කෝටිපති සිහිනය ඔබේ යථාර්ථයක් බවට පත් කරගන්න දැන් ඔන්න පුළුවන්කම තියෙනවා. ඒ ධන නිධානය ලොතරැයියත් එක්ක. ඉතින් ඔබට පුළුවන් සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයි පත්වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දිනා ගන්න. තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදීගෙන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජතිය මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය සැබෑ කරගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සන්දිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සමිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1200 අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි, අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 6 679 579 දුරකථන අංකයට.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය දහර.
3: අද සඳතිය දහරයට අපේ මේ සොඳුරු හමුවීම ප්‍රවීණ රංගධාර විල්සන් ගුණරත්න මහතා සමගින් අපි රංගනයට අවතීර්ණ වීම පිළිබඳව කතා කරනකොට ඔබේ මේ රංගනය සහ ඔබ එකතු වීම සිදුවෙන ඔබ වෘත්තියත් එක්ක බැඳිලා කටයුතු කරනකොට ඒ හා සිදුවුණු රූගත කිරීමක් සඳහා රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් පැමිණෙනවා. එතකොට තමයි මේ අවස්ථාව ඔබට ලැබෙන්නේ. එහිදී ඔබ දක්වූ දක්ෂතා නිසා ඔබට ඊට පස්සේ චිත්‍රපටයක චරිතයක් ලැබුණා කියලා මම අහලා
4: තියෙනවා. ගොඩක් මං ගැන තොරතුරු හොයාගෙන තියෙනවා. මෙන්න මේකයි මම පුදුම වෙන්නේ. මොකද ඔබත් හොඳ රංගන ශිල්පිනියක්. මම හිතේ තියෙන ඔබේ දක්ෂතා දැන් මෙහෙමයි සිද්ධ වෙන්නේ. මම ඒ හෝටල් එකේ ඉන්නකොට මගේ සහෝදරයා ඔහු පිටපතක් ලියලා ඔහු චිත්‍රපටයක් නිෂ්පාදනය කළා සුනිල් හෙට්ටිආරච්චි මහත්මයාත් එක්ක. මට කිව්වා හෝටල් එක දර්ශනයක් තියෙනවා ගන්න කියලා. මං එතකොට සේවය කළේ ලංකාවේ සුප්‍රසිද්ධ පිටරට සාවත්මේ සුප්‍රසිද්ධ හෝටල් ඇතුළේ බ්‍රවුන් ස්විච් හෝටලේ කියලා. මට මගේ සහෝදරයා කිව්වා මේ හෝටල් එක ඇතුළේ දර්ශනයක් තියෙනවා, ටෝනි අයියත් මාලනියක් අතර රඟපාන්නේ. එදිනත් ඔයාව හම්බෙන්න හුඟක් ආසාවෙන් ඉන්නවා. මම මේකට අවසර කරගන්න ඕනේ කොහොමද කරන්න කියලා. ඒතර හිටියේ මේ ඔස්ට්‍රේලියානු හෝටල් පාසලේ හිටපු විදුහල්පතිතුමා. ඒක තමයි විදේශකෙක් හෝටලේ භාරව කටයුතු කළේ පරිපාලනේ. මම එයාගෙන් ගිහලා ඇහුවා මේ පර්මිෂන් ගන්න තියෙනවා කියලා. මම එයා කිව්වා මට මොකද ලොකු ගෞරවයක් නිසා වර්ක් එකක් දීලා තනෝකෝ මිස්ටර් වර්සන් ඩොන්ට් ආස්ක් මී ඩු ඉට් යු ලයික් ඉට් නෙවර් කියලා කිව්වා. ඒ බාර මම පර්මිෂන් දුන්නා. ඊළඟ ආවම ටෝනි අයියා ඒ මාළයක් අය ආව ශූරතකම වලට. මම එතකොට මේ කඩවසම් තරුණේ, මේ කඩවසන නෙමෙයි කඩවසම් තරුණේ කියලා ඒගොල්ලෝ දැකලා තියෙනවා උස්සයි යුරෝපියානු වැඳලා. මං ඇවිදිනකොට මං මේ මගේ දූල්ල වෙ බිරදේම කියන දෙයක් තමයි ඔයා හොම යන්න අපි වෙනම ටැක්සි එකෙන් යන්න කියලා. මම ඔයත් එක්ක ඇවිදින්න බෑ කියලා බොහොම වේගෙන් කටයුතු කරන කේ. මම පිළිගන්න දෙයක් තියෙනවා, දේශපාලඥයොත් මේ රටේ අනිකුත් අයත් එනර්ජටික් ඩයිනමික් රිසල්ට් ඔරියන්ටඩ් කියන්නේ හරි කඩිසර බොහොම කාර්යශූර සහ ප්‍රතිඵල අත් කරගන්නා තෙක් වැඩකටයුතු අය වෙන්න ඕනේ කියලා. මගේ ඒක තමයි තිබිච්ච මම පිටරට ඉගෙන ගන්න අපදී. ඉතින් ඉල්ලුවා මාව අයිය ඇවිල්ලා අයියා කිව්වා මට හන්නවත් බෑ මේක, මේ පැය 24 20ක් මල්ලි වැඩ කරනවා මේක කරන්න බෑ කියලා. කොහොමරි ටෝනියා මට ආරාධනා කළා. යකෝ සුවිශේෂ සටහනක් තියෙනවා වෙනිස වෙනදා නාට්‍යයේ මාත් එක රඟ පාන්න. මට ඕනේ මං වගේම කෙනෙක්. මං කො මං ඔයා වගේ වෙන්න බෑනේ, ඔයා අතති දැවන්තෙක්නේ රංගදරෙක්නේ. පස්සේ මම ආදිපාද චරිතයේ ඒ නඩුකාරයෙක්. මොකද ඒකේ තියෙනවා සිවුදම්මට දණ ගහලා වඳිනවා, අතින් බිනවා වඳිනවා. අද ටෝනියාව වගේ කෙනෙක් විතර තියෙනවා මගේ ඉදිරිය දණ ගහලා මට මේ අතින් බල මගේ මට ආචාර කරන එක. එයා හිතලා තියෙනවා මේකට කවුද සූසු කෙනෙක් කියලා. මේ මාස්ටර් තමයි සංගීතය කළේ බඳුරු විතානගේ ලිව්වේ. පස්සේ මම කළමනාකාරීත්වයට කිව්වාම කිව්වා දෙසරයක් හිතුවේ නෑ ඒගොල්ලෝ කොමට යන්න කියලා. දැන් ඒක තමයි ආරම්භය. ඊට පස්සේ ඉතින් සමුගමි සමින් චිත්‍රපටි ඔහොම ගිහලා මට ලොකුම මේ අත්වල දුන්නා ගාමිණී ප්‍රසංග මහත්මයා චන්දන රත්න මහත්මයා. මම ඔහුගේ ජාත්‍යන්තර චිත්‍රපටි කීප රඟපෑවා. දැන් තවත් එක ඔහු නිර්මාණය කරමින් ඉන්නවා. ඒකෙත් මම මට චරිතයක්කට ආරාධනා කරලා තියෙනවා. ඒ වෙලාවේ කොමන් මෑන් චිත්‍රපටි රඟපානකොට සර් බෙන් කින්ස්ලි තමයි මහත්මා ගාන්ධි චිත්‍රපටි රඟපෑවේ. මහත්මා ගාන්ධි චරිතයේ. එතකොට මාව අඳුරදුන්නාම සර් බෙන් කින්ස්ලිට මම කිව්වා ඔබතුමා වගේ කෙනෙක් රංගදරයෙක් එක්ක මට මේ රඟපාන්න ලැබිච්ච ගැනම හරි සතුටුයි. කෑකුවා No, I'm very happy to be with you. You know why? කියලා ඒ හඳින් එයා කිව්වා මම මහත්මා ගාන්ධි චරිතයේ රඟපානකොට එතුමා මිය ගිහිල්ලා. ඔබතුමා මට චන්ද්‍රරත්න මහත්මයා කිව්වා චන්ද්‍රරත්න මහත්මයා කිව්වා ඔබතුමා රඟපානකොට ජනාධිපතිතුමා ඉස්සරහින් ඉඳන් ඔබතුමා රඟපාන්නේ. ඇමතිවරු ඉස්සරහින් ඉඳන් ඔබතුමා රඟපාන්නේ. ඒ නිසා මට වඩා ඔබ ශ්‍රේෂ්ඨයි කියලා. බලන්න මොනතරම් නිහතමානී යගීමක්ද එතුමා කරන්නේ. හැබැයි එතුමා වගේ කෙනෙක් ලංකාවට ගේන චිත්‍රපටයක් කරන්න පුළුවන් චන්ද්‍රරත්න මහතාට පමණයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ මම මෙන්න මේ දේ කියන්න ඕනේ තරුණ නළුලියන්ට ගොඩක් අය එනවා. මම මුද්‍රාවක් තිබ්බා. මම බලාපොරොත්තු වුණා මගෙන් මම එක කරගෙන යනකොට තව තව අය චරිත 7ක් 18ක් 14ක් වගේ කරයි කියලා. මේක ටිකක් අභියෝගයක්. විශේෂයෙන් දැන් මට ජයජන මහත්තයා වරක් කියපු දෙයක් මම මේ වෙලාව කියන්න ඕනේ. මේක මේ නළුලියන්ට තමන් කරන දේ හරියට කරන්න කියන පාඩම කියන්නේ. මම ගාලු මූදර හෝටලයක හිටියා උත්සවෙට ගිහිල්ලා එනකොට මට ආරක්ෂක නිලධාරී මහත්තයෙක් එතුමා ගිහිල්ලා කිව්වා ජලබිතුම එනවා ඔබතුමා හම්බෙන්න කියලා. ඉතින් මම සාමාන්‍ය සිවිල් වයසෙක් මගලකට එතුමා එන්න ඕනේ නෑනේ. පොකනේ මගේ එතුමා මගලකට එන්න ඕනේ මගෙන් නම්. එතුමා එවිදි කරාවිල්ලා කිව්වා මිස්ටර් ගුණරත්න තමුලාංශ මම කඩහණින් මොනාකව කමක් නැහැ. රෑ 12ට රූපවාහිනියට ගිහලා කියන්නටපා මම පාර්ලිමේන්තු විශ්වහරය කියලා. එන මම පාරු වෙටම අල්ගෙන ඉන්න සීරියස් ප්‍රොබ්ලම්. So I'm very sure කොම් බලන් ඉන්නවා. එක වෙලෙ හිටපු හමුදා පිටුමත් සීරම ඉතිගේ උස්සෙම හිටියා. වටේ නැයි දුර නැවිලා දැන් බලාගෙන ඉන්නවා. මම සාප්පු දෙකේ දෙක දාගෙන මොකෝ යුව එක්සලෙන්සි ඇයි නෝ මයි ලිමිට්ස් කිව්වා. කිව්වා මෙයා කිව්වා මම මගේ සීමාවල් දන්නවා කිව්වා මෙතුමා කිව්වා. I know that. That's why I have allowed you to portrait my character. Instant tamai tamuna hata mama mage salita ranga paanda dilla tiyanna. Keep it up. Kila giya. Mama evela indala paya dikakata passe katha kala e arakshana dari mahatmayata. Ita passe katha kala mama pitama etumai kinne kila giwa. Handa mama mokadda e kathawa theeruma? Ekona metuma kiwalu bari welawath mage roopiya dala metuma kataanen kiwoth mama parliament adara 12ta misuruna kila. Etukota thibuna පොඩි රාවයක් එක්තරා කණ්ඩායමක් විසින් ගුවන්විදුලි සංස්ථාව හෝ රූපවාහිනිය ඒගොල්ලන්ගේ අනසකට නතු කර ගන්නවා කියලා. ඉතින් මම කියන්නේ මේමයි මම කිසිම දේශපාලන පක්ෂයක සමාජයක නෙමෙයි. මම කිසිම දේශපාලන පක්ෂයකට ගියේ නැහැ. කිසිම වේදිකාවක් නැග්ගේ නැහැ. මම හිතනවා රංගන ක්ෂේත්‍ර රඟපෑම මේ විෂය හදාරලා කරනකොට මේක හරි වන්දනීයයි පූජනීයයි. දැන් මට එදා හිටපු හමුදා පිටිතුමා කිව්වා ඔයා දේශපාලන කියන ජනසම ඔයා ළඟට යාවේ අනිත් අය දේශපාලන ළඟට යනවා කියලා. ඒ ළඟටම යනවා කියලා. ඉතින් මගේ ඒකට දොසක් කියනව නෙමෙයි. මේක තමයි මගේ අභිලාෂය. මේක තමයි මගේට දෙන්න පුළුවන් දායාදය. ඊළඟ පරම්පරාවට හරියට කලාවව පෙන්වන දාසස් වජිරු කිව්වා වගේ. මේක තමයි

0: වියමන
1: සඳ දිය දහර.
2: අද සඳ දිය දහරයට අපේ සොඳුර හමුවීම ප්‍රවීණ රංගධර විල්සන් ගුණරත්න මහතා සමක අපි එතුමන්ව දැන් විවිධ ක්ෂේත්‍රෝස්සේ හඳුනා ගන්නවානේ. ඊට අමතර ඔබ දන්නවා ඇති මං හිතන්නේ බොහෝ පිරිසක් මේ කාරණාව නොදන්නවා වෙන්නත් පුළුවන්, එතුමා ගීත රචකයෙක් කියන එක. දැන් මේ ඔබ ලිව ගීතයක් අපි ඊළඟට අහන්න යන්නේ අනිමල් ගුණසේකර තමයි තනු නිර්මාණය කරන්නේ. අමිතා වැදසිංහ සමගින් ඔහු ගීතය ගයන මේ යුග ගීතයක් පෝය දාට පායන සඳ කුමක් වැනි. කොහොමද මේ ගීතය ලියවුනේ?
3: ඔව්, අතපසෙම කිනුවට මම ඉස්සර ෆෝකස් රූස් කියන සංචාරක ආයතනයක මම සේවය කරනකොට ඒක හිටියා මේ පාලිත විජේසූරිය මොහිඩින් ඒ වගේ අය මට කිව්වා මේ හෙට ප්‍රොෆෙසර්ස්ලා කට්ටියක් එනවා, මේ අය මාසක් ඉන්නවා, මේ අය යන්න අවසාන දිනේදී හොඳ වැඩසටහනක් කරන්න අපිට බාර දෙනවා කියලා. දැන් මම ඒක හරි දකින දෙයක් මම අපහාසයෙන් කියනවා නෙවෙයි, අපි සිංහල සංගීතය කියලා හොටල්වල බොහෝ දුරට අපි පෙන්වේ කැලිප්සෝ බෑන්ඩ් එකක් සංගීතය කරන එක. මම මේ ගීත කීපයක් ලියලා ඊට පස්සේ මමත් නිමල් ගුණසේකරත් එක්කදලා අපි සඳවෙනියක් වයලීන් ඩ්‍රබේර ඔක්කොම පාවිච්චි කරලා මුහුදේදී මුහුද ඇතර සුනාමිය දැකලා නෑ, අහලා නෑ. මුහුද මම මැවවල ගිහිලා තියෙන නිසා මම දන්නවා ඇතැම් වෙලාවට රටා මවන හැටි මුහුද රළ, විශේෂයෙන් පොය දාකට එහෙම හිටියොත් නිසල වෙනවා ආයි. ඒකනේ අපි වයලීන් වල එහෙම එකක් කරලා මට එයා පොය දවස නිමල් කිව්වා මේ ඇයි ඔබතුමා ගීතය ලියන්නේ නැත්තේ කියලා. ඉතින් මගේ සහෝදරයා චන්ද්‍රදත් ගුණරත් මගලන් හිටියා. මං කිව්වා අයියා කොලයක් අරන් එන්නකෝ, දැන් මෙයාලා අභියෝගයක් කරන්නේ කියලා. මම ලිව්වා මේ පොයදාට පායසද කුමක් වැනි, සොඳුරේ නුඹේ හිනෑන මුව කමල වැනි, ඒ සඳ වසා නැඟි මේ කුළු කුමක් වැනි, ඉඳ හිට ඉතරදි නුඹහඬනවා වැනි. අපි ප්‍රාර්ථනා තියෙනවා යෞවනේ ප්‍රාර්ථනා. ඒ සතම අන්තිමට කියන්නේ බාගට පිපුණු මානෙල් කුමක් වැනි, නුඹකේ දැෑසේ ඇඳි රන්වන් එළිය වැනි. එක කියලා අතරතුර කියනවා එක්වන දාට නුඹ පොහොරේ සිටින වැනි, බැරි වුණු දාට එක්වන කුමක් වැනි, දිව්‍ය ඇති තුර අම්මගෙනේ තඳ කලා වැනි. එහෙම යව්වනේ අපි හිතනවානේ. ඒ නිසා මම මේක එක දෙයක් දැකලා මං දොස් කිව්වා නිමල්ට. පළවෙනි එකේදී තියෙන නුඹ කියලා, නුඹ කියන වචන හැර ලෙන් ගතේ. මේක දෙවෙනි වර පටිගත කරන උගල කියලා දේ ඔබ ඔබගේ දැසි කියලා ඇතුළුසකේ තියෙන නුඹගේ දැසි. හොඳයි
2: අපි හම්
3: ඔබට අපසරයි.

0: සන්තතිය දහර ඇටාද අප සුඳරු හමුවීම ප්‍රවිණ රංගධර විල්සන් ගුණරත්න මහතා සමඟ අපි රංගන ශිල්පියෙක් විදිහට එතුමාගේ ගමන් මඟ පිළිබඳව විවිධ තොරතුරු කතා බහ කළා. ඒ අතරතුරේදී මේ අපි දැන් ඉන්නේ ගුවන්විදුලි මැදිරියක් ඇතුළේනේ. ඒතර ගුවන්විදුලිය එක්ක ඔබේ ආරම්භීම සනිටහනුණු ආකාරය ගැනත් මට අහන්න හිතෙනවා. මොකද අපි බොහොම ආදරය කරන විනෝද සමයේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා විදිහට සංගීත කණ්ඩායමේ ඔබ එක්ව කටයුතු කරනවා කාලයක් පුරා. කොහොමද ඒ මතක?
1: ඇත්තම කියනවා නම් පාසල් කාලේ ඒ කාලේ දැන් නිවිල්පර මහත්මයා හැදුවා සංගීත කණ්ඩායම කැලිප්සෝ කණ්ඩායම. එහෙම යනකොට අපි හැදුවක ලාසිකාඩාස් කියලා. විජේ වීරසේකර, මොරිස් එවර්ස්, සොලිකා, බොබි, ටිරොනෝ ආදිවාසීන් කට්ටිය, ටෝනි, දැන් අපි කට්ටිය නිමල් ෆොන්සේකා හදනවා. මේක අපි මේ පෙරපුහුණු කරන්නේ විජේ වීරසේකර මහත්මයාගේ පියා විදුහල්පති කෙනෙක්, එයා කිව්වා මේ ඔය දරු ටික හුඟක් දඟලු නෙමෙයි මේ කරන්න කියලා. ඒ ගේ ඉස්සරහම තමයි සෙමල් රුටික මහත්මයා ඉන්නේ. දැන් මම දවසක් ඒ කාලෙත් මගේ මාමගේ මන්ටක මොරිස් මයින රටේ ඇතුළේ මම ඒ කියනකොට මට දාන් එන බෑ. පස් දිනේ පයින් එනවා. එන්නේ ඇල්ෆ්‍රඩ් පෙර මහත්මයා, බර්ටිගුලර් මහත්මයා, ඇනස්ටි ඩයස් මහත්මයාතික, ධර්මශ්‍රී මොනසිංහ, මේ කට්ටියක් එනවා. මම යනකොට මේගොල්ලෝ මම ඉතින් හරි අර දැන් මට වෙලාවක් කිව්වොත් ඒ වෙලාවටම යන්න ඕනේ. ඉතින් හරියට ඔබතුමා මේ මට විධානයක් දෙනකොට මේ වෙලාවට එන්න කියලා මම ඒ වෙලාවටම එනවා. ඒ වගේ මම පෙරපුණ යනකොට හැබැයි මම එක දෙයක් තියෙනවා, මේ මගේ ඇතුලේ මොනහරි මේ හිට්ලර් වගේ පරිපාලකෙක් ඉන්නවා කියලා කියනවා. දැන් මම අසීට යනකොට ඔක්කොම සෑස්ස කළ ඉවරයි. මම කො මේ කට්ටිය එනවා, දැන් අපි විනෝද සමයේ තීම එක ගහමු. දැන් පින තීම තේමා වදන වාදනය කළා. වාදනය කරලා ඊට පස්සේ අපි එකට දු කරන් ගියා. මේක තේමා වදන දෙකක් තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියන් පස්සේ අපි දෙවෙනි එකත් වාදනය කළා. ඒතර මට මතකයි චන්දන දිලරත් මහත්මයා එතුමා එමන්ද මාදවිදි මෙහිතිර
0: එතුමගේ පියාණ සමල් රතුගම
1: යාර ජනේලෙන් ඇවිල්ලා ඉතර තරුණයි ඇවිල්ලා ඉලිල බලාගෙන ඉන්න අපි මේක කරනවා. ටික වෙලකින් ඇල්ෆ්‍රඩ් පෙර මහත්මයා ආවා. එලකව කවුද මේ වාදක මන ඕගොල්ලෝ නේද කියනකොට මට මොරිස් ෆේවර්ට්ස් බේස් গিටාර් කියනවා. එතන මම වාඩිලා හිටිය ස්ටූල් එකේ ඉඳලා ඒ ආලින්දේට උඩින් කිලෝ ගියේ කියලා ඇල්ෆ්‍රඩ් අල්ලගෙන ඕ කියන්නේ අපි තමයි වාදක මණ්ඩලය, අපි තමයි කලේ කියලා. ඊට පස්සේ බර්ටි ගුණතර ගම යාප්නේ තැවිලා හිටියා, එනස් මහත්තයා තැවිලා හිටියා, සමරුදුරු මහත්තයා පතරලාම වෙලා බලන් හිටියා. අපි වාදනය කළා. වාදනය කරනවා තවසරයක් කරනවා වාදනය කළා. ඊට පස්සේ කිව්වා හොඳයි හෙට මම පරිවිඩයක් දෙනවා කියලා. දැන් හෙට වෙනවා කියන රාත්‍රිය එළි වෙනකන් ඉඳලා කිව්වා ගොන සංස්ථාවේ ඇවිල්ලා මැදිරියට ඇවිල්ලා විනෝසමය වර්සලහාට විවාදක ඉදිරිපත් කරන්න පුළුවන් ඕලන්ට අවස්ථාව දෙනවා කියලා. අපි ගිහාම අපි තියෙන සමහර මේ ගිටාර් වලින් එන ප්ලග් ගැහුවාම වී වී වී ගන සද්ද එනවා. ඔමිස සුගත පාරිශුල මහත්මයා ඇවිල්ලා කිව්වා මෙන්න මේවා පාවිච්චි කරන්න කියලා දීලා අපිට බොහොම මේ ලොකු සහයෝගයක් දුන්නා. මේක පිටිපස්සේ ඉතින් අන්තිමට කියනවා ට්‍රම්ස් පාදනය විල්සන් ගුණරත්න කියලා අපිට වෙන මතයක් කියන්නේ ආයිබෝවත් විනෝද සමය කියලා පටන් ගන්න. ඔයා කියන්නේ පුතා ඔයාට කිව්වට කමක් නැහැ. ඒ දවස ගොනිද හන්නේ පිරිත්, මොහන් පැලස්, ප්‍රවෘත්ති, විනෝද සමය මේ වගේ දේවල්. මම යනකොට ධර්මාලෝක විද්‍යාලයේ උඩ බැල්කනි ඉඳලා තට්ටු දෙකක බිල්ලිනේ. ඔයා කියන්නේ මම තරුණයිනේ, කිව්වට කමක් නැහැනේ. කෙල්ලෝ 8 දෙනෙක් වැටුණා. කෙල්ලෝ 8 දෙනෙක් වැටුණා කියන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ පඩිපෙලෙන් බහින්න ඇවිල්ලා මාව දකින්න ඇවිල්ලා වැටුණා පඩිපෙලෙන්. නේ. එමුසේ වෙනාර්ථයක් නෙවෙයි. ඉතින් ඒක වෙනාර්ථයක් වෙනායි තරුණයි දෙනවා. ඒක වෙනම දෙයක්. එක රොත්තර වැටුණා ඉස්සලාම වැටුණේ නන්දනී. නන්දනී ගඟුට අර හද දෙනා. නන්දනීට පුරුවන් දරාගෙන නන්දනී බොහොම පුෂ්ටිමත් කෙනෙක්. ඉතින් ඉන්ද්‍රාණි, සුමිත්‍රා හොම ගොඩක් දැරරත් එක විවිධ රටවල ඉන්නවා. මට ඔය කතාව කියලා ඒගොල්ලෝ හිනා වෙනවා. මේ අපි දැක්ක ප්‍රෝග්‍රෑම් එක YouTube එකේ කියලා ඔක කියනවා. කෙල්ලුවට දෙන වැඩිච්ච එක. හැබැයි ඒකෙන් මට තව දෙයක් සිද්ධ වුණා. මගේ පියා මැරිලා කුකුඩා ගුඩා කල ඉඳලා මාව අපි හැදුවේ මගේ මාම තමයි ගැන්නනේ ඔක්කොම. දවස රාත්‍රියේ මගේ මාමක් කිව්වන් අම්මට කිව්වන් නංගි මට පොඩි තීන්දුවක් ගන්න තියෙනවා, මට ඔත්තේ පොඩක් කතා කරන්න තියෙනවා, ළමයි නිදා ගන්න කියන්නේ කියලා කළා. මම නිදා ගත්තනේ, මම නිදි පරිචිතව ධ්‍යාන ඉන්නවා. දැන් මේ දෙපස නංගි මම ලොකු දෙනවා ලංකා විශ්වවිද්‍යාල දෙකට හරින සැලසුම් කරනවා. පොඩ්ඩක් මෙහෙ තියන් බෑ නංගිට ඕනේ. එයා බෑන් බෝයි කෙනෙක් වෙනද, බෑන් මාෂා කෙනෙක් වෙනද? මම එයාව රට අරිනවා. එයාගේ ඇඟේ තියෙනවා ඊට වඩා එහා දේවල් කියලා තමයි මට නවදිල්ලට යන්න ඕනේ වැඩිදුරට ඉගෙන ගන්න. ඉතින් මේ වුණාට මං සංගීතය අතහැරියේ නැහැ. තාම එක ගෙතියෙනවා
0: ඊළඟ ගීතයට.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
4: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
3: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
4: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
3: නොවිනස් වන රසවත්ම රසය.
4: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
3: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: සදතිය දහරයට අපි ඉන්නේ අද අපි හමුවන්නේ ප්‍රවීණ රූපණවේදී විල්සන් ගුණරත්න මහතා. අපි ඊළඟට අහමු අපේ මේ මාතෘභූමියට තිබෙන ආදරය ප්‍රේමය ගැන කතා කරනකොට මගේ මව්බිම ගැන කතා කරද්දී අපේ ජාතික ගීයට පමණක් දෙවෙනිම නෙක් ගීතයක් තියෙනවා නම් ඒ තමයි රත්නදීප ජන්මභූමි කියන ගීතය. ඔබතෝරගෙන තියෙනවාද සඳදී දහරයටදී අහන්න?
1: ඔව් මම මේකට මෙන්න මෙහෙම දෙයක් කියන කැමැති. අද පරපුරේ ඉන්න තරුණ පරම්පරාවටත් ඊළඟ පරම්පරාවටත් මේක දෙමව්පියෝ මේක කියා දෙන්න මේ පණවිඩේ මගේ සම්මස්නයට නහරාසේ දුවන දෙයක් පණවිඩයක් වෙනවා පාඩමක්. ඉස්සර මම කතික තරඟ වලින් සංගීත භාණ්ඩ වාදනය කළ ගී ගායලා හැමදාම තෑගි දිනනකොට වසර අවසානයේ මම දකින අනිත් අයගේ තාත්තා යම්මයි දෙන්න අත් දෙකෙන් දෙපැත්තෙන් අල්ලගෙන ඒ දරුවව අරන් යනවා. මගේ එන්නේ මාමාවිල කාර්යක ඉඳලා අම්මා වෙනවා. අම්මා තමයි මාව අතින් අල්ලන් යන්නේ. කොඩිපිලි ඔහොම මේ වික්‍රමාරච්චෝම කියලා කට්ටියක් හිටියත් ෆ්‍රැන්සිස් මේ පාසල් මිතුරෝ ඒගොල්ලෝ කියන අපේ තාම්මයි තාත්තා දෙනම එනවා ඔයාගේ තම්ම ඉතරයි එන්නේ කියලා. ඉතින් මම කිව්වා මේ තාත්තා මිය ගියානේ ඒකනේ කියලා. මට දැන් අපිට හැඟීම් දැනෙන්න පුළුවන්. මට ගෙදර ගියා කියනකොට මට ඇඬුණා අම්මා බත් එක කවන්න එනකොට. මම කිව්වා අම්මේ ඇයි තාත්තා මං තෑගි ගන්නකම්වත් ජීවත් වෙලා ඉන්නේ නැත්තේ කියලා. අම්මා කිව්වා ඇයි මොකද පන්නේ නැහැ යාළු ඔක්කොම ආනවානේ බලන්නක ඒගොල්ලෝ ඔක්කොම ඉන්නේ තාත්තා අම්මා කියන යනවානේ අද්දෙන් අල්ලගෙන දෙපැත්තෙන්. ඔයා කියන්නේ ගිරා යාළුවන්ට ඔයාට තාත්තා නැතුණා අම්මලා තුන් දෙනෙක් ඉන්නවා කියලා. ඊපස්සේ මම කවුද අම්මලා තුන් දෙනෙක් ඉතින් මම උගිල කියන්නත් දෙපැයි. මේ ඉන්නේ පළවෙනි අම්මා කියලා ඊපස්සේ බත් කවනවා. ඊපස්සේ මම කිව්වා දෙවෙනි පුරුදු වෙන්න ඉවසන්න පුරුදු වෙන්න. තව කෙනෙක් කතා කරලා ඉවරනකම් සමන් දෙන්න පුරුදු වෙන්න. දැන් බලන්න මං ඔයාගේ ඉදිරියේ කීකරු ශිෂ්‍යෙක් වගේ ඔයා කතා කරනකොට මං කතානු කරිනවනේ. ඉතින් දැන් අම්මක දෙවෙනි අම්ම කියන මං එනම් දැන් රැට අපි කොච්චර සෙල්ලම් කරුවත් පාඩම් කරුවත් කොහොම කරලා මේ ප්‍රවෘත්ති හන්න ඕනේ අම්ම කියන ප්‍රවෘත්ති හදා මේ පුරුද්ද මට තියෙනවා. එලා ඉතින් පස්සේ නින්දට ගිහලා උදේ මම කිව්වා අම්මයා කියන්නකම් යංගෝ කියලා මාමත් එක්ක කාර් එකේ ගිහිල්ලා ස්කූල් ළඟින් බහැලා මගේ විදුහල ශ්‍රී ධර්මාර්ග විද්‍යාලයේ ගොඩනැගිලා පෙනු අර තියෙන වගේ දෙවෙනි අම්මා ඒ ඉන්නේ දෙවෙනි අම්මා. දැන් ගිහිල්ලා අර තුන්ගේ අම්මන්දලා තුන් දෙනෙක් ඉන්නවා කියලා බඹර කූඩේ කුළුර දාගෙන යාළු ඔක්කොම ආනවා. අම්මලා තුන් දෙනෙක්. හරි බුදුමයි අපිට නම් ඉන්නේ එක අම්මයි කියලා. ඒ කියන්නේ අහන එකම. ඉන්දලා ඔයාලා අම්මලා තුන් දෙනෙක් ඉනවද? නේ නා ඉන්නේ අම්මනේ එක අම්මනේ අපි ඉන්නේ. දැන් මේක හරි ප්‍රශ්නයක්. පස්සේ දැන් තුන්වෙනි අම්මත් කියන පිරිස් කියලා සර් කෙනෙක් හිටියා. ඒ සර් කිව්වා පද්මිනී නාවටුන්න කියලා අපි නැටුම් ගන්න ගුරුතුමිය මේ දෙතෙන් ගියා. මේ විල්සන් හොඳ කතාවක් කියලා දෙනවද? අම්මලා තුන් දෙනෙක් ඉනවා කියලා. කොහොම පද්මිනී නාවටුන්න ටීචර් හැරලා කිව්වා විල්සන් සාමාන්‍යයෙන් මොකක් කර තේරුවන් නිසා එහෙම දෙයක් කියන්නේ නැහැ කියලා. කවුද කියලා මං කිව්වා. කිව්වට මෙසු කියන තුන්වෙනි අම්ම අහන් එනකෝ අම්මගෙන්. එදා ගියාම අම්මා පෙන්නවා අපි දෙන පොඩි පුස්තකාලයක් එතකොට. ඒක නේද ලංකාවේ සිටීම. එතන ලංකාවේ සිටීම ශ්‍රී ලංකා කියලා තිබුණ නෑ. තියෙන්නේ සිලෝන් කියලා. අද නම් පෙනවනේ සීලෝන්. අපි ගත්ත ණය බලපල්ලා කියලා. දැන් සිලෝන් කියලා තියලා අම්මා කිව්වා. අර තියෙන වගේ තුන්වෙනිය මරින්න අරින්න. ඒ පාඩම මහපටැංගිලේ සිට දකුණු මුලේ වම් මුලේ දක්වා කිඳා බැහැලා එදා ඉඳලා මේ මාතෘභූමිය වෙනුවෙන් ජීවිත ණයක් තියෙනවා. මගේ විද්‍යාලය වෙනුවෙන් ජීවිත ණයක් තියෙනවා. අම්මා වෙනුවෙන් ජීවිත ණයක් තියෙනවා. ඒ තුනත් එකම ඉස්සරදී මහර ගොඩාක් දක්ෂයිනේ. දැන් සමහරවල්ට මංගල සාදුවට ගියාම ඉන්න වාද කණ්ඩායම දැන් මංගල සංස්ථාවේ නම යනවනේ. ඒගොල්ලෝ නැකිටලා මට දෙනවා මේ තබ්ලාව හෝ ඩ්‍රම්ස් වාදනය කරන්න කියලා. ඊට පස්සේ හුඟක් අය නෑදෑයෝ එන අය අහනවා මේ දරුවෝ ලොකු නම් කවුද කරන්නේ? ඉස්සර හැමෝම කියන්නේ පයිලට් කරනවා, ડોක්ටර් කරනවා, ප්‍රොෆෙසර් කරනවා. අම්මකෝ මට එක දෙයක් කරොත් ඇති. මෙයත් වෙනස් වෙලා අනිත් අයගේ ජීවිත වෙනස් කරන්න පුළුවන් දෙයක් මම කරනවා නම් එහෙමට ඇති. ඒක තමයි ජේසක කතිකාචාර්යවරයෙක් වෙලා අද විවිධ පාඨමාලා, ප්‍රවෘත්තාපන කඳවුරුවල, හමුදාවේ මේ කරන්නේ ඒ දේ නිසා. ඒ අම්මල තුන් දෙනාට නිසිහිමි ගෞරවය, කෘතඥතාවය පළ කරන්න. මොකද අද මම මෙතන ඉන්නේ ධර්මවල කාද ශිෂ්‍යෙක් විදිහට. ධර්මවල විද්‍යාලයේදී අපේ ගුරුවරු, ගුරු මෑණියෝ, මාතෘද, පීතෘද, නේතෘද කියලා හඳුන්වන්න පුළුවන් ගුරු මෑණිවරු කරපු දේවල් වලින්, පියවරු කරපු දේවල් වලින් ඉගෙනගත්ත දැනුම.

0: සන්තතිය දහරයට අද සිකුරද අපේ සොදුර හමුුවීම ප්‍රවිණරංග ධර වේලසන ගුණරත් මහත සමක අපි ප්‍රහසන කලාව තුළේ කතා කරද්දී කතා කරන ගොඩාක් දෙවගෙන කතා කළා. අපි හිනා වෙලා සතුටෙන් ජීවත් වෙන්න කැමති වගේම අනිත් අයත් ඒ විදිහටම සතුටෙන් හිනා වෙලා ජීවත් වෙන්න කැමති කියන අවබෝධයත් එක්ක වැඩ කරන්න පුළුවන් නම් හරි හොඳයි. හැබැයි ඉතින් අපි හිතන්නේ අපිට හිනා වෙන්න පුළුවන් නම් අපි සතුටෙන් හිටියොත් ඇති කියලා වගේ දෙයක්. අනිත් අතට අපි අපේ දැන් ඔබතුමා මීට පෙරත් කතා කළා අපේ යුතුකම් සහ වගකීම් ගැන. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ඉගෙන ගන්නවා අපේ දෙමව්පියන් අපිට උගන්වන්නේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නවා තමයි. හැබැයි ඒකට අවශ්‍ය කරන අනිකුත් සියලු දේවල් සම්පූර්ණ කරන්නේ අපේ දෙමව්පියෝ. අපි මහන්සි වෙලා ඉගෙන ගන්නවා. ඉතින් අපි රස්සාවක් කරලා අපි හම්බ කරලා අපි ජීවත් වෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එතකොට එහෙනම් අනිත් අවශේෂ පහසුකම් සියල්ල අපිට ආදරය දක්වන මිනිස්සු අපි මේ රටේ විවිධ ස්ථානවලට ගිහිල්ලා ඒ ස්ථාන අපි පරිහරණය කරනවා. එතකොට ඒ දේවල් ඒ කිසිම නැතුව කාන්තාරයක් වගේ තැනක වගේ අපි හිටියනම් අපිට කියන්න පුළුවන් අපි බොහොම මහන්සියෙන් මේ දේවල් කරගෙන අපිට මේ ජීවිතය හදාගන්න ඕනේ කියලා. අපේ රට ඇත්තටම අපි තාමත් අර කවි ගීතවල තිබුණාට අපේ රට සුරපුරයක්ද අපේ රට කොයිතරම් වටිනා භූමියක්ද කියන දේ අවබෝධ කරගෙන නැහැ. ඒක අවබෝධ කරගන්න අපිට සෑහෙන කාලයක් ගත වෙනවා. ඉතින් ඒ නිසා අපි අපේ රට වෙනුවෙන් කරන්න ඕනේ දේ මොනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒක කවදාවත් කෙනෙකුට මඟහැරලා යන්න බැරි දෙයක්. ඒක හොඳට අවබෝධ කරගත්ත කෙනෙක් විදිහට මිනිස්සු තනි තනිව පුද්ගලයන් විදිහට තමන්ගේ ජීවිතයක තමන්ගේ රටට තමන් ඉපදුණු දේශයට තමන්ගේ ආදරණීය මිනිස්සුන්ට කරන්න ඕනේ දේ කියන දේ අවබෝධ කර ගැනීම ඒ වගේම අවබෝධ කර නොගැනීම ගැන ඔබට මොකද හිතෙන්නේ?
1: විශාල චිත්ත පීඩාවක් තියෙනවා. අපි අවුරුදු 76ක් තිස්සේ මේ රට වෙලා තිනදී මම විවිධ රටවලට ගිය කෙනෙක් ලෝකේ. මේ රට ලෝක වෙන කොහෙවත් නැහැ. මේ නාට්‍යයක දැනක විදේශිකය කියනවා This country make rata nirvanayak make eka mutu wala hadagena ona ve dan meka dekak ekathu karala mama nawathwana navadillayata mama yanakota thor hitiya roniya bisingala parmeethi vita dari mage honda kalyana mitre ape paule e golloye rajin mama ehema liyun aran yana kemithine e gollu yawala yata ipara me ifrc ayatane pokolu pitu wage inne thuma huwa ඔබතුමා ගැන විවිධ ලියුම් එවලා තියෙනවා විශාල විස්තර. ඔබතුමා ගැන කෙටියෙන් කියන්නේ කියලා මම කිව්වා I have three banks you know, three banks කියලා. What? I have three banks මම බැංකු තුනක් තියෙනවා කොහම යා ප්‍රොෆෙසර් ගුප්තට අල්ලගාලා කොහම අපේ ඊළඟ ව්‍යාපෘති වලට මෙයාට මුදල් ආයෝජන කරන්න කියලා. එයා හරව මොනවද බැංකු තුන කියලා. මම ඒ බැංකු තුන දැන් කියන්න කැමති ඔයාටත් තියෙනවා. හැබැයි උගක් එක මම මගේ දේශන පාඨමාලා කරනකොට ආනකොට බැංකු තුනක් තියෙන අත උස්සන්න කියලා. අත උස්සන්නේ නැහැ. මොකද දැන් ටින් තියෙනවා, ටැක්ස් තියෙනවා ඉන්න. මේ බැංකු තුන මම නිකමට ඔයාගෙන් අහන්නම් එකට ඔයා කෝප නොවී ප්‍රකෝප නොවී සිතර දෙන්නේ නැතුව කියන්න

0: බුද්ධාගම නිසා පන්සිල් පද පහේ පළවෙනි එක
1: පාණති පාතා වේරමණී සීකාපදං සමාදි.
0: අපි දෙකයි දෙකයි එකතු කරාම
1: හතරයි.
0: කොයි කාලේ ඉගෙන ගත්තද කියනො?
1: තාම කුඩා කාලේ.
0: දැන් කුඩා කාලේ ඉගෙන ගත්ත එක ඔයා මං දැන් අහනකොට කියන්න මේක කොහෙර තියෙන්නේ පැ? මේක තිබුණේ මගේ බැංකුව තුල තමයි. දැනුම් බැංකුව, මතක බැංකුව, හැඟීම් බැංකුව. දැන් ඔයා මතක බැංකුවයි දැනුම් බැංකුවයි සුසංයෝගය කරලා ඔයා මට කියනවා පාණති පාතා මේ ඉගෙන ගත්ත පොඩි කාලේ. දෙකයි දෙක හතර ඉගෙන ගත්ත පොඩි කාලේ. මේ අභ්‍යාසය මම පාඨමාලාවලදී අපි තියෙනවා තාරුණ්‍ය ගිනෑත්තේ කොයි බඩට කියලා වැඩසටහනක්. ඒක අපි හෝටල් කළමනාකරණය සහ ඒ අයගේ තුළ තියෙන විශාල සිරුරු තුළ සැඟවී තියෙන දක්ෂකම් අපි විශ්ලේෂණ කළ කරනවා. මගේ උපදේශකෙක් විතර වැඩ කරනවා, ජේෂ්ඨ කථිකාචාර්යවරු විතර වැඩ කරනවා. ඉතින් මම මේ කියන්නේ මම සමහරවිට වාහනේ යනකොට දිනට හරි බිරිඳ හරි කියනවා මේ අන්න ඔය විදිහට අර ලේඩිස්ලා බලන් යනවා මං ගෝවා ඒ බැංකු තුනක් යන්නේ කියලා. බැංකු තුනක් ඒරණ බැංකු තුනක් තියෙනවා. මේ දැනුම් බැංකුව, මතක බැංකුව, හැඟීම් බැංකුව. පුළුවන් තරම් මේක tempotu කරන්න. බැංකු වලින් ගෙනට වඩා පොලිය ලැබෙනවා. මේ දැන් මේ පොලිය තමයි මේ ඔබට මම දෙන්නේ. ස්තුතියි. ඊළඟ ගීතේට.

0: දිය දහන සමක ලකනහගෙන උපඉන්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය කියන ජාතක ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා ධන නිධානය. ඔබේ කෝටිපති සිහිනය යථාර්ථයක් බවට පත් කරනවා කියලා ඔන්න දැන් ඔබ හොඳටම දන්නවා. සුපුරුදු මුදල් තෑගිවලට අමතරව ධන නිධානය ලොතරැයිපත් වල සන්දේ බෝනස් ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලට ගලපාගෙන රුපියල් 10,000 තෑගි රැසක් දෙනා ගන්න දැන් ඔබට පුළුවන්. ඉතින් තව තවත් බල බල ඉන්න එපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැයි වැඩි වැඩියෙන් මිලදී කියන සන්දේ බෝනස් වාසනාව හිමි කරගන්න. ජාතික මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැපයක් බවට පත් කරගන්න. සන්දිතිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට ඉන්නවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඔබ දන්නවද ඩොමා කලර් සෝටර් යන්ත්‍රය ගැන? කළු ඇට තනකොළ ඇට ඉවත් කරන සුපිරි වැඩකාරයා. නවීන AI තාක්ෂණයෙන් බලගැන්වූ ලංකාවේ අංක 1 කලර් සෝටර් යන්ත්‍ර ඩොමා කලර් සෝටර්. ස්වයංක්‍රීයව කොටා නිම කරන ලද සහල්වල ඇති කළු ඇට අවපහ ඇට ඉවත් කර අස්වැන්නට වැඩි වටිනාකමක් එක් කරන්න නවීන ජපන් තාක්ෂණයෙන් යුත් කැමරා පද්ධතියකින් සමන්විත ඉහළම කාර්යක්ෂමතාවයක් ලබා දෙන කලර් සෝටර් යන්ත්‍රයක් මිලදී ගැනීමට මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් වෙත එන්න. දැන් ඔබගේ අවශ්‍යතාවයට අනුව සෙතැඟි ලෙස තෝරා ගැනීම කරන්න පුළුවන් ඔබට. වසරක වගකීමක් සහ අලෙවියෙන් පසු සේවාවක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ප්‍රධාන ශාඛාවට මෙන්න නම්බර් එක 011 679 579.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
2: සඳතිය තහර
3: ප්‍රේමයෙන් මන රංජිත වේ, නන්දිත වේ.
4: බදන්නෝ අපේ ගීත ගීතවලී ගීත සාහිත්‍ය රංග බලව අපේ ගීතවල විවිධ රස භාවයන් ඉලිපෙලි කළ දෙන ලස්සනට වේදිකාව අපූර්ව විදිහට භාවිතා කරලා අලුත් මුද්‍රාවක් තිබු වේදිකා නාට්‍ය රාශියක් තියෙනවා. මම ඊළඟදී මහනුවර මහාමායා විද්‍යාලයේ උත්සවයක ප්‍රධාන මුත්තට ගියා. ඉතන රඟපෑපු දරුවෝ දැරියෝ දැක්කාම මම එක දෙයක් කියන්නම්. මටත් අවුරුදු 86ක් වෙනවා. දැමනි ඇසුර තියාගන්න පතා අවුරුදු
5: 10කින්.
4: මේ මම කියන්නේ අනිත් අයගේ දක්ෂකම් අගේ කරගන්න. අගේ කරන්න බැරි නම් මේ කලා ක්ෂේත්‍රයේ ඉඳලා වැඩක් නෑ. ඇත්තට විරිෂයානම් අනිත් අයගේ දක්ෂකම් වලට මම එදා ඒගොල්ලෝ රඟපානවලේ මම දැක්ක පුඩි ඉතා පුඩි දැරියක් රඟපාපු ආකාරයේ දැකලා මම දේශනෙදි කිව්වා හදවත ගියා මගේ දිගටම දිගටම ගැස්සේ හේතුව මිහ රඟපාපු අර පොඩි මීමැසි කියලා. මීමැසි චරිතය රඟව පොඩි දෙරිය. ඉතින් මම හිතනවා කලාකරුවෝ විදියට අපි අන් අයගේ දක්ෂකම් අගය කරන්නේ නැත්තම් දැන් මම දැන් කරහට තියෙනවා වැඩ කරන මිනිහට වැඩ කරන්න දෙන්නේ නැහැ. එයා වැඩ කරන්නේත් නැහැ. වැඩ කරන යන එක නට වැඩ කරන්න දෙන්නේ නැහැ. හැබැයි එයා වැඩ කරන්නේත් නැහැ. ඒ ඔක්කොම එන්නේ මේ හිත කියන කොහේ තියෙනේදයි සොයා නුගෙන තවමත් තියෙන හිත තුරෙන්නේ මේ එන්නේ. ඉතින් මම පුරුත්තපන කඳුර වල කන්දකාඩු සේනපුර වවුනියා ඊළඟට බන්දනගත් දෙපාර්තමේන්තු මම දේශනය කරනකොට මම හැමදෙස්සම කියන්නේ අපි දැන් රූපවාහිනිය ඕෆ් කරන ගන්නේ රිමෝට් එක. දාන්න ගන්නේ රිමෝට් එකනේ. චැනල් මාරුනේ රිමෝට් එකනේ. අපි වැරදි වැඩේ කරන්නත් එන්නේ හිත සිතිවිලිනේ. වැරදි වැඩේ නවත්තන්නත් ඒ හිතෙන්ම සිතිවිලි ජනනය කරගන්න පුළුවන්නේ. ඒ නිසා මම කියන්නේ මානව වර්ගයාගේ චිත්ත චෛතසිකය කායික මානසික සුවය උදෙසා කලාව භාවිතා කරන්න ඕනේ, භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා මේ ගීතය හොඳින් අහලා බැලුවාම පෙනෙන නිර්මාණය මොනතරම් දුරට අපිව දැනුම අවබෝධය අත්දැකීම මේ තෘප්තියෙන් බලවත් කරනවාද කියලා. සතුටුමාද සිසිමි ගෞරවය ඇතිව
5: මහජන ඉදිරි විරසරච්චන් රන්ව අප්‍රමාණ ගෞරවයකින් සේපත් කරමින් අපි ගීතය හමුවෙමු.

0: සදදිය දහරයට අද අපේ සිකුරාද සොඳුරු හමුවීම ප්‍රවීණ රංගධර වෙල්සන් ගුණරත්න මහතා සමඟ මාස්ටර් සර් ගීතය. මේ ගීතය නිලය වික්‍රමසිංහන්ගේ හඬින් අපි මුලින්ම ඇහුවේ. අදටත් ඉතින් මේ කම්බෑදිල්ල තියෙනවා මේ රටේ ලෝකේ. අපි අභ්‍යන්තර වශයෙන් අපේ හිතත් එක්ක ගත්තහමත් මේ කඹැදිල්ල අපේ නිරන්තරයෙන් යෙදෙන දෙයක්. අපි ආදරය කරන මිනිසුත් එක්කත් එහෙමයි, අපේ සමාජීය වශයෙන් ගත්තහම අපි රැකියාව කරන තැනත් එහෙමයි. කුතනට ගියත් කඹැදිල්ලත් එක්ක තමයි මේ හැම දෙයක්ම මේ තරමටම නරක වෙලා තියෙන්නේ, දුක්බර වෙලා තියෙන්නේ කියලා අපිට හිතන තැන්
1: තියෙනවා. මම ඔයා වගේ දක්ෂකම ගරු කරනවා, මේ කරන බාසු සරල සුමට සුම වචන භාවිත කරලා විසන කරන ගැන මම හරි සතුටු වෙනවා. ඔය දෙකට මේ කරන්න ඕනේ. මේක අපේ ජාතික ක්‍රීඩා වෙලා තියෙනවා. 1948 පෙබරවාරි මාසේ 4 වෙනි ඉඳලා දිගටම මේ කඹැදෙල හැමදාම කඹැදෙමු නිසා තමයි මේ මාතෘභූමිය නිර්වාණයක් වගේ සියලු සම්පත් වලින් අනුන මේ මාතෘභූමියට මෙහෙම සිද්ධ වෙලා තියෙන්නේ. දක්ෂයන්ට වැඩ කරන්න දෙන්න, දක්ෂයන්ගෙන් වැඩවලින් වැඩ ගන්න. මට හැමෝම ගාමිණි ෆොන්සේකා මහත්මයා, ඩිබිනිල්සික මහත්මයා ගොඩක් අය කිව්වා, ඔබ මේ රටට අයිති රංගන ශිල්පියෙක් නෙමෙයි, ඔබ මේ රට හැර ගිහිල්ලා වෙනත් තැනක කරන්න, ඔබේ භාෂාවත් එක්ක ඔබේ තියෙන රංගන ශෛලියත් එක්ක ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා. නෑ, මම මේ මාතෘභූමියේ ඉන්න, මං හැමදාම කියලා තියෙනත් තමයි මං නිතර මට විදේශ රටවලට යන්න වෙනවා. මම කොහේ මරත් මගේ මූර්ත දෙහය මේ මීදන් කරන්න, යුද්ධය වෙනුවෙන් ජීවිතය පූජා කළ රණවිරුවන්ට කර්කශක පොළොවේ වතුරත් නැතුව පෝරත් නැතුව හැප්පේපි මේ තරම් ප්‍රමාණයකටවත් ගොවිතැන කරපු ගොවියන්ට පරපුරක් දැනුමෙන් පෝෂණය කරන්න ඕනේ කියලා දැනුම දෙන්න ඊට සරණ වැටපුකුත් නැතුව වැඩ කළ ගුරුවරුන්ට, නිවැරදි දේශපාලනය කරපු කවුරු හරි හෝ කෙනෙක් ඉන්නවා නම් හෝ ඒ අයට ඉතා දුක්ඛ කරදර දොමනස්සෑ මැද්දේ කැපිලි කෙටිලි මැද්දේ අමාරුවෙන් රස්සාව කරලා විශ්‍රාම ගිහිල්ලා විශ්‍රාම දඩුපත් හරි වෙලාවට ලබා නොගත්ත ඒ අය වෙනුවෙන් සිරි දිනා වෙනුවෙන් මගේ මූර්ත දෙහය මේ භූමියේ මේදම් කරන්න කියලා මම ඉල්ලලා තියෙනවා. මගේ අන්තිමක මැච් එක ලියලා තියෙනවා.
0: අපි කීතේ අහුවා

0: වෙලාව රාත්‍රී 8 විනාඩි 33යි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. වෙලාව රාත්‍රී 8:35යි.

0: සදතිය දහරයට අපි ඉන්නේ. අද අපි හමුවන්නේ ප්‍රවීණ රූපණවේදී විල්සන් ගුණරත්න මහතා. අපි අහන ඊළඟ ගීතය මොරිස් විජේසිංහ තමයි ගායනා කරන්නේ. මේ ගීතය ඇතුළත් වන උපුල් ශාන්ත සන්නස්කල ලිව්ව වසානසිහි ආදරණීය වසන නමින් සෙනේෂ් දිසානායක බණ්ඩාර සිනමාවට අරගෙන ආවා මේ චිත්‍රපටයට. ඇතුළත් වන මේ ගීතේ ඔබ එන්න ඇවිත් යන්න එන්න.
1: මේකන යමක් කියන්න ඕනේ. දැන් මේ ගීතයේ මාර්ගන බල ඔබ එන්න ඇවිත් යන්න එන්න. ඔබ නැතුව බැරුව, ඔබ නොදැක බැරුව, මම හිතනවා හැම සැමියෙකුටමත් හැම බිරිඳකටම මේ රටේ එහෙම දැනෙනවා නම් සංස්ථා රාශියක් විනාශ කරපු විනාශ වෙච්ච රටක පෞල් සංස්ථාවක ඔච්චර ලස්සන තියෙද? එච්චර විතරක් නෙවෙයි, රටේ ජනතාවට දැනෙනුන තමන්ගේ රජුරු ඔබ නොදැක බැරුවා, ඔබ නැතිව බැරුවා. ඇයි? ඔබ රට හදන නිසා, ඔබ රට ගොඩනගන්න අපි වගේම දුක් විඳින නිසා, ඔබලා වැනි මීට පෙර හිටපු අයගේ ක්‍රියාකලාප නිසා අපි දැන් දුක් විඳින නිසා මේ මොහොතේත්. ඒ නිසා අපි හැමෝටම මේක හොඳ පණිවිඩයක්. උපුල් ශාන්ත සනස්ගල ඔබතුමාට බොහොම ස්තුතියි මේ පදවැල ලිව්වට. මේක

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහරයට අද අපේ සොඳුරු හමුවීම ප්‍රවීණ රූපණවේදී විල්සන් ගුණරත්න මහතා සමඟ. දැන් ඔබ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් විදිහට මිනිසුන් සුවපත් කරන්න, මිනිසුන් දැනුවත් කරන්න මේ සියලු දේ වෙනුවෙන් කැප වෙනවා. ඒ ඔසේ ඔබට දැනගන්න ලැබුණු කරුණු කාරණායක ඔබ කියන දෙයක් තමයි, සාමාන්‍යයෙන් මිනිස්සෙක් ගත්තහම ඔහුගේ ජීවිත කාලේ යම් කාල වකවානුවකදී තමන් කවුද, තමන්ගේ හැකියාව කුමක්ද, තමන් යන්න ඕනේ කොයි මාවතේද කියනද තීරණය කර ගැනීමේ හැකියාවක් එනවා. ගොඩක් වෙලාවට මෙන්න මේ හැකියාව ලබා ගන්න කෙනෙකුට තමයි තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය ළඟා කරගන්න ඉඩ ලැබෙන්නේ. හැබැයි අපේ තරුණ පරපුර ගත්තාම වසර 18කට වැඩි කාලයක් පාසල් අධ්‍යාපනය ලැබෙනවා, ඉන අනතුරු උසස් අධ්‍යාපනය, මෙන්න මේ වගේ දේවල් එක්ක ඔවුන්ට මේ තමන්ට යන්න ඕනි පාර, තමන් කවුද කියන, තමන් තුළ තියෙන දක්ෂතාවයන් මොනවද කියන දේ හඳුනා ගැනීමේ යම් කිසි දුෂ්කරතාවයක් තියෙනවා. හඳුනා ගත්තත් ඒ සඳහා තියෙන මාවත කොහොමද විවර කරගන්නේ කියන ගැටලුව තිබෙනවා. ඉතින් මේ වෙනුවෙනුත් ඔබට අත්තලක් වෙන්නට අවශ්‍යයි කියලා කියනවා, නිරන්තරයෙන් මේ වෙනුවෙන් ඔබ කටයුතු කරන නිසාම.
2: ඔව්, අත්වසම කියන දැන් පළමුණේක තමයි මං ගාව පාසල් වල දේශවලට ගියාම තහනෝ දරුවෝ අත උස්සන්න ළඟදී අම්මා තාත්තට විටමින් අරන් දුන්නා. ඒ විටමින් මොකක් හරි එකක්, තමන් ඉස්කෝලේ ගිහිල්ලා කෑම කන දෙන සල්ලිනු හරි, කවුරුත් අත උස්සන්නේ කවුරුත් ඔක්කොම නැගිටලා කියනවා නෑ සප් එහෙම විටමින් එක දෙන්න පුළුවන් හොඳම විටමින් එක තමයි දරුවෝ ඕගොල්ලෝ ඉගෙන ගන්න. අම්මලා දෙන්න පුළුවන් හොඳ විටමින් එක තමයි ඕගොල්ලෝ හොඳ අනාගතේ කාටවත් වරදක් කරන්නේ නැති ඕගොල්ලන්ටත් වරදක් නොවන විදියට හැසිරෙන්න. ගෙදරදී ආවම අම්මා තාත්තා ඇහුවොත් අද ඉස්කෝලේ යන කොහෙද ගියේ කියලා කියන්න බැරි කිසිම ගමනක් යන්න එපා. පවුලෙන්ද විදුහලේදී ඇහුවොත් ටීෂර් ගුරුතුමා ගුරුතුමී කොහෙද ඊ ඉස්කෝලේ යන ඊට පස්සේ ගියේ කොහෙද කියලා කියන්න බලන්න මුහුණු පොත් එමෙව බලලා. අර මට මතක් වෙනවා මම මට ඉස්සර හුඟක් අය මගේ ගෙදර මගේ සහෝදර දෙන්න එහෙම බිරිඳේම කියනවා මොකද ඉංග්‍රීසි ලයිබ්‍රරි එකකින් සිංහලෙවත් බලන්න කියලා. මම බලනකොට සාගර පලංසුරිය එතුමා සුදෝසුදු ලිව්ව එතුමා ලියලා තියෙන එක තැනක නිදහස කෙනෙක්ගේ කවියක් පැටවා ගොසින් එළි වෙනකොට හතර වටින් කියලා. මේ පැටව් එළි වෙනකොට කාගේ හරි මූණු පොතක එක්කෙනව රැවටිලා ගිහිල්ලා මොනතරම් දුක්ඛ දෝමනසම් කරගන්නවද, මොනතරම් ඛේද භාෂක කරගන්නවද. ඒ නිසා මම කියන්නේ තරුණයන්ට තමන් තුළ තියෙනවා ගෙනාපු දක්ෂකම් තුන් ආකාර. එකක් සංසාරමය, ඥානමය, හා බුද්ධිමය. මේ තුනෙන් මොකක් කරේ තුනම තියෙනවා සමහර අය. මේකෙන් ගත යුතු ප්‍රයෝජන රාශියක් තියෙනවා. තමන් ආර්ථික වශයෙන් සවිබල කිරීම පමණක් නෙවෙයි, තමන්ගේ මව්පියන්ට මාතෘභූමියට ගෙවන්න කරන දෙයක් තියෙනවා. ඒ වෘත්තියෙන් කරන දෙයක් තියෙනවා. ඊළඟට මේක අහන් ඉන්න අයට මම මෙච්චර ඒවා කියපු එකේ මේක කියන්න මට අවසර දෙන්න. යාර ගණන් පිරිත් නූල් බැඳගෙන ඉන්න දේශපාලකතුමා මහත්ව චුට්ට ඔය මේ දැන් එක්ක කරන කාර්යයක් නවත නතර පැතර ගන්න නතර අහගෙන මේක බුද්ධාගමේ අපේ බුදුරණන් වහන්සේ ආර්යශ්‍රේෂ්ඨ මාර්ගය කියලා තියෙනවානේ. මම ඒක ජනාධිපති කෙනෙකුට කිව්වා වෙන මුකුත් කරන්න එපා. හෝටල් කර්මනාකරණ ඉන්න අයගෙන් 10 දෙනෙක් කැබිනට් එකට දාගෙන ඒගොල්ලෝ කිය මේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඊළඟ කාරණාව බුදු ආර්යශ්‍රේෂ්ඨ මාර්ගය අරගන්නකො සම්මා දිට්ඨි තියෙනවා, නිවැරදි දැක්ම. අපි දකිනවා ඔබතුම හොඳම අපි වේලසනින් සාකච්ඡා හොඳ දෙයක් මතු කළා. අපි මේ ඇසෙන් දකිනවා, මනසින් දකිනවා, ඊළඟට මනසින් දකිනවා, ඊළඟට නැනසින් දකිනවා. මේ තුන තමයි සම්මා දිට්ඨි, නිවැරදි දැක්ම, දැනුම අවබෝධ අත්දැකීම එක්ක. ඊළඟට මම මේකට කිව්වට කමක් නැහැනේ, මම මහාචාර්යවරයාගේ චරිතය රඟපාන්න වුණා. ඊ බ්‍රේන් කියන එක සුසරන් ජීසිල්ව මහත්මයාගේ, රංජන් ජීසිල්ව මහත්මයා තමයි එක ලිව්වේ. ඒක තියෙනවා මොලේ ගැන, මම මොලේ ගැන කරන මහාචාර්යවරයෙක් පරිශන කළා. මම කිව්වා මට ඉගෙන ගන්න ඕනේ කියලා මේ ගැන කාලෆොන්ස්ක මහත්මයාට. එතුමා කිව්වා හොඳයි ඔය කැම කල දාවේ විල්සා කියලා. මම කෝ කියලා එන මෙතෙන් දැන කියලා දුනා. මෙතන මරණ පරීක්ෂණ කරන මේ මූත්‍ර ශරීර කපලා උගන්වනවා. මට සතියක් මම මට ඒ අවස්ථාව ලැබුණා. අධිකන වෛද්‍ය දමිත් ඩොක්ටර් දමිත් හිටාලිස් මට ඒ උදව් කළා. දැන් මොලේ කපලා ශ්වසනාල ගලනාලේ ලිවර් වක්මාව වකුගඩු මේ ඔක්කොම කරලා කරලා ට්‍රේකට දානවා. කොයිලේකක් දැම්මේ නැහැ මේ හිත කියලා. මේ විශාල සිරුර තුළ නැති හිත බුදුහන්දුරු කියලා තියෙනවානේ, දුරගමන එකචරන් අසරේරන් ගුහාසයන් කියලා. මොකක්ද මාර බන්ධන? මේක මාර බන්ධනනේ මේක. මම කියනවා තරුණ පරම්පරාවට දරුවෝ හිත ඔබව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. ඔබ හිත පාලනය කරන්න පටන් ගන්න. කොහොමද? රිමෝට් එකේ අර පාවිච්චි කරනා වගේ ටෙලිවිෂන් එක දාන්න ඕෆ් කරන්න. පාවිච්චි කරන හිත කියන මේ රිමෝට් එක. මම ඒ අභ්‍යාසය අනිත් පැයට දෙන ගමන් මමත් ඒ අභ්‍යාසය ප්‍රගුණ කරනවා සහ ඒක කරගෙන යනවා දිගින් දිගටම. ඒ නිසා මේ තරුණ පරම්පරාවේ තියෙන දක්ෂකම් වතුර යන දෙන්නත් එපා, අන් අය පෝසත් කරන්න ඉඩ දෙන්නත් එපා. දැන් හුඟක් තරුණයන්ට මොනිකා අම්මලා කතා කරලා තාති කියලා දන්නවද ඇයි කියලා, රෑ දෙක තුනකම් ෆෝන් එක මේ ජංගම දුරකථනය කොට කොට කොට කොට ඉඳලා පළමුවේ දවල් 11 ඉතනක නිදා ගන්නවා. අම්මා උදේ තේ එක ගෙනත් දෙනවා. ආතේ ආතේ කියලා දෙනකොට අහලපල හිතන්නේ එයාට ආති කියලා කතා කරන්න කියලා. ඒ තරමට අපේ තරුණේ දිය වෙනවා මේ අපරාධේ. හරි දුකයි. ඒ නිසා අර මම සේවක නායතනයේ ආර්ධිත කෙනෙක් විදිහට යන්නේ. ඊළඟට ශ්‍රී ලංකා පදනම ආයතනෙත් අපි සැලසුම් ශාසිය සලකන් හදලා තිනවා. දේශ කතිකාචාර්ය අංශ ප්‍රධානී භාරධීර මහත්මයාත් සුළු හා මධ්‍ය පරම ව්‍යවසායකයන් දැනුවත් කරන්න. එස තාරුණ්‍ය විවිධ ඉසවන් වලින් බෙදාගෙන වෘත්තියක් විදරගෙන යන්න. එනිසා මම ගෞරවයෙන් ආරාධනය කරනවා තරුණ තරුණියන්ට ජීවිතයේ හැම තප්පරයක්ම විනාඩියක්ම වටිනවා. මගේ වයසත් එක්ක ගණන් කරලා බැලුවොත් තප්පර විනාඩි දවස් සති මාස අවුරුදු කොච්චර මම අපතේ නොයන්න වැඩ කටයුතු කරලා තියෙනවා, කොච්චර වටිනවාද දින කරලා.

0: සඳදියදහරයට අද අප හමුවන්නේ ප්‍රවීණ රූපණවේදී විල්සන් ගුණරත් මහත. අපි කතාව අවසන් භාගයට තමයි ඇවිල්ලා ඉන්නේ. ඔබේ ආදරණීය පුත්‍රයා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඔසඳ ගුණරත්න නිරන්තරයෙන් අපිව විවිධ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයෙන් මුණ ගැහෙන සහෘදෙක්. පසුගිය දවසක ඔහු තබා තිබූ ඉතා සංවේදී සටහනක් මුහුණු පොතේ තියෙනවා. මට ඒක ඇත්තටම සම්පූර්ණයෙන්ම කියවීම දැඩි අපහසුයි. ඒක කියවන්න බැහැ. මං හිතන්නේ ඒක කියවන දැඩි කාලයක් අවශ්‍ය වේවි. මොකද ඒක ඒ තරමටම හැඟීම් බරයි. එහි අවසන් කොටස මං කියන්නම්. මොකද ඔබේ මුළු ජීවිත කතාවේම බොහෝ දේවල් මා දැනගත්තේ ඒ සටහනත් එක. මීට පෙර ඔහු පළ කළ සටහනක් නැවත තමයි එකතු කරලා තිබේ මතකයක් විදිහට. අපේ තාත්තා දීර්ඝායුෂ ලැබිය යුතුය. එහෙත් දැන්ම බුදු නොවිය යුතුය. බුදුවන්නට පෙර චරිතාංග නළුවෙකුගේ වටිනාකම දන්නා රටක හොඳ අධ්‍යක්ෂවරයෙකු යටතේ සම්මානලාභී කලාකරුවෙකු විය යුතුය. ඉතින් අපි කතා කළොත් ඔබ රූපණවේදියෙකු විදිහට මං හිතන්නේ කලාව ඇතුලේ ඔබ ආදරය කරන ඔබට ආදරය කරන ප්‍රේක්ෂක ප්‍රජාව වෙනුවෙන් හැකි සෑම විටම යහපත සමාජගත කරන්න, ඔවුන්ගේ ජීවිතයේ දුක් දෝමනස්යන් එක මොහොතකට අයින් කරන්න හිතන විදිහ යම් ආකාරයකින් වෙනස් කරන්න, තමන් ගැන තියෙන තමන්ගේ මත ගැන තියෙන අනවබෝධය දුරු කරන්න ඔබ ඔබේ කලාව තුළ මහා කැපකිරීමක් කරලා බොහෝ දේවල් දායක කරන කලාකරුවෙකුට අපි ඔබ වෙනුවෙන් ඔබේ ආදරණීය පුත්‍රයාගේ ප්‍රාර්ථනාව පෞද්ගලිකව ඔහු එකතු කරන ප්‍රාර්ථනාව අපි තෙලසම කරනවා. මොකද ඔබ කළ කී දෑ වෙනුවෙන් ඒ ඇගයීම ඔබට අනිවාර්යෙන්ම හිමි විය යුතු නිසා අපි අවසන් ගීතය අහමු. නෙවිල් ප්‍රනාන්තු ගායන ගීතයක් තමයි ඔබ තෝරගෙන තියෙන්නේ. අපි බොහෝ දේවල් කතා කළා, හරිම සංවේදී වුණා. මේ ගීතය ගායන ගැයුම් රගන රැඟුම්
1: මට තව එක දෙයක් එතක කරන නිර්මාණ ප්‍රස මම කැමති නෑ කවුරුත් මම විකල ශිල්පයක හඳුනාට මං විකල ශිල්පයක් නෙමෙයි. ප්‍රසන කලාවේ මම කැමති මෙන්න මේදී අපිට තියෙන භාව ප්‍රකාශනේ කම්පනේ ප්‍රකම්පනේ දෙකම කරන්න පුළුවන්කම දක්වා ඉගෙන ගන්න ඕනේ. මම මේ අදහස කිව්වොත් මේ නාට්‍ය ඉවර වෙනකොට සුදු මහත්තයාත් කියන්නේ සුදු මහත්තයා එක තැනක කියනවා මට හරි දුකයි රටගෙන රට මිනිස්සුල දුක විඳල තියෙන දැනු දුක විඳල ඒ මිනිස්සුලට වැරදි හින්දන්න වෙයි. හරි කියලා වැරදි දේවල් කරපු මිනිස්සු හින්ද හිතන දේ හරි කියලා කරුවා හරි දේ හිතුව නැහැ මට හරි දුකයි කියනකොට අර අනිත් එක නෑවිලා අහනවා මේ ඇයි ඔබතුව දුක් කියන මොකටද? මම දුක වෙන්නේ මේ රටගෙන එතරම් දුක වෙන්න එවුන් දුක වෙන්න නැති හින්දා. මේක නේද චතුරාර්ය සත්‍ය වගේ තත් සත්‍ය. දැන් මොනික වාගේ ඇස් දෙක කඳුළු පෙරලා ඉන්නවනේ. හැබැයි මම මේ දෙසිනාමුසින් මම ඉන්නේ අර රංගනයේදී මම කැමති ඇතුළාන්තය මේ ඇතුළෙන් එන ඒ දේ තමයි අපි භාව කම්පණය ප්‍රකම්පණයට භාවිත කරන්නේ.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර. අපි සඳදිය දහර තුළින් අදට සමු ගැනීම ග්‍රහණ කරනවා. පහිවෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ කතාබහ වෙනුවෙන් ලක්හඬ සඳදිය දහර වැඩසටහන වෙනුවෙන් එක්වීම පිළිබඳව ඔබතුමාට
2: බොහොම ස්තුතියි. මම එනම් ගී

0: විඳින්න.
1: සන්තතිය තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10,00,000 ප්‍රථම ත්‍යාග 20,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,000,000,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

අතර කතරේ අතරමඟ දම් අමා ආලෝකයේ වෙත ඔබ කැඳවා යන සදහම් පාරමිතාව පන්නේ පිටියේ ධර්මපාල විද්‍යාලයේ

0: නායම්බල මධ්‍ය විද්‍යාලීය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානීය සමරන්න පොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පාව
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හඬි
1: බෙතබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි

ගයක් හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව FM 93.5 FM 93.7 ලක් හඬ රේඩියෝ ITN

0: වෙලාව රාත්‍රි 10 දැන් මේ වෙලාව වාසනාවන්ත වෙලාවක් වෙන්න පුළුවන් මහදල සම්පත එන්එල්බී ජය ඒ වගේම මෙගාපවල උතරයිය දන නිධානය හඳහන ගොවිසිත සුබ දවසක් ලොතරැයි ගත්තනම් ලොතරැයි පත්තික අතර ගන්න වාසනාව උදා වෙලාද කියලා බලන්න හොඳම වෙලාව මේ ලක්කන
1: අයිබෝවන් කෝටිපති ජයග්‍රහකින් බිහිකිරීමේ කලාව ශ්‍රී ලාංකේය ලොතරැයි ලොවට හඳුන්වා දුන් පුරෝගාමියා ජාතික ලොතරැයි මණ්ඩලය අදත් සූදානම් ලොතරැයි දිනුම් වාර 8කින් ඔබව දිනවන්න මේ වෙනුවෙන් නැරඹෙන්නේ ඔබේ වාසනාවේ සුබඩ හොරාව එන්එල්බී ජාතික ජයවරණය. අද දවසේ ඔබේ වාසනාව ගැන සඳහන් පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙන්නේ පරිගණක නිලධාරී ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය. දැන් හඳුනාගමු අද දවසේ විද්වත් අධීක්ෂණ මණ්ඩලය. කෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායක්කාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් චන්ද්‍ර ගුණතිලක මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී ඒ.වී. විතාන මහත්මිය. එසේනම් අදත් ඔබට ජයෙන් ජය මුලින්ම දිනුම දෙන්නේ එන්.එල්.බී. ජය. ජයග්‍රහී අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් බොහොම පහසුවෙන් මුදල් තැගි රැසක් දිනා ගන්න පුළුවන් ඔබේ අත්‍ය සල්ලි වෙනුවෙන් එන්.එල්.බී. ජය 472 දිනුම් වාරය අද. එසේනම් දැන් යොමු වෙනවා දිනුම් වැඩිම වෙත. එන්.එල්.බී. ජය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 4 අපි දැන් තෝරා ගන්නෙ. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය I ජයංක 4 පිළිවෙලින් 6, 7, 5 සහ 5. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධවලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වකුගඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැයි එන්.එල්.බී. ජය 2026 වසරට රුපියල් ලක්ෂ 5 ත්‍යාගලාභින් 193 දෙනෙක් රටට බිහි කළා. අද එන්.එල්.බී. ජය තුලින් රුපියල් 50,000 ත්‍යාග 34ක් ඔබ දිනා ගත්තා. ඒ වගේම අද එන්.එල්.බී. ජය තුලින් රට පුරා ජයග්‍රහකින් 73,964 දෙනෙක් අතර රුපියල් 57,71,640ක මුදලක් අපි බෙදා දුන්නා. තවතවත් ත්‍යාගී වැඩි වුණ නියත ධනයෝග හඳහන 1513 වන දිනුම් වාරයටයි අපි දැන් සූදානම් වෙන්නේ. ලග්න සංකේත 12ක් අතරින් හඳහන ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. අද හඳහන ලග්න සංකේතය වෘෂභ. ඔබට පෙනෙන මේ දෙවන යන්ත්‍රයෙන් අද හඳහන වෙනුවෙන් වන ජයග්‍රහී අංක 4 දැන් අපි තෝරා ගන්නවා. අද පළමු ජයග්‍රහී අංකය අංක 43. දෙවන ජයග්‍රහී අංකය බවට පත්වෙන්නේ අංක 11. අද හඳහන ලග්න සංකේතය වෘෂභ. පළමු ජයග්‍රහී අංකය අංක 43. දෙවන ජයග්‍රහී අංකය අංක 11 වෙද්දී දැන් අපි තෝරා ගන්නේ තුන්වන ජයග්‍රහී අංකය. ඒ තුන්වන ජයග්‍රහී අංකය අංක 3. හඳහන ඔබේ වාසනාව වෙනුවෙන් යන්ත්‍රය තෝරා දෙන අවසාන ජයග්‍රහී අංකය අංක 56. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක දෙන්නට පිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන හඳහන ලොතරැයෙන් 2026 වසරට සුපිරි ත්‍යාග 6ක් අපි බිහි කළා. අද හඳහන 1513 වන දිනුම් වාරෙන් රුපියල් ලක්ෂ 10 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා සාගර පුෂ්ප කුමාර පුලස්තිගම. ඒ අනුව අද හඳහනින් රට පුරා ජයග්‍රහකින් 1,34,452 දෙනෙක් අතර රුපියල් 94,59,040ක මුදලක් අපි බෙදා දුන්නා. ඔව් හඳහනින් අපි මීළඟට ඔබට තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 36,47,143.84ක්. සත්දිනම ජයනියත ගොවිසෙත 4,446 වෙනි වතාවටත් ඔබව සුපිරි ජයග්‍රහකෙක් බවට පත් කරන්න සූදානම්. එසේනම් දැන් අතට ගන්න ගොවිසෙත ලොතරැයි පත්. ගොවිසෙත ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A. ගොවිසෙත අද ඔබේ වාසනාව වෙනුවෙන් ජයග්‍රහී අංක 4 අපි මේ යන්ත්‍රයෙන් දැන් තෝරා ගන්නේ. අද පළමු ජයග්‍රහී අංකය අංක 76. ගොවිසෙත යන්ත්‍රය තෝරා දෙන දෙවන ජයග්‍රහී අංකය අංක 62. ඔබට රටට සෙත සලසන ගොවිසෙත ලොතරැයියේ තුන්වන ජයග්‍රහී අංකය බවට පත්වෙන්නේ අංක 50. රුපියල් 6,49,00,000 ඉක්මවාගේ සුපිරිත්‍යාගය වෙනුවෙන් වන අවසාන ජයග්‍රහී අංකයයි අපි දැන් තෝරාගන්නේ. ඒ අවසාන ජයග්‍රහී අංකය අංක 41. ්‍රෂිකර්මාන්තය නගස් සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකා බද්ධ අරමුදලට දායක වන ගොවිසත ලොතරයෙන් 2026 සුපිරිත්‍යාග දෙකක් අපි රටට බිහි කළා. අද ගොවිසිතින් ₹20,00,000 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා ජේ ජේ චන්ද්‍රන් මහතා කිරන් කුලම්. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරය සමඟ ජයංක තුනක් ගලපා ₹250,000 බැගින් ත්‍යාග පහක් ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කළේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. KG සුනිල් කලුතර, ජේ හරිකරන් කල්කුඩා, ප්‍රදීප් කුමාර පෑලියගොඩ, TF ඩේන් කොටිකාවත්ත, LHA සුමනසිරි කිරින්දිවැල. ඒ අනුව අද ගොවිසිතින් රටපුරා ජයග්‍රහකින් 1,20,138 දෙනෙක් අතර ₹1,05,840 මුදලක් අපි බෙදා දුන්නා. ගොවිසිතින් අපි ඔබ වෙත තිළිණ කරන මීළඟ සුපිරිතයාගේ වචිනාකම ₹6,49,66,313.83. දවස සුබයි, සිහින දිනයි. ඔබ ගන්න මෝන ටිකට් එක සුබ දවසක්. අද දිනුම් මැදීම 320 දිනුම් වාරය. දැන් යොමු වෙමු දිනුම් මැදීම වෙත. සුබ දවසක්, සුබ ලග්න සංකේතයයි අපි දැන් තෝරා ගන්නේ. අද සුබ ලග්න සංකේතය කටක. සුබ දවසක් 320 දිනුම් වාරය වෙනුවෙන් සුබ අංක 3 අපි දැන් තෝරා ගන්නවා. පළමු සුබ අංකය අංක 21. දෙවන සුබ අංකය අංක 11. තුන්වන සහ අවසාන සුබ අංකය අංක 59. ₹25,000 දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාග අංකය අපි දැන් තෝරා ගන්නවා. අද ප්‍රවර්ධන ත්‍යාග අංකය 6,677. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයෙන් 2026 වර්ෂයේ ₹5,00,000 ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 190 දෙනෙක් අපි රටට බිහි කළා. සුබ ලග්නය සමග අංක 3ක් ගලපා ₹5,00,000 ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 3 දෙනෙක් අද බිහි වුණා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා ඉන්ද්‍රාණි ස්වර්ණලතා කතරුවෙල, KS හලුවන කොට්ටාව, විජයසේනක ප්‍රනාන්දු බිතුගල්ගම. ₹50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 6 දෙනෙකුත් අද බිහි වුණා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපාගෙන ₹25,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 40 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සුබ දවසක් ලොතරැයෙන් රටපුරා ජයග්‍රහකින් 1,07,397 දෙනෙක් අතර ₹1,03,60,160 මුදලක් අපි බෙදා දුන්නා. වාසි වැඩි, තෑගි වැඩි, තවත් ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න ජිතාරා සමග විජේ සෝදානමි.
2: මීළඟට මෙගා පවර්.
3: ඔබ මේ දකින ₹27,00,000 තමන්ගේ කරගන්න බොහෝ දෙනා මඟ බලමින් ඉන්නවා. නමුත් ඒ වාසනාව තමන්ගේ කරගන්නේ වාසනාවන්ත ඔබ වෙන්න පුළුවන්. ₹23,00,000 ₹47,00,000 සුපිරි ත්‍යාග ඔබට ලබා දීමේ සතුටත් එක්ක අදත් මෙගා පවර් දිනුම් වාරය දැන් අපි ආරම්භ කරනවා. විජේ, හැමෝම දකින හීන අතර උඩින්ම තියෙන හීනයක් තමයි තමන්ගෙම කියලා මෝටර් රථයක් තමන්ගේ කරගැනීමේ හීනය. ඉතින් ඔබේ ඒ හීනය හැබෑ කරන්න අපි සෝදානම් මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් මෙන්න මේ සුපිරි මෝටර් රථය ඔබටම ලබා දෙමින්. ඔව්, ඉතින් අදත් සුපිරි ත්‍යාග තුනකම වාසනාව ඔබේ කරන්න මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබෑ කරන මෙගා පවර් ජයග්‍රාහී 2552 දිනුම් වාරය. මෙගා වාසනාවක් ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි අපි මුලින්ම තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය N. එහෙමනම් දැන් අපි සෝදානම් අද දවසේ සුපිරි අංකය තෝරා ගන්න. වාසනාව ඔබේ කරන සුපිරි අංකය අංක 15. ඔබේ වාසනාව තීරණය කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නේ. පළමු ජය අංකය අංක 43. අද දවසේ දෙවන ජය අංකය අංක 29. වාසනාව ඔබේ කරන තෙවන ජය අංකය අංක 41. අද දවසේ අවසන් ජය අංකය අංක 13. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායකත්වය ලබා දෙන මෙගා පවර්තරයෙන් මේ වසරේ සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක්, 20,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 38 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහි කොට අවසන්. අද මෙගා පවර්තරින් තවත් 20,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළේ ආණ්ඩියාගල NLB අලෙවි නියෝජිත කුමාර ගුණවර්ධන මහතා විසින්. ඒ විතරක් නෙවෙයි, ලක්ෂ 2 බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 5 දෙනෙකුත් අද ඔබ අතරින් වෙනවා. මේ වාසනාවන්ත ලතරයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. සිසිල රාජපක්ෂ මහරගම, MA සමින්ද ඉමදුව, GG ලක්ෂ්මන් ගාල්ල, JNC ජයනති කිරියල්ල, HG ප්‍රියන්ත ඇඹිලිපිටිය යනු අද සමස්ත වාසනාවන්තීන් 120,705 දෙනෙක් අතරේ රුපියල් 98,96,800 මුදලක් මෙගා පවතුලින් මේ දැන් අපි බෙදා දෙන්න. නිසක වශයෙන්ම දිනන ඔබේ විශ්වාසය අඛණ්ඩව දිනාගත් ලොකුමතයාගේ ඔබට ලබා දෙන මෙගා පවතුලින් මීළඟට ඔබේ වන දැවැන්ත සුපිරිත්‍යාගය රුපියල් 27,66,42,966ක්, පව සුපිරිත්‍යාගයේ රුපියල් කෝටියක්, එවැගේමයි ග්‍රෑන්ඩ් සුපිරිත්‍යාගයට සුපිරි මෝටර රථයක්. රුපියල් කෝටි 12ක් මුවාගේ දැවැන්ත සුපිරිත්‍යාගයක් ඔබට ලබා දෙන්න දැන් අපි ආරම්භ කරනවා ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2234 වන දිනුම් භාරය. නිධානයක් ඔබේ කරන ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය S. මුලින් මතක් කළා වගේම රුපියල් කෝටි 12ක් මුවාගේ සුපිරිත්‍යාගයක් ඔබේ කරන ජය අංක 4යි මේ අපි තෝරාගන්නේ. පළමු ජය අංකය අංක 7. අද දවසේ දෙවන ජය අංකය අංක 55. තෙවන ජය අංකය අංක 26. වාසනාව ඔබේ කරන අවසන් ජය අංකය අංක 81. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානය ලොතරැයියෙන් මේ වසරදී 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 24 දෙනෙක් මේ වෙනකොටත් අපි බිහිකොට අවසන්. වාසනාවන්තින් බිහි කරන වාසනාවේ සුබ අඩහෝරාවයි මේ. මේ බව වචනවලට පමණක් සීමා නොකොට අදත් අපිට හැකියාව ලැබෙනවා මේ බව නැවත නැවතත් ඔබට තහවුරු කරන්න. ධන නිධානයෙන් අපි රැගෙන ආ රුපියල් 12,46,5,921,768ක යත් දැවැන්ත සුපිරිත්‍යාගය අද ඔබ දිනා ගන්නවා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කරන්නේ දොඩම්ගස්සන්ද NLB අලෙවි නියෝජිත WDA ජයලත් මහතා විසින්. ඉතින් ඔබ චපෙන් උණුසුම් සුපතුම්. ඒ විතරක් නෙමෙයි රුපියල් 2 බැගින් දිනා ගන්න වාසනාවන්තින් තිදෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා නන්තිලක බණ්ඩාර පොළොන්නරුව, ජී ලෝකේශ්වරී හපොතලේ, WMGC වීරකෝ

0: සුප්‍රීතයාගයන් ඔබට ලබා දුන්නු ධන නිධානයෙන් මිලකට බිහිවන සුප්‍රීතයාග ලාභියා ඔබ වෙන්න පුළුවන්. ඉතින් ධන නිධානයෙන් මිලකට ඔබේ වන සුප්‍රීතයාගය රුපියල් 48ක නැවුම් සුප්‍රීතයාගයක්. ඊයේ දවසේදී සුප්‍රීතයාගලාභියෙක් බිහි කරන්න මහජන සම්පතින් අපිට හැකියාව ලැබුණා. ඉතින් අද ඔබේ දවස වෙන්න පුළුවන්. අද ඔබට වාසනාව රැගෙන එන්න මේ අපි ආරම්භ කරන්නේ ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත ජයග්‍රහි 6204 වන දිනුම් පාරය. රුපියල් කෝටි 2ක සුප්‍රීතයාගයක් ඔබට ලබා දෙන්න අපි යනවා අද දිනුම් මැදීමට. වාසනාවන්තින් බිහි කරන මහජන සම්පත වාසනාවේ රටාවයි මේ අපි තෝරා ගන්නෙ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V. ඡය අංක 5 1 7 4 1 1. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ වසරේදී සුපිරිතාගලාභීන් 9 දෙනෙක් 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 159 දෙනෙක් අපි බිහි කළා. අදත් අපිට හැකියාව ලැබුණා 25 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි කරන්න. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චරිවි කළේ ගාල්ල NLB අලවි නියෝජිත GG ලක්ෂ්මන් මහතා විසින්. ඒ විතරක් නෙවෙයි, ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තයින් 21 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චරිවි කළා මෙන්න මේ NLB අලවි නියෝජිතයින් විසින්. AGP බණ්ඩාර මාතලේ ඉන්ද්‍රාණි රණසිංහ ඉංගිරිය, AN චන්දන පිටකොට්ටේ, WA ලක්ෂ්මන් වැලිවිට, JG වසන්ත කොළඹ කොටුව, WD විරාජිනි ඇලහිවත්ත, ප්‍රියංග රත්නවීර හොරණ, TMV රොඩ්රිගෝ කිරිබත්ගොඩ, ප්‍රියන්ත කුමාර පිහිඹුව, PMR ප්‍රේමසිරි බදොල්ල, තමින්ද කුමාර ආනමඩුව, LP චන්ද්‍රිකා පල්ලෙවෙල, සුදත් ධර්මසිරි රත්නපුර, KP සමන් පෙරේරා ජයල, කුමාර කරුණාරත්න උඩුනුවර, JMN ජයසිංහ නත්තණ්ඩිය, K ගාමිණී බොරැල්ල, S මදන් කල්මුනේ, උදේලාල් සේනාධීර ඌරගස්මන් හන්දිය, බුද්ධිකත සිල්වා කුරුණෑගල, එතෙක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් අද තවත් වාසනාවන්තයෙක් බිහි වුණා. ඒ අනුව අද සමස්ත වාසනාවන්තින් 257,862 දෙනෙක් අතරේ රුපියල් 2,08,36,601 මුදලක් මහජන සම්පතින් අපි බෙදා දුන්නා. ලතරයිලව රජ කිරුළ මහජන සම්පතින් මීළඟට ඔබේ වන දැවැන්ත සුපිරිතයාගය රුපියල් 2,06,69,240ක්. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින් අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව 779 වන අද සම්පත මේ දිනුම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V, ජය අංක 7 4 1 1. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිත කොටපේලිය නිවැරදිව ගලපාගෙන රුපියල් 2,50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 2 දෙනෙක් අද අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලතරයිපත් ඔබ චලවි කළා මෙන්න මේ NLB අලවි නියෝජිතින් විසින්. S තිලගමලර් උරුම්බිරයි, එතෙකම BM යසරත්න පැල්මඩොල්ල, එතෙකම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 48 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් රජපුරාම වාසනාවන්තීන් අතරේ රුපියල් 1,13,16,080 මුදලක් අද අපි බෙදා දුන්නා. අද ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණයෙන් සුපිරි ත්‍යාගලාභියෙකුත් එක්ක රජපුරාම වාසනාවන්තීන් 9,32,999 දෙනෙක් අපි බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 20,83,98,561 7,68 මුදලක් අපි බෙදා දුන්නා. ඉතින් අදට ඔබේ නිවසින් සමගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. ඒත් පුංචි මතක් කිරීමක් තිබෙනවා ඔබට කරන්නට. උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් හෙට සහ අනිද්දා, ඒ කියන්නේ මැයි මාසේ 30 සහ 31 දිනයන්හි ලොතරැයි දිනුම් මැදීම් සිදු නොවන අතර ප්‍රධාන කාර්යාලයේද විවෘත වන පොතී. නැවත ජූනි මාසේ පළවෙනිදා සිට සුපුරුදු පරිදි දිනුම් මැදීම් හා රාජකාරී කටයුතු සිදුවන බවට අපි ඔබට දැනුම් දෙනවා. ඉතින් එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලා. නැවත හමුවනතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
2: වෙලාව රාත්‍රී 10:17.

0: FM 93.7 Lakhana Radio ITN
1: වෙලාව රාත්‍රි 10යි විනාඩි 25යි. හෙට දවස අතිඋතුම් පුණ්‍ය පොහෝ දිනයක්. වෙසඟේ සිරිනරමන්න වගේම වෙසක් දවසේදී පින්සිතුවිලිත් එක්ක ජීවත් වෙන්න ලැබෙන ඉතාමත්ම පුණ්‍යවන්ත දවසක හමුවීමේ බලාපොරොත්තු වෙන සමුගන්න අවසරයි. ඔබත් එක්ක හමු වුණු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර රාත්‍රියක්.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙවෙන් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

0: නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම.

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේකවිධ රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතෙන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන සංඥාවන්

නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: දජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක් වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

අනුභවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරුවේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ

සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුයකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරුවෙලිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළුවන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි.
මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඊටාම සැහැල්ලුයි. දැන් මා තුල පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඊටාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුල අල්ලා ගන්නට යයි කියලා මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් තරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නෑ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වලක්

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින්, ඔබය සජ්ජායනා කිරීම තුලින්, ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණ්ඩින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණ්ඩින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යනයි.

ඔසිසින සසතු යන විටද විකාශය වේ. පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

පුද්ගලී පිරිත යමෙකුට පුළුවන්නම් උදය හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා පුත වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ.